0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ලකන්ද රේඩියෝ ITN
1: වෙලාව 2:53.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ස්.
1: අයිබෝවන්, සුබ දවසක්. හැම වෙලේම මේ කියන කාරණාව මතක තියාගන්න. වයින් නිෂ්පාදනය වෙන්න නම් මිදි හොඳට තැලෙන්න ඕනේ. දේමාති නිර්මාණය වෙන්න නම් ලොකු පීඩනයක් දරා ගන්න ඕනේ. ඔලිව් තෙල් නිෂ්පාදනය වෙන්න නම් ඔලිව් ගෙඩි හොඳින් තැලෙන්න ඕනේ. බීජයක් පැලවෙන්න නම් අඳුරු පොළවේ වැළලෙන්න ඕනේ. ඒ නිසා ජීවිතයේ ඇතුලේ ඔයාටත් පීඩනයක් වේදනාවක් දැනෙන හැම මොහොතකම වේදනාවෙන්ම පීඩාවට පත්වෙනකොට තේරුම් ගන්න ඔයා ඉන්නේ ජීවිතයේ වැදගත්ම පරිවර්තන අවධියක. ඉතින් ඒ ක්‍රියාවලිය විශ්වාස කරන්න. දන්නවද, ඔබේ හිතත් කාන්දමක් වගේ. ඔබ පතන්නේ ආශිර්වාද නම් ඔබට ලැබෙන්නේ ආශිර්වාදම තමයි. ඔබ ප්‍රශ්න ගැන නම් හැමතිස්සම වද වෙන්නේ ඔබට ආකර්ෂණය වෙන්නේ ප්‍රශ්නම විතරයි. ඒක නිසා හොඳ සිතුවිලි වපුර ගන්න, නරක සිතුවිලි වළක්වා ගන්න. මතක ඇතිව හැම විටකම ධනාත්මක වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
3: වෙලා උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමදී නිවුස් අලුත්.

0: ඇයිවන් සුබදසන චග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන කියල ප්‍රාර්ථනා කරන ඔබ සෙලුදනටම සුබදසනක් මේ කළා.
1: අයිබන් ගැන් සුබෝදැසන.
0: අපේ සූදාන මදත ජාතික ධාරාවේ පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිය වගේ මනකුත් ප්‍රවෘත්ති වලින් වාර්තා කළ තියෙන මොනවද? ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තියෙන කාලගුණ නාවික මොනවද? ඒ වගේම විදේශ තොරතුරු ක්‍රීඩා පිටියෙන් වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපේ සූදාන මද අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය රජී ආයතන දෙකකින් එකවර වැටුප් දෙකක් අරන් ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ්, සුභාෂිනී සේනානායක සහ රංජිත් අසංකයි වාර්තාව ගෙනෙන්නේ. අපි යනවා දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, Sogeshwar remanded over misuse of state property. For the more detail, allegedly received two salaries under President Gotabaya Rajapaksha. The New People's Front leader Sogeshwar Bandara, who served at the private secretary to former President Gotabaya Rajapaksha, who was taken into custody by the Central Crime Investigation Bureau yesterday, has been remanded until 1st of July 2026 by the Fourth Magistrates Court. It's over to you, Gihan.
0: අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවල තොරතුරු වාර්තා කළ තිබෙනවා. විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ

0: லேக்காம்பருக்கு வாஷ் என்று ரணில் விக்ரமசிங்க மகதா ஜனாதிபதி வரை அவசியதி ஜனாதிபதி காரியாலய வியாபத்தி அத்தியட்சிக்கு வரை வாஷன் கட்டயத்து கருமின்சிட்டி திதாஸ் விசதிக்க வருஷதி ஜனபதி வயசீர்ச்சியாட்டதி தனத்துரு திகக்சந்தாபன வேட்டு புதல் லபாகினிமக் சம்பந்தின் மத்தியம அபராதம் விமர்சன காரியாஷி மகின் அத்தனங்குடகாத் சுகீஸ்வரி மண்டர் மகதா லபன ஜூலி பலமூனதா தக்வா ரக்ஷித பந்தனாகார கத்துக்கிறிஸ் கொட்டு மகேஸ்வராத் பசன் அமரசேன மகதா ஈயே நியோக கருத்தமனவா மே சம்பந்தின் தீர்க விமசுமக் சிது கருமின் அனத்துரு மத்தியம விமர்சன காரியாஷி மாலபி துன் அந்தஹேன் பதிஞ்சு கருவிக்குவு ஹாத்தலிஸ் தேவர்தி சுகீஸ்வரி பண்டார் மகதா அத்தடங்குட்டு லபி ஈ பெருவருவே தீர்க்கலாத் வெடிதுரட்டாத் அது தினமினப்பாற்பத சரஹான் கருத்திபினவா
1: அவ்வதான யமகுரு மதலாக்கன பிரவர்த்தியான தொலத்துருவலட் பேதேக்கின் துறவு சியலு தருவாண்ட நவலோகையே அவஸ்தா விவரக்கருதீம ரஜையே அவசியதாவ பவு அக்ராமாத்திய ஆச்சாரிய ஹரிணி அமரசூரிய சந்தஹன் கலா தருவான்கே சிஹின வித விஸ்வாசேன் ஹம்பாயான அவசிய பசுபிம நிர்மாணே கருதிய யுது பவாய் அகமதிவரிய பெண் பாதுன் அப்பி அளவலும் இத்துமே சம்பந்தேன் முனவாகி அதாசாக சட்டஹன் கரன்னு கேலா
2: ඔබ සියලු දෙනාම දන්නවා අපි අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි සියලුම සැලසුම් කරගෙන යන්නේ. ඒක විෂය මාලාවට විතරක් නෙවෙයි අධ්‍යාපනය තුළ මානව සම්පත දියුණු කරන්න යටිතල පහසුකම් දියුණු කරන්න දරුවන්ට අවශ්‍ය ඒ අලුත් ලෝකය විවෘත කර දෙන්න ඒ අලුත් ලෝකය තුළ තියෙන අවස්ථා සියලුම දරුවන් ભેදයක් නැතුව සියලුම දරුවන්ට ඒ අවස්ථා විවෘතයි කියන හැඟීම අපි ඇති කරන්න ඕනේ. දරුවෙක්ට සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනය කරා යන්න ඒ අවශ්‍ය පසුබිම සහ විශ්වාසය අපි ගොඩනගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ සියලුම දේ කරන්නේ. ඒ වගේම ඉදිරියටත් අපි වෙනස්කම් ගොඩක් එක්ක පරිවර්තන ගොඩක් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඩිජිටල්කරණය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. අලුත් විෂයන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගුරු පුහුණුව මීට වඩා ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දරුවන්ට අවස්ථා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: එතකම අපි දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. දිට්වවින් හානි වූ උඩරට මාර්ගයේ බදුල්ල නානු ඔය දුම්රිය ගමන් හෙට ඇරඹේ කියලා අද සුභහෂිනී සේනානායක නිමල් රාජපක්ෂ ගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කරලා ඊට ප්‍රථම වයනම අපි ඩේලි නිවුස් පුවත්පතට.
1: Trains between Badulla and Nanu Oya will resume on Saturday. Repairs to landslide damaged section up to Ambe will complete. For the more detail, train services between Badulla and Nanoe will resume again on Saturday following the completion of crucial repairs to a landslide damaged section of the track between Nanoe and Ambevela. Let's see more details about it in Sinhala Gihan.
0: දිට්වා සුලිකුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවිල හා නානු ඔය අතර දුම්රිය මාර්ගයේ පිළිසකර කර හෙට සිට විශේෂ කාල සටහනක් යටතේ බදුල දක්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අඹේවිල නානු ඔය අතර දුම්රිය මාර්ගයේ සතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ අඩි 65ක් ගැඹුරට අඩි 100ක් පළලට සහ අඩි 120ක් දුරට ගොස් ඇති අතර කඳු බෑවුම් සහිත තත්ත්වය එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විකල්ප සපයු මාර්ග නොමැතිවීම පවතින අයහපත් දේශගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු වලට බාධා ඇති වී තිබුණා. එසේම අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට සිදුවීම යන අභියෝග මැද සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උපදෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රතිසංස්කරණ වලින් මේ වන විට දුම්රිය මාර්ග ධාවනයට සුදුසු තත්ත්වයකට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එනෝ මෙතෙක් බදුල්ල සිට අඹේවල දක්වා ධාවනය කළ දුම්රිය දෙස් විදෙස් සංචාරකයන් අතර ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් වන නානු ඔය දුම්රිය ස්ථානය දක්වා හෙට සිට ධාවනය වන බවත් වැඩිදුරටත් අද ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කළ තිබුණා. මේ කළා එතක මේ දුම්රිය සටහන දුම්රිය කාල සටහනත් අද දවසේදී දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කර තිබෙනවා.
1: සුරේෂ් සලේ මහතාට නීත්‍යානුකූලව ලබා දිය හැකි සෑම පහසුකමක්ම ලබා දී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
3: ස්ථානය අවස්ථා කිපයකදී මෛත්‍රත්වරය නිරීක්ෂණය ලක් කර ලැබුවා. ඒ වගේම ඔවුන්ගේ නීතිඥයන්ට උවමීමට අවස්ථාව දවල් දීලා තියෙනවා. ඥාතින්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැනට රෝහල්ගත වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ සියල්ල සිදු කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයලා තියෙනවා. ඒ හින්දා සමහර මේකට පරිබාහිරව මතු කරන කාරණා ඇත්ත නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුව හැටියට අවශ්‍ය නීත්‍යානුකූල ලබා දිය හැකි සෑම පහසුකමක් ලබා දීලා තියෙනවා. මේවා ඉතාම සාධාරණව විනිවිදභාවයෙන් කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. මහර අය අපරාධවලට සහ මූල්‍ය අපරාධයන්ට සහ අනිකුත් මූල්‍ය අවභාවිතයන්ට සම්බන්ධ පිරිස් කලබල වීම ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි නීතියට බය වෙන්නේ ඒවට වග කිය යුත්තෝ.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාවම දක්කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 12යි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: දසන 6 විනාඩි 17යි වෙලාව පිසූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද දෙවයින පුවත්පත සඳහන් කළ තිබුණ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට තෙල්දෙනිය මෝටර් වියකින් සිරුරු හමු වූ ශාමාගේ මරණයට අබිරහසක් පෙම්වතා සොයා මෙහෙයුමක් කෝටි එකහමාරකට වඩා ණය වෙලා ණයන් නිසා මානසික පීඩාවෙන් නිදලා කැනඩා හීනේ බොඳ වෙලා දිවි නසා ගත්තාද පොලිසියෙන් සැකයි. ඒත් සනාථ කිරීමට කිසිම සාක්ෂියක් නැහැ. අද දේවයින පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළ තිබුණා. අපි දිනමින දේවයින පුවත්පත අවධානය යොමු කරන්න කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, let's move to the Daily News newspaper. Physiotherapist's body found in a car. Police suspect boyfriend. For the more detail, initial investigations by the Noarelia Police Criminal Investigation Division have revealed that the deceased woman, whose body was found in a car near Tildeni Hospital in Kandy on 17th of June, had stayed at a hotel in Noarelia with her boyfriend for several days on two separate occasions. Let's see more details about it in Sinhala.
0: තෙල්දෙනිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුල අබිරහස් අඳුමින් මියගොස් සිටි අම්පාර රෝහලේ බෞද්ධ චිකිත්සකවරිය රුපියල් කෝටි කහමාරකට අධික මුදලක් ණයට ලබාගෙන එය ගෙවා ගැනීමට නොහැකිව දැඩි චිත්ත පීඩාවකින් සිට ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. මියගිය බෞද්ධ චිකිත්සකවරියගේ මරණ පරීක්ෂණය ඒ පැවතු අතරෙහිදී ඇගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරනවා. මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇති තරුණිය අම්පාරෝහලේ බෞද්ධ චිකිත්සක නිලධාරිණියක් බවත් ඇය වැලිගම කුරුදුකොරටුව පළල්ල යන ලිපිනෙහි පදිංචි රත්නායක පතුරුණගේ ශ්‍යාම දර්ශිනී අවුරුදු 34ක යන තැනැත්තියක් බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. මෙලෙස අබිරහස් අඳමින් මියගොස් සිටි බෞද්ධ චිකිත්සකවරිය කැනඩාවට යෑමේ සැලසුමක් සකස් කරගෙන සිට ඇති අතර ඒ වෙනුවෙන් ඇය බැංකුවකින් සහ තම හිතමිතුරන්ගෙන් රුපියල් කෝටි කහමාරකට අධික මුදලක් ණයට ලබාගෙන ඇති අතර කැනඩාව යාමේ සිහිනය සාර්ථක කර ගැනීමට හැකි වී නැති අතර ණයට ලබාගත් මුදල් ආපසු ගෙවා ගැනීමට නොහැකිව ඇය දැඩි මානසික පීඩාවකින් සිට ඇති බවද මේ වන විට පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. මියගිය ශ්‍යාමාගේ මරණය පිළිබඳ නිවැරදි නිගමනයක් ලබා ගැනීමෙන් පසු විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම කාන්තාව සිය පෙම්වතා අතින් ඝාතනයට ලක් වූයේද එසේත් නැතිනම් සියදිවි හානි කරගත්තේද යන පිළිබඳව තහවුරු කිරීමට සාක්ෂි කිසිවක් මෑවරතුරු ලැබී නැති අතර මෙම තරුණිය ලැගුම්ගෙන සිටි බව කියන ස්ථානය තුළ ඇගේ පෙම්වතා හෝ බෙනයම් තනත්තෙකු විසින් ඔසවාගෙන යන ඉන් පිටතට රැගෙන යන දර්ශනද CCTV කැමරාවල සටහන් ඇති අතර ඒවා ගැනද විමර්ශන පැවැත්වෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මහනුවර ගන්නවරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරලේ ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇති බවයි කියලයි අද වැඩිදුරටත් දෙවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: දිනවින පුවත්පතටයි අවධානය. ඉතිහාසයේ පළමු වරට ගුරු වෘත්තියට එකවර 30,000ක්. මේ සම්බන්ධයෙන් සඳයා කරුණාරත්න අද අරගෙන එනවා තොරතුරු. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. මේ වසරේදී අලුතෙන් ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගනිමින් මෙරට ඉතිහාසයේ රජයක් විසින් වැඩිම ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරන වැඩසටහන ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා. මෙම බඳවා ගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරී ගුරුවරුන් 23,000ක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපන උපාධිධාරී සේවයට එකතු කරගන්නා බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරා. උතුරු මැද පළාත අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයේදී මේ බව කියා සිටියා කියලා තමයි අද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ.
0: අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත සඳහන් කළ තිබෙනවා භාවිතයට අවධානම් හෘද රෝගී ස්ටෙන්ට් වර්ග 3ක් රෝහල් වලින් ඉවතට. අද චතුරංග ප්‍රදීප් සමර වික්‍රමගිරණ වාර්තාව ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු වලට හෘදයාබාධ වැළැක්වීම සඳහා යොදා ගන්න ස්ටෙන්ට් වර්ග 3ක් වහම නැවත කැඳවීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇති අතර එම ස්ටෙන්ට් වර්ග 3 තිබෙන තොග සියල්ල භාවිත නොකර ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය මෙරට රෝහල් සියල්ලටම දැනුම් දී ඇති බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටවලත් ලංකාදීප පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබෙනවා. සායනික භාවිතයේදී ස්ටෙන්ට් වර්ග 3 ක්‍රියා ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලු තිබෙන බවට නියාමන ඇස්තමේන්තුව සමාලෝචන දත්ත මගින් අනාවරණය වීමත් සමග ඇන්ජියෝප්ලාස්ටි ක්‍රියාපටිපාටියට භාජනය වන රෝගීන් ඉන් ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා ඖෂධ සැපයුම් අංශ මෙම තීරණයට එළඹ තිබෙනවා. ඒ අනුව ගැටලුවට තිබෙන ස්ටෙන්ට් වර්ග තුනෙහි තොග ඉවත් කරන ලෙසත් තිබෙන තොග කිසිම හේතුවකට භාවිත නොකරන ලෙසත් ඖෂධ සැපයුම් අංශයද සියලුම රෝහල්වලට දැනුම් දී තිබෙනවා කියලත් අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා මේක.
1: ඔගයන අද දිනමින පුවත්පත සටහන් කරනවා මේ ඩෙංගු මරණ පිළිබඳව. ඩෙංගු මරණ 27න් 21ක්ම කාන්තාවන්. මදුරුවන් බෝකල ස්ථාන 2000කට නඩු සතියකට විනාඩි 10ක්වත් අවට පිරිසිදු කරන්න. ප්‍රතිකාර ප්‍රමාදය මාරයාට අතවැනීමක් කියලා ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරනකොට මේ සම්බන්ධයෙන් ලකන ප්‍රවෘත්ති අංශය අතට තොරතුරු සටහන් කරලා තියෙනවා. ඩෙංගු රෝගීන් 43,559 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
0: මම දැක්ක දිනමින පුවත්පතේ මියගිය සංඛ්‍යාවත් අද මේ කලා සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අපි මේ සම්බන්ධන තව අවධානය යොමු කරමු.
1: ඔගයන් මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගී මරණ 27න් 21ක්ම කාන්තා මරණ වන අතර පිරිමි මරණ වාර්තා වන්නේ 6ක් පමණක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කරනවා. පසුගිය වසර 3ක දත්ත විශ්ලේෂණය කිරීමේදීද කාන්තා මරණ ඉහළ මට්ටමක පැවති බවත් තැය සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. කාන්තාවන් නිවසේ වැඩ කටයුතු හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමාද වීම මීට ප්‍රධානතම හේතුව වී ඇතැයි පෙන්වා දෙන ඒ මහත්මිය උණ වැළඳී ඇති කාලය තුල ඇඳ විවේකයේ අත්‍යවශ්‍ය බව අවධාරණය කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ. අපි අහලා බලමු ප්‍රශ්ලා සමරවීර මහත්මිය මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් මොනවද කියලා.
2: අපි දන්නවා මේ කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ජුනි මාස 15 වෙනිදා සිට ජුනි මාස 20 වෙනිදා දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ පරිසර පරීක්ෂා කරලා බලලා මදුරුවන් බෝවී හැකි ස්ථාන ඉවත් කරගන්න කියලා. දැනට රෝගීන් 9,717ක් මේ මාසෙට වාර්තා වෙලා තියෙනවා. අපි මැයි මාසෙදි රෝගීන් 8,591යි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රෝගීන් 1,200කගේ පමණ වැඩිවීමක් මේ මාසෙ දැනට දින මේ දින 17ට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා ඒ සඳහා අපි හැමෝගෙම සහයෝගය අවශ්‍ය කරන්නේ.
0: ලකන බෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව 06:00
1: විනාඩි 25.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත මානවී.

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

අතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: උදැන් සඳහාය විනාඩි 28යි වෙලාව අපි සූදානම් තමත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිවයින පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රවෘත්තියකටයි අවධානය මගුල් ගෙදර ගෝරිය බේරන්න ගිය පොලිසියට පාට් දාපු 11ක් රිමාන්ඩ් තමක් තුනත් අල්ලන්න සොයයි කියලායි අද සඳහන් කළ තිබෙන සුජීව දවසේදී ගිරණ වාර්තාව දිවයින පුවත්පත වෙනුවෙන්
1: නාලක රත්නායකයි වාර්තාව අරගෙන එන්නේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරුට අද ඡායාරූපත් සමගින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිසිය සහ ඒ නිලධාරීන් රාජකාරියට බාධා කර කලහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් 11 දිනක පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඊයේ හැටන් මහේශාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් දිසා වෙනිසුරු සහ මහේශාත් පීටර් පෝල් මහතා නියෝග කළා කියලා තමයි අද දෙවයින පුවත්පතේ සටහන බවට පත්වුනේ.
0: අපේ අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ සටහන් කළ තිබෙනවා බොරතෙල් ඩොලර් 77ට බසී කියලා. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් මේකල තොරතුරු සඳහන් කළ තිබුණ අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ මේ සටහනට හදවසදී වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. අපි දැක්කදන්න පහුගිය දවස්වල මැද පෙරදිග යුද්ධයත් සමග බොරතෙල් මිල ඉහළ ගියා. දැන් බොරතෙල් ඩොලර් 77 බසී කියලා විමුක්ති එස් රොද්‍රිගු ගිනන වාර්තාවේ සටහන වෙලා තිබෙනවා ලංකාදීප පුවත්පතේ. අපි බලමු මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඇමරිකාව සහ ඉරානය මූලික අවබෝධතා ගිවිසුමට පෙරේද නිලවශයෙන් අත්සන් කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරුලයක මිල ඇමරිකානු ඩොලර් 77.95ක් දක්වාත් WTI වර්ගයේ බොරතෙල් බැරුලයක මිල ඇමරිකානු ඩොලර් 74.84 දක්වාත් තවත් පහළ ගොස් ඇති අතර මෙම මාසයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරුලයක මිල 30%කින් පමණ පහළ ගොස් තිබෙන අතර යන ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරුලයක මිල පොදුවේ ඇමරිකානු ඩොලර් 75 මාවටත් පහල ගොස් තිබෙනවා කියලා අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. දිනමින පුවත්පතෙත් අද මේ සම්බන්ධයෙන් මේකල තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතට. ඉන්ධන ආනයන වියදම අඩු වෙලා අද ජයසිරි මුණසිංහයි දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙනෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු මොනවද කියලා. පසුගිය මාර්තු අප්‍රේල් මාසවල ඉහළ අගයක් ගත් ඉන්ධන ආනයන වියදම මේ වන විට අඩු වෙමින් පවතින බව වාර්තාවේ තිබෙනවා. මේ වන විට පවතින ගෝලීය වෙළඳපොලේ තත්ත්වය හා දේශීය වශයෙන් ක්‍රියාත්මක කළ පාරිභෝජන පාලන විධිවිධාන හේතුවෙන් මෙරට ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස පහත වැටෙමින් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන්. එදිරිසිංහ මහතා පෙන්වා දෙන පරිදි 2026 වර්ෂයේදී මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉන්ධන ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 880ක විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් මැයි මාසයේ වන විට එම වියදම අඩු වී තිබෙන අතර මෙම අඩුවීමේ ප්‍රවණතාවය ජුනි මාසයේදී තවදුරටත් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබුණේ.
1: ඒත් එක්කම ගියන් අපේ මේ සඳහන් කරනවා මේ දිවයින පුවත්පත දිගින් දිගටම සඳහන් කරලා තිබුණා මේ රුපියලේ වටිනාකම සම්බන්ධයෙන්. රුපියලේ ඊයේ 50යි කියලා යද තොරතුරු සටහන් කරන්නේ ශාම්නුවන් ගණේ වත්ත ගිනෙනවා. දිවයින පුවත්පතට මේ තොරතුරු ඇමරිකානු ඩොලරට සාපේක්ෂව පිරිහෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල ඊයේ නැවත ශක්තිමත් වුණා. ඒ අනුව පෙරේදා රුපියල් 339.90ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 339.76ක් දක්වා 84% අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. එසේම ඇමරිකානු ඩොලරක ගැණුම් මිල පෙරේදා 329.18ක් ලෙස පැවති අතර එමගේ ඊයේ 330.72ක් දක්වා 0.84% අඩු වී ඇති බවයි තොරතුරු සටහන් කරන්නේ අද දිවයින පුවත්පතේ.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනම නතුරුවන් නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවුස් වලට. එක්ක ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව දවසන 6යි
1: විනාඩි 33යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: கழுகல் மூலே கருதிய கெம்பரே அந்தர யாயே வெவ்தாவல்லே දහතිය හෙළනා පිය කුඩයට සිනහස පුතුමු
1: සිනහස පුතා අම්මාවරුන් වගේ
0: ජුනි 21 ඉරිදා පියව

0: මලබු දසනහය විනාඩි 43 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිනමින පුවත්පත අද දවසේදී වාර්තා කළා තිබෙනවා මද්‍රව්‍ය ජයවර්මුන්ගේ බිලියන 1.5ක නීති විරෝධී දේපල අත්හිටුවනවා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියන කතාවක් අද දවසේදී අසේල කුරුළු වංශය ගෙනෙන වාර්තාවෙන් සටහන් කළා තිබෙනවා අපි බලමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතට අවධානය යොමු කරලා ද දිනමින පුවත්පත සටහන් කළා තිබෙන්නේ මොන වගේ තොරතුරුද කියලා මේ සම්බන්ධයෙන් අද වැඩිදුරට මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු නීති විරෝධී දේපල කඩිනමින් රාජස්ථාන්තික කරන බවත් රුපියල් බිලියන 1.5ක දේපල අත්හිට වීමට නියමිතව ඇති බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පෙළඹඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා නීතිමය කටයුතු අවසන් අධිකරණ නියෝග මත රාජස්ථාන්තික කිරීමේදී යම් කාලයක් ගතවන බැවින් එම දේපල අත්හිට වීමට ක්‍රියාවිරහිත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා එම ක්‍රියාවලියට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනද ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ
1: එතෙකම අපි අවධානය යොමු කරමු ගිහන්න දිවයින පුවත්පතට මම දැක්කද දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා බටකොඩ වැටිහිටි නිවාසයේ ගින්නෙන් පිළිස්සුණු තවත් කාන්තාවක් මියයි හඳුනා නොගත් මලසිරුරු හයක් තවමත් රෝහලේ කියලායි දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ
0: දිනමින පුවත්පත තද මේ ක්ලාමෙන් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණ මංගල ප්‍රසන්නයි වාර්තාව ගෙන වෙත් තිබුණේ බටකොඩ ගින්නෙන් මියගිය ගණන 14යි සමාජ මාධ්‍යෙන් කාගෙත් සිද්ධිනාගත් අමාලිත් මෙයයි කියලායි අද ඡායාරූපයක් සහිතව දිනමින පුවත්පත සටහන් කරලා තිබුණේ.
1: ඕගේ අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ඇගේ ඡායාරූපයකුත් සමගින් පසුගිය 3 වෙනිදා ගිනිගත් මිල්ලනිය බටකොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් පිළිසුම් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් 17 වෙනිදා සවස මියගිය බව රෝහල ආරංචි මාර්ග සඳහන් කරනවා. වැඩිහිටියන් දස දෙනෙකු එම වැඩිහිටි නිවාසයේම ගින්නට හසු වී මියගොස් තිබුණා. දැඩි ලෙස පිළිසුම් තුවාල ලැබූ 8 දෙනෙකු හොරණ රෝහලට ඇතුළත් කර තිබුණා කියලායි සඳහන් වෙන්නේ. එයින් 3 දෙනෙක් පසුගිය සති දෙකේදී මරණයට පත් වූ අතර ඉන් අතුරුදන් වූ මෙම කාන්තාව 17 වෙනිදා සවස මෙසේ මියගොස් ඇති බවයි සටහන් වෙන්නේ. මෙසේ මියගොස් ඇත්තේ වැඩිහිටි නිවාසයේ වඩාත් ජනප්‍රිය චරිතයක් වූ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම පිරිසක් ආදරය කළ අවුරුදු 47ක් වයස ඇති අමාලි නැමැති කාන්තාවයි කියලා අද තොරතුරු සටහන් කරන අයගේ ඡායාරූපයත් සමගින්
0: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරනවා අද දවසේදී ඡායාරූපයක් සහිතව වාර්තා කළ තියෙන්නේ නියංගයට ඔරොත්තු දෙන කෙටි කාලීන භෝග වගාවට අවධානය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි කියන කතාවක ඔය අද දවසේදී දිනමින පුවත්පත මේ විදිහට සඳහන් කළා තිබෙනේ පැසිෆික් සාගරයේ කලාපයේ ඇතවෙමින් පවතින එල්නිනෝ දේශගුණික විපර්යාසය ඉදිරි කන්නවලදී ශ්‍රී ලංකාවට සාමාන්‍ය මට්ටමකට වඩා වර්ෂාපතනයක් සහ ඉහළ උෂ්ණත්වයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කරනවා. මෙම තත්ත්වය ඉතා බරපතල ලෙස සලකා ගොවි ජනතාවගේ වගාවන්ට සහ ජාතික ආහාර සුරක්ෂිතතාවට සිදුවිය හැකි බලපෑම හඳුනා ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. පේරාදෙණිය ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ බව ප්‍රකාශ කළා කියලයි අද දිනමින පුවත්පතේ සටහන.
1: යතුරු පැදියේ ගිය නියෝජ්‍ය විදුහල්පතිනිය වරක් කෑවේදී බසයකට බිලි වෙයි. අද ඇගේ චාරූපයකුත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අද මැදවච්චිය ගයන් තමයි තොරතුරු අරගෙන ඉන්නේ. මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව වරක් කෑව හන්දියේදී ඊයේ පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් නියෝජ්‍ය විදුහල්පතිනියක් මරුමුවට පත් වුණා. ඊයේ පෙරවරු 7:20ට පමණ මෙම අනතුර සිදු වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. පූනෑව පහළ ගල්කන්දේගම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කළ මහකුඹුගොල්ලෑව පූනෑව ලිපිනේ පදිංචි 56 හැවිරිදි චම්පා ශ්‍රයාණී සුබසිංහ මහත්මයයි මෙසේ මියගොස් තිබෙන්නේ කියලායි අද තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පතේ.
0: ඉතිහාසයේ පළමුවරට ගොළු වෘත්තියට එකවර 30,000ක් සඳහා කරුණාරත්නයි වාර්තාව ගෙන එන්නේ. මෙම අවසරයේදී අලුතින් ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගනිමින් මෙරට ඉතිහාසයේ රජයක් විසින් වැඩිම ගුරුවරුන් බඳවා ගැනීමේ සිදුකරන වැඩසටහන ක්‍රියාවට නන්වන බව අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරි
1: රොච්චයිල් වතු සේවක මාරාන්තික උපවාසයේ දෙවැනි දිනටත් අද සුරංග දිල්හාන් වාර්තාව අරගෙන එනවා. චෛරුපත් සමගින් තිත්ව ආපදා වෙනදී වත්තට ගෙන ආහාර ද්‍රව්‍ය වතුකම්කරුවන්ට නොදුන්නේ යැයි වූ සිදුවීමක් මුල් කරගන්මින් වතු පාලනාධිකාරිය විසින් වැඩ තහනම් කරනු ලැබපු සැල්ලාව රොච්චෙල් වත්තේ වත්තුකම්කරුවන් පස් දෙනා යළි සේවය පිහිටුවන ලෙසilla එම වත්තේදී ආරම්භ වූ මාරාන්තික උපවාසයේ දෙවැනි දිනටත් ඊයේ ක්‍රියාත්මක කරනා කියලායි සඳහන් වෙන්නේ. සිදුවෙන් මාස 7කට පසු එම සේවකයාගේ වැඩ තහනම් කර ඇති බවයි උපවාසකරුවෝ සඳහන් කරන්නේ කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ.
0: අපි අවධානය යොමු කරනවාද ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ සඳහන් කළ තිබෙනවා බාලිමා ප්‍රාදේශ සභා අපේක්ෂක වසර 18ක් හොරෙන් වතුර අරන් 51000ක දඩත්කයි කියලා අද වාර්තා කළ තිබෙනවා. තිස්සමහරම අමිල සම්පත්‍රි පල්ලියගුරු ගෙනන වාර්තාවක තිස්සමහරම ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු මෙන්ම මාලිමා ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු වන වංචා සහගත ලෙස ජලය ලබා ගැනීම හේතුවෙන් ඔහුගේ රුපියල් 51434ක දඩයක් අය කර ගැනීමට කටයුතු කළ බව තිස්සමහරම ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. තිස්සමහරම ජල සම්පාදන මණ්ඩලයේ මගින් නිවස කර දී තිබූ ජල සම්බන්ධතාමනුව මගහැර වසර 18ක් තිස්සේ අයතාලස පානීය ජලය ලබාගෙන ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ සඳහන් කරන අතර ප්‍රදේශවාසීකු දුන් තොරතුරුකට අනුව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් නිවසට ගොස් මනුව පරීක්ෂා කිරීමේදී මනුවට පෙර තවත් බටයක් සම්බන්ධ කර අයතාලස ජලය ලබාගෙන තිබූ බැවින් ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණා කියලා අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කර තිබුණා. එතකම අපි අවධානය යොමු කරන සූදානම් මේ කළ දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට ෆෝකාස්ට් කාලගුණ නැවැකේට යන්න ප්‍රථමව අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතද වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති එකට පළාත් 4කට දිසා 7කට අදත් වැස්ස කියලායි වාර්තාව. අපි බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු මොනවද කියලා. අතුල් පිටුවල තොරතුරු හද සඳහන් කළ තිබුණා. නිමල කුඩිතුවක් ඔය වාර්තාව ගැන වෙත් තිබුණේ ඌ බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මහනුවර සහ නුවරළ දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණේ. ගිගුරුම් සහිත වැස්ස සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් වලින් සහ කුණමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තවුන් සඳහන් කරලා තිබුණා. මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළන් ඇති විය හැකි අතර එවිට එම මුහුදේ ප්‍රදේශයේ තාවකාලිකව ඉතා රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබුණේ. අපි බලමු දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැස්සන 5:30ට හද දවසේදී නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කරලා
1: බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඌව පළාතේත් පොළොන්නරුව මුලතිව් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින ඒත් එක්කම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: එතක මේකලා අපිත් මතක් කරනවා දැන් මේ ඇතිවන පුංචි වර්ෂාවන් එක්ක දැන් ඩෙංගු අවදානම නැවතත් මතුවලා තියෙනවා. අපි සඳහන් කරා සෞඛ්‍යංශ නිරන්තරයෙන් මතු කරනවා. අපි ඔබට මතක් කරනවා මේ නිවස ඔබ ඉන්න වටපිටාව සුද්ධ පවිත්‍ර කරගන්න මේ ඩෙංගු රෝගය වැළැක්වීමට ඔබත් සහයෝගය ලබා දෙන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම ඔය ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒවා වළක්කපල වල දාන්න විනාශ කරන්න ඒවා වතුර එකතු වෙන විදිහට විසි කරලා දාන්න එපා. ඒ වගේම ටයර් එහෙම නම් පස් ටිකක් පොරවන්න මල් පැලයක් එහෙම ඉඳලා ඒක පස් ටිකක් පොරවන්න. ඒ වගේම පරිසරයේ අවට තියෙන ඔය වතුර එකතු වෙන ස්ථාන විනාශ කළා දමන්න. ඒ වගේම gedara බැහි පීඩි නිරන්තරයෙන් අවධානයට සුද්ධ පවිත්‍ර කරන්න වතුර එකතු නොවන විදිහට ඒවා සකස් කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. මේ ඩෙංගු මාරය පරදන්න වෙන කිසිවෙකුට බෑ. ඒ අපිට විතරයි පුළුවන්. ඒකින් දා ඔබේ වටපිටාව ඔබේ ආරක්ෂාව ඔබම තහවුරු කරගන්න. ලක්කන මෝනින් නිවුස් අලර්ට් හාන වෙලාවත් මතක් කරගෙන අපි පුංචි විරාමයකට යනවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලර්ට් එක. ලක්කන මෝනින් නිවුස් අලර්ට් හාගෙන වෙලාව මතක් කරන නම් වෙලාව උදැස්සන 6යි.
1: විනාඩි 52යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ලෞදසන හය විනාඩි 55යි අපි සූදානම් දවසේදී විදේශ පිටුට අවධානය යොමු කරන දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ අයබෝන් සුබදාසනකමුතුමන්ට
1: අයබෝන් ගහන් මේකලා
2: අයබෝන්
0: අද දෙවෙනි පුවත්පතේ වාර්තා කළ තියෙනවා හොමුස් ඇරීම යුදමෙහිම් සම්පූර්ණයෙන්ම නතර කිරීම ඇතුළු කරුණු 14කින් යුතුව යුද්ධය අවසන් කිරීමේ මූලික ගිවිසුමට අමරිකාව සහ ඉරානය අත්සන් තබයි නිල ගිවිසුම අද ජිනීවාහිදී අත්සන් ගිවිසුම් ගැහුවත් දෙපැත්තම සැකෙන් ඊශ්‍රායලයෙන් නිහඬයි ගිවිසුමෙන් පිටපැන්නෝ තිරාණය අපායක් කරනවා ට්‍රම්ප් ප්‍රංශයේ සිට කියයි කියලා අද දෙවයින පුවත්පත වාර්තා කළ තියෙනවා මේ සම්බන්ධයෙන් පළවන අදහස් මොනවද වැඩිදුරටත් සඳහන් වෙන තොරතුරු
1: අතර මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්න උන්ට දින 60ක කාලයක් මේ යෝජනාවලියේදී ලබා දීලා තියෙනවා ඒ දින 60 අද ඉඳලා තමයි පටන් ගන්න ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා ඒ නිසාම ඉරානය පැත්තෙන් මේකගෙන වඩා හොඳ යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඒ හින්දාම හොමුස් සමුද්‍ර සන්ධිය දැන් විවෘත කරලා තියෙන්නේ. නෞකා ගමනාගමනයට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අතරතුර ඉරානය කිව්වා මීට කලින් ඇමරිකාවේ සම්බාධක පැනවීමත් එක්ක ඉරානය කිව්වා අපි නෞකාවලින් ගාස්තු අය කරනවා කියලා. හැබැයි දැන් කියනවා නෞකාවලින් ගාස්තු අය කිරීමේ තීරණය අත්හිටලා තියෙන්නේ කියලා. ඒ වගේම හැබැයි යනවා නම් අපිට දැනුම් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලියාපදිංචි වීමක් කරලා තමයි යන්න ඕනේ කියලා කියන්නේ. මේ විදිහට මොක්තබ කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා. ඔහු කියනවා ප්‍රතිපත්තිමය වශයෙන් මේ කාරණාවලට එකඟ නැහැ. ඔහුම ප්‍රකාශයක් කරලා තියෙනවා මේ යෝජනාවලියට ඔහු එකකත්වය පළ කරන්නේ නැහැ. නමුත් ඉරාන ජනාධිපතිවරයා මේ යෝජනාවලියට අත්සන් කරලා තියෙනවා ඔහුගේ කරුණු දැක්වීම නිසා මම මේකට එකඟ වෙනවා කියලා තමයි උත්තරීතර නායකයා කියලා තියෙන්නේ. ඔබ කියව විදිහට දෙපාර්ශවයේම තවමත් යම් ආකාරයක මතභේදාත්මක වාතාවරණයක් තියෙනවා. ඒකඟ නොවන සමහර කරුණු තියෙනවා. දැන් ඉරානය සම්බන්ධයෙන් ගත්තොත් ඇමරිකාව දක්වලා තියෙන කාරණා එක තමයි මේ තත්ත්වය මතුවෙන්නේ. ඊයේ ඇමරිකා උපජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඔහු එහිදී සඳහන් කළා තිබ්බේ යම් යම් කාරණාවලට ඉරාංගේ එකඟ වන්නේ නැත්නම් ඔවුන් යලි ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මුදල් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්නේ නැහැ කියලා. මොකද මේ යෝජනාවලියේ තියෙන උන්ට ඩොලර් බිලියන 300ක මුදලක් සම්පාදනය කරගන්න පුළුවන් කියලා. හැබැයි ඇමරිකාවේ දායකත්වයෙන් නැතුව එහෙම පුළුවන්කම තිබුණත් මේ ගිවිසුමට පටහැනිව කටයුතු කළොත් ඒ සඳහා තත්ත්වයක් නැහැ කියලා ඔහු කියලා තියෙනවා. ඒ අතරතුර උපජනාධිපතිවරයා ගැන ට්‍රම්ප් පරිපාලනයේ මෑත කාලීන ඇමරිකාව විසින් සිදු කරපු බරපතලම විවේචන ඊශ්‍රායලට එල්ල කරලා තියෙනවා. කියන්නේ මේ තාක්කල් ඇමරිකා පරිපාලන විසින් සිදු කරපු බරපතල විවේචනයකට හේතුව මේ ගිවිසුමට ලෙබනනේ ඇතුළත් වෙනවා සාම ගිවිසුමට. එතකොට මේ සෑම පාර්ශවයකම සටන් අත්හිටවන්න ඕන. හැබැයි ඊශ්‍රායලයේ ලෙබනන් මෙහෙයුම් තවමත් නතර කරලා නැහැ. ඒ නිසා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්න ඕන කියලා උපජනාධිපතිවරයා කියන ඔහු කියන විදිහට දැන් ඊශ්‍රායලයේ ඔහු කියන විදිහට දැන් ඊශ්‍රායලයේ ලෝකෙන් කොම් වෙලා ඉන්නේ. හැබැයි ඔහු වෙනම පෙනී සිටින ඇමරිකා ජනාධිපතිවරයා පමණයි. ඒ නිසා මේ කියන කාරණා සලකා බලලා මේ සාමයට සටන් විරාමයට ඊශ්‍රායල පැත්තම ධනාත්මක ප්‍රතිචාර ලැබිය යුතුයි කියලා තමයි ඔහු කියන්නේ. කොහොම වෙතත් අද ඉඳලා පටන් ගන්නවා
0: දින 60ක කාලය
1: සුසලන්තේ පවත්වන තිබ්බ නිල ගිවිසුම සමහර විට අවලංගු වෙයි. ඒක ඉදිරියේදී සමලස්සම් කරලා ඒ අවලංගු පමණින් මේ ගිවිසුම අවලංගු වෙන්නේ නැහැ. ඔවුන්ගේ සාකච්ඡා වාර්යයන්ද පටන් ගන්නවා. වෙයි දෙපාර්ශ්වයම තවමත් සැක සංකා සහිතව තමයි ඉදිරියට යන්නේ.
0: හොඳයි. බෙහෙන් මිස්තුති චන්දර මාර්සිංහ මහතා අපිට වැඩිදුරටත් තොරතුරු ගෙනාවාට අපි යන්න හදන්නේ අද දවසේදී පත්තරවල වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයාලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්
0: අවයනවද පත්තරවල ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයාලා බලන්න මේ දින මිල පුවත්පතේ ක්‍රීඩා පිටුව.
2: ඒ අවසන් සටනට යන්න ශ්‍රී ලංකාව සහ ඇෆ්ගන් අද ගැටෙයි. දඹුල්ලේදී පැවැත්වෙන ඒ කණ්ඩායම් අතර තුන් කොනෙක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයේ කණ්ඩායම අද මූලික වටේ අවසන් තරගයට එක් වෙනවා කියලායි සඳහන් කළ තියෙන්නේ. ඒත් එක්කම අද දින මිනපුවත්පතේ සටහන වෙන වනිඳු හොඳම 10 අතරට නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව ගෙනෙන්නේ බටහිර ඉන්දියා කොදෙව්හිදී නිමාව 2020 ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ වනිඳු හසරංග යලිත් වරක් ලෝ හොඳම 2020 පන්දු යවන්නන් දස දෙන අතරට එක්වීමට හැකියාව ලැබී තිබෙනවා කියලා තමයි සමත් වී තිබෙනවා කියලා තමයි අද දින මෙන පුවත්පත සටහන් කරන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සජිත් කියනවා එයා කිසි දිනක බොරු කියලා නෑලු. ඒක ඇත්තක්ද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද සටහන් කළා දින දිනමින පුවත්පතේ.
0: මේ දිවයින පුවත්පත චේරන්ද වික්‍රමසිංහගේ Facebook කාටුනේ හර්ෂද සිල්වා කියනවා මේ විලා ප්‍රශ්නයට රජය වහාම පියවරක් ගත යුතුයි කියලා. යකඩෝ නාමල්ලමතුමාට ඇහුණද දන්නේ නැහැ කියලායි අද චේරන්ද වික්‍රමසිංහගේ Facebook කාටුනේන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් අද මෙහෙම. ලෝක තෙල් මිල බැස්සත් මෙරට තෙල් මිල බස්සන්න ආණ්ඩුවට බැරි වෙලා කියලා සජිත් කියනවා. අල බහිනකල් ඉන්න පුළුවන්, අල තැම්බෙනකල් ඉන්න බෑ කියලායි සඳහන් වෙන්නේ.
0: අපේ ශ්‍රී සමයන් කාටුන් අද ලක්කන මෝර්නින් නිවුස් රට නිමා කරන සූදානම්. කියපු වෙලාවට මෙට්‍රෝ බස් එක ඇවිත් ලංකාව දැන් එංගලන්තය වගේ කියලා චතුරංග කියනවා. පොළොන්නරුව ජපානය වගේ කරනවා කියලා කටුවා පිටියේ කොච්චි කඩේ හිරෝෂිමා බයි නාගසාකි වගේ කරපු හිටන්ලා හිටපු රටක් නෙමේක කියලත් අද ශ්‍රී සමයන් කාටුනෙන් සඳහන් කළා තිනෝ. ලක්කන මෝර්නින් නිවුස් වලට එහෙනම් අපි අද දවසේදී මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී
2: වාසනාවන්ත සුබ සතියන්තයක්.
4: අකුරු අතර

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: पुदे हाथायो विनाडी देखाए.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: Radio ITN.
1: Good morning. උදේ 10යි නෙවෙයි උදේ 7යි විනාඩි 10යි. සුබෝදසනක්.
2: සුබෝදසනක්. Good morning. අද වැස්ස දවසක් නේද උදෙම්ම?
1: ඔව් අපි අද ඉන්නේ සිකුරාදා දවසේ කියන්නේ අපේ සති අන්තිකට අත වනද ගබගින්. අද පොඩක් මෝනින් ෂෝ එක වෙනස් වෙලා වගේනේ.
2: වොයිස් ටිකක් වෙනස් වෙලා නේද?
1: පොඩක් අපි වෙනස් කරන්න හිතුවා. ඒ නිසා අදට අපි දෙන්න ආවා.
2: ඒකනේ. දැන් චාරෝ දැන් මේ වැස්ස කියනකොට නිකන් අමුද හැඟීමක් අපිට එනවා නේද?
1: ඔව්.
2: ඉතින් ඔයා හිතන්නකෝ දැන් අපි මේ වැස්ස කාලෙට හැම දැන් පැලෙහෙම හිටවන්නවනේ ගොඩක් වෙලාවට.
1: හා.
2: එතකොට දැන් අපි මේ පැලයක් හැම දැන් බීජ ටිකක් පැල කරලා හැම අපි බලාගෙන ඉන්නවා ඉක්මනට මේ පැලේ ලොකු වෙලා අපිට බලන්න පුළුවන් වෙයිද කියලා වගේ එකක්.
1: ඔව් රූස ගහක් වෙනකන් අපි බලාගෙන ඉන්නවා.
2: ඒක තමයි. හරි. ඉතින් දැන් මේ හැබැයි අපි දන්නේ නැහැ නේද බීජ ටික පැල කරාම මේක කවදා කොහොම පැල වෙනවද කියලා.
1: හා හා. ඔව්.
2: ඒක ලොකු ගහක් වුණාම තමයි අපි දන්නේ මේ ගහ හිමින් හිමින් ලොකු වෙලා අපි දන්නෙම නෑ කියලා.
1: ඔව්.
2: ඉතින් ඔයා දන්නවද දැන් අපි අරමුණකට අපි වැඩ කරනවා කියමුකෝ.
1: හරි.
2: අපි අරමුණකට හරි වැඩ කරද්දී අපි සද්ද නැතුව වැඩ ටික කරගෙන යන්න ඕනේ.
1: අපිට
2: දන්නවද? අපේ අරමුණ අපි මීට කලින් අපි තව කාට හරි කිව්වොත් එයා දන්නවනේ අපේ වීක් පොයින්ට්ස් ටික.
1: ඔව්.
2: අනිවාර්යෙන් අපිට ඇටැක් කරනවා, අපිව මානසික වටනවා, මේ වගේ දේවල් වෙන්න පුළුවන් නේද?
1: ඔව්. තමන් කරන දේ ගැන අනිත් අයට කියන්න එපා කියලා කියන්නේ. හොරෙන් කරන්න කියලා කියන්නේ අන්න ඒ හින්දා වෙන්නේ නැති.
2: හින්දා වෙන්නේ නැති. දන්නවද? දැන් ඉර එළියන්නේ ඉර එළියෙන් වැස්සෙන් විතරයි මල කුණත් පිපෙන්නේ. හැබැයි අකුණු සද්දට කවදාවත් ඒ මලක් හැදෙන්නේ නැහැ, පිපෙන්නේත් නැහැ.
1: ඔව්.
2: ඉතින් ලෝක ප්‍රසිද්ධ රූමි තමයි මේ විදිහට කියන්නේ. ඇත්ත තමයි නේද? දැන් අපේ ප්ලෑන්ස් ටික අපි කාටවත් කියන්නේ නැතුව වැඩ ටික කරගෙන යමු. දැන් මේ ගැන කියනකොට මට හිතුණා දැන් නිව්යෝක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කෙනෙක් ඉන්නවා, ජර්මානු ජාතික පීටර් ගොල්විස්ස්. ඔහු කියනවා දැන් ඔහුගේ කණ්ඩායමත් එක්ක පරීක්ෂණය කරලා දෙනවා මේ කතාව ඇත්තටම ඇත්තද කියලා බලන්න. 2009 අවුරුද්දේ මේගොල්ලෝ දැන් පරීක්ෂණය කරාට පස්සේ මේගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා ඒක ඇත්තම ඇත්තයි කියලා. මොකද අපේ අරමුණක් අපි කලින් ප්‍රසිද්ධ කරාම ඒක වෙන්න තියෙන පොසිටිව් වයිබ් එක සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ඔයාගේ උනන්දුව, ඒත් එක්කම ඔයාට හීනට යන තියෙන ඉලක්කය, මේ හැම දෙයක්ම අඩු වෙනවා කියලා තමයි දැන් කියන්නේ මේ පරීක්ෂණයෙන්. ඉතින් ආගේ ජීවිතයට එන ඍණාත්මක දේවල් මගහැරලා කොහොම හරි සද්ද නැතුව වැඩ ටික කරන්න.
1: ඔව්. දැන් ওই රූමි ගැන කියද්දී රූමි කියලා කියන්නේ මනුෂ්‍යත්වය. එතකොට දෙවියන් වහන්සේ සමග ඇති ආත්මික සම්බන්ධතාවය සහ අපි කියන්නේ අභ්‍යන්තර සාමය පිළිබඳ කවි සහ ලේඛන ගණනාවක් රචනා කරපු කෙනෙක්. ඉතින් එතකොට ඔහුගේ නිර්මාණ කියන්නේ අදත් ලොව පුරා මිලියන ගණනක් දෙන රසවිඳිනවා. ඉතින් අපිත් කියන්නේ නේද අර ආත්ම විශ්වාසය තියාගෙන තමන්ගේ අරමුණ තමන් විතරක් දැනගත්තාම ඒක රටට ලෝකෙට රණබෙර ගහලා කියන්න ඕනේ නැහැ. ඔයා තමයි ඉස්සරහට යන්න ඕනේ. ඔයා තමයි ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාත් ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න සද්ද නැතුව ඊට පස්සේ පුළුවන් අනිත් අයගේ අත්පුඩි ටික දැනගන්න අපිටනේ.
2: අනිවාර්යෙන්ම අපි සද්ද නැතුව වැඩ කරමු. උදේ 7යි විනාඩි 13යි දැන් වෙලාව.

0: Lakhanda Radio ITN
1: උදේ 7යි වෙනාඩි 21යි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: උදේ 7 විනාඩි 22යි. දැන් ඉතින් මේ වැස්සත් එක්ක දැන් හරි හරියට කතා ගොඩක් තියෙනවා නේද? දැන් මේ දවස්වල දැන් ওই කෑමත් එක්ක ලොකු ලොකු ප්‍රශ්න ටිකක්ත් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට දැන් පුංචි ළමයි අතර තමා නේද මේ දවස්වල කෑම බෙදා හදාගෙන හැම කනකොට ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන් කියලා තියෙනවා.
1: මොලේ උණ පැතිරෙනවා කියලා මේ දවස්වල කියලා කියනවා. දැන් ඒක සාමාන්‍ය ධර්මයකට සාමාන්‍යයෙන් සමනය වෙලා කියලා කියනවා. හැබැයි ඒ නිසා අපි පහුගිය දවස්වල කතා කරා ළමයි අතර කෑම බෙදා ගන්නකොට නේද දශවර. ඒක පොඩ්ඩක් නවත්තලා තමගේ කෑම එක ගන්න කියලා. මොකද මේක ඉස්ත්‍රිග්‍රේම් පැතිරෙනවා කියලා අපිට හේරුණා.
0: අයියා ළමයි වුණාම බෙදාගෙන කන අනේගේ කෑම එකක් කන්න හිතන තව කෙනෙක්ගේ කෑම එකක් කන්න හිතනවා. ඉතින් එහෙම නැතුව දැන් තමන් ගෙනියන කෑම එක තමන් කන්න කියලා තමයි කියන්නේ නේද?
1: ඉතින් වැස්සත් එක්ක දැන් අපි හැමෝටම නේද පොඩි ළමයි ලොකු අය කියලා නැහැ. වැස්ස කියලා කියන්නේ අපි හැමෝටම බලපාන දෙයක්. දැන් උදේ ඔෆිස් යන ගමන් ආයෙ ඉන්න පුළුවන්. ඉතින් තෙමෙන්නේ නැතුව හිමින් සීරුවේ යන්න පරිස්සමෙන් කොච්චර පරක් වුණත් හිමින් යන්න. දැන් මොකද අර ඉන් වෙන වෙලාව නැති වෙලා මොකද අපි කියන්නේ නෝපේ යනවා කියලා.
0: නෝපේ යන්නත් උනත් කමක් නැහැ පරිස්සමට යන්න නේද?
1: පරිස්සමට යන්න යන ගමන අනිත් එක දැන් මේ දවස්වල කතා කරනකොට දැන් වැස්ස කියලා කියන්නේ ඒත් එක්කම ලෙඩ රෝග ගණනාවක් එනවා. ඉතින් එතකොට ඒ වැයිනුත් පරිස්සම් වෙන්න ඕනේ. උණ කැස්සෝ සම්ප්‍රතික්ෂාව මේ කියන ලෙඩ රෝග හැදෙනවා. ඉතින් ඒකට ඒ වෙලාවට ක්ෂණික සුවය ගන්න ඔයාගම මොනා හරි දෙයක් තියෙන්න ඕනේ. ආයුර්වේද නිෂ්පාදයන් අපේ ගොඩක් කලාන අම්මලා තාත්තලා පුරුදු වෙලා ඉන්නේ අපිට මොනා හරි අසනීපයක් හැදුනහම අර ආයුර්වේද මොනා හරි නිෂ්පාදනයක් එක ඖෂධයක් එක්ක අපිට දීලා බලන එකනේ මුලින්ම කරන්න. ඒක සුව වේවිද කියලා නේද අශෝරා? ඒක මුල අපිට අර අපෝ මේව නම් බොන්න බෑයි කියලා හිතනවා. ඒ වුණාට අපිට අම්මලා තාත්තලා එහෙමයි කරන්නේ. ඉතින් එතකොට අපි ගුණාත්මක ආයුර්වේද ඖෂධයකට ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ක්‍රිමිරාජ ගැන. දැන් 75 වසරකට වඩා විශ්වාසය දිනාගත් තැනක් තමයි ක්‍රිමිරාජ ඖෂධ කියලා කියන්නේ. ඉතින් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමිරාජ කියන නමෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අපි හැමදාම කතා කරේ ක්‍රිමිරාජ කරල් ගුඩි ගැන. එතනින් එහාට ගිහිල්ලා ඔබ දන්නෝ වැල්මි පැණිය. හදිස්සියේ අර මම කිව්ව විදිහට කැස්සක් එම් මොකක් හරි කැස්සක් එම හැදුනට පස්සේ ගෙදර තියෙන්න ඕන දෙයක් තමයි මේ වැල්මි පැණිය කියන එක. ඒ වගේම උණක් හෙම්බිරිස්සාවක් හැදුනට පස්සේ ක්‍රිමිරාජ පේයාව වට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මොනවාට පුළුවන් ගුණාත්මක ආයුර්වේද රසක් ක්‍රිමිරාජ කියන නමින්ම මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ගැන 0742 9362 9362 කතා කළාට පුළුවන්කම තියෙන ක්‍රිමිරාජ ඖෂධ ගැන තව දුරටත් වැඩි විස්තර දැනගන්න.
0: දැන් චාරු වාසනාව ගැන කියනකොට ඔයා ඉන්නවද ඔයා ගාවටම වාසනාව වෙනක? මම නම් එහෙම නෑ, මම වාසනාව හොයාගෙන යනවා.
1: හොයාගෙන යනවා ඒක හොඳයි.
0: දැන් වාසනාව උරගා බලන්න තමයි වෙලාව තියෙන්නේ නේද? ඔයා ඊ අර කඩචෝරු කන්න එහෙම වියදම් කරපු ඒ පුංචි රුපියල් 40න් ඔයා ගත්තේ ටිකට් පතේ වාසනාව අපි බලමුද?
1: ඔව්.
0: ඉතින් දැන් ඔයාට තියෙන්නේ දැන් දශක ගණනාවක් තිස්සේ අපේ රටේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, රාජ්‍ය සේවයට මේ හැම දෙයකටම උදව්වක් වුණා මේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එන මහජන සම්පත. ඉතින් ඔයාට කෝටිපතියෙක්, සුප්‍රීම් ඕඩර් රත හිමියෙක්, ඒ වගේම මේ හැම දෙයක්ම බිහි වුණේ මහජන සම්පත නිසානේ චාරු. දැන් ඔයාටත් පුළුවන් ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් එක්කම තෑගි ගොඩක් දිනාගන්න.
1: හා
0: ඉතින් අපි වාසනාව හොයාගෙන යමු නේද?
1: ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් ජයග්‍රහයක ලක්ෂපතියෙක් වෙත ආරත් කියන්නේ ඒකයි මහජන සම්පත ලොතරැයිම ගන්න කියලා නේද යශෝරා?
0: අනිවාර්යෙන්. ඒත් එක්කම දැන් චාරු මතක් කරන්න ඕනේ දැන් උදේට ගොඩක් ඒවල් වල දැන් ඉස්කෝලේ යනකොට කැමරා ටිකේම හදලා ඉවරයි. හැබැයි දැන් ගෙදරේ අම්මා හැම ඉන්නවා නේද?
1: තව නේද? දැන් අස්පස් කරගෙන ඉන්නේ නැති අපි වහගෙන නේද?
0: අනිවාර්යෙන්ම. ඉතින් ඔයාගේ අම්මා තාගේ නැති නේද?
1: ඔව්.
0: ඉතින් දැන් කොහොම හරි චාරු දැන් අපි මේ වෙලාවේ දැන් කෑම එහෙම හදලා ඉවරනාට දැන් දවල්ට උයන් එහෙම එනවනේ වෙලාව.
1: හරි.
0: දැන් අලුත් දවසක ලස්සන පටන් ගැම්මක් එක්ක ඉන්නකොට කෑම ටිකත් හරි හරියට රහ වෙන්න ඕනේනේ.
1: ඔව්.
0: ඉතින් උදේ කෑම වේල කියන්නේ ඒ වගේමයි, දවල් කෑමත් කියන්නේ ඒ වගේම රස වෙන්න ඕන එක. ඉතින් ඒ කෑම ටිකට දේශීය සුවඳක් එහෙම આવවත් කොහොමද?
1: ඔව්. අපි බලන්නේ කෑම ටික කොහොම හරි රස කරන්න ගෙදර ගෘහණියන්ගේ අතේ නේ මේ වගේ කේම තියෙන්නේ.
0: ඉතින් කෑම ටික රසට, ගුණට, ප්‍රමිතියට හදාගන්න නම් ඔයා මතක් කරලා විජේ ලාංඡනයේ තියෙන විජේ නිෂ්පාදනම මෙලදී ගන්න.
1: තෙස් වසරක පාරිභෝග විශ්වාසයත් එක්ක තමයි විජේකෙන් නම අපිට ලැබෙන්නේ. ඉතින් ආදාන ගෘහණියක් නම් අනිවාර්යයෙන්ම කුළුබඩු ටික වැදගත් වෙනවා කෑමක් හදද්දී. ඒකයි අපි ඔයාලට කියන්නේ ගෘහණියක්ගේ කුස්සියක නම් වරදිනේ නැහැ විජේ නිෂ්පාදන. ඒකයි අපි කියන්නේ තෙස් වසරක පාරිභෝග විශ්වාසයත් එක්ක තමයි අපේ රසයේ රටේ සැමට වැදෙන විජේ නිෂ්පාදන. ඔන්නවට ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් මිලදී ගන්න පුළුවන්. ඉතින් කෑම ටික රස කරගන්න ඔන්න ඔයත් අද විජේ කුළුබඩු එකතු කරගන්න. උදේ 7:27 දැන්.

0: අපේ හදායි විනාඩේ 31යි වෙලාව අපේ ජාතිගල තරයි මණ්ඩලේ යදවසේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පදේ නිල ප්‍රතිඵල ටික තමයි මතක් කරන්නේ යන්නේ අශෝර
1: ඕනේ ජාරු දැන් අපි බලමු ඔයාගේ වාසන උරගා බලන්න හදන දැන් ඊයේ ගත ටිකට් පත අතට අරගෙන බලන්න
0: හරි
1: එතෙක්ම මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බෝඩ පත්වන්නේ ඉසෙට් එතෙක්ම ජය අංක බෝඩ පත්වන්නේ අංක 6 අංක 7 අංක 3 අංක 1 සහ අංක 2 අවසාන වශයෙන් අංක 2 එතෙක්ම ගොවිසිත ලොතරැයි පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බෝඩ පත්වන්නේ ජේ අක්ෂරය එතෙක්ම ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක 3 අංක 6 අංක 14 සහ අංක 23 එත් එක්කම මෙගා පවල් ලොතරැයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ H අක්ෂරය එත් එක්කම බෝනස් සංඛ්‍යාව බවට පත්වන්නේ අංක 10 එත් එක්කම අංක 22 අංක 34 අංක 59 සහ අංක 70 එත් එක්කම ධන නිධානයේ ලොතරැයි පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ K අක්ෂරය එත් එක්කම ජය අංක බෝඩ පත්වන්නේ අංක 9 අංක 19 අංක 73 සහ අංක 76 එත් එක්කම හඳහන ලොතරැයියක් තියෙනවා නම් ඔබට කුම්භ ලග්නය තමයි ජයග්‍රහී ලග්නය බෝඩ පත්වන්නේ එත් එක්කම ජය අංක බෝඩ පත්වන්නේ අංක 17 අංක 34 අංක 35 සහ අංක 58 එත් එක්කම අද සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බෝඩ පත්වන්නේ ඉසෙට් එත් එක්කම ජය අංක බෝඩ පත්වන්නේ අංක 3 අංක 1 අංක 2 සහ අංක 2 එත් එක්කම NLB ජය ලොතරැයි පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ G අක්ෂරය එත් එක්කම ජය අංක බවට පත්වන්නේ අංක 7 අංක 7 සහ අංක 9 එත් එක්කම අවසාන වශයෙන් අංක 5 එත් එක්කම සුබ දවසක් ලොතරැයි පතේ ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ කටක ලග්නය එත් එක්කම ජය අංක බවට පත්වන්නේ අංක 3 අංක 8 සහ අංක 62 ඉදින් ඔබේ ජීවිතයේ සෙහෙලයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මතක් කිරීම කරේ

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොඩින් ඉස්සල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 7යි වෙනාඩි 38යි දේනචාරු. දැන් මේ වැස්ස ගැන කියනකොට දැන් අපි එල්ලිනෝ තත්ත්වය ගැන නම් හරි හරියට කතා වෙනවා මේ දවස්වල. ඕ දැන් පැසිෆික් සාගරයේ දැන් තියෙන වතුර ටික උෂ්ණත්වය ටික ටික වැඩි වෙගෙන යනවා නේද? ඒ නිසාම තමයි මේ දේශගුණ සහ කාලගුණයට විශාල විදිහට මේ විදිහට බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙලා තියෙන මේක ස්වභාවික සංසිද්ධියක් විදිහට අපිට කියන්නත් පුළුවන් නේද? ඉතින් මේ ඉදිරියට ඇති වෙන්න පුළුවන් එල්ලිනෝ තත්ත්වයේ ස්වභාවික සහ ලංකාවට වගේම ලෝකයට ඇති වෙන්න පුළුවන් බලපෑම් ගොඩක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
2: ඔව්ද විශේෂයෙන්ම අපි කිව්වා මේ කලින් දවස්වලත් අපි කිව්වා ඒ කියන්නේ මේ එල්ලිනෝ තත්ත්වයේ හින්දා අපිට මේ අවුරුද්දම මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙයි කියලා කියනවා සම්බන්ධයෙන් ලබන මාර්තු වෙනකම්. ඉතින් එතකොට මේකට ලොකු බලපෑමක් කරනවා කියලා කියනවා යශෝරා මේ ආහාරවලට කෘෂිකර්මාන්තයට ජලයට මෙන්න මේ කියන දේවල් වලට ලොකු බලපෑමක් කරනවා කියලා කියනවා. ඉතින් දේශගුණ විපර්යාස ගොඩක් වෙනවා කියලා කියනවා. දැන් යම් මට්ටමකට සාමාන්‍ය මට්ටමකට වඩා වර්ෂාපතනය අඩුවීමක් පෙන්වනවා කියලා කියනවා. ඒ වගේම තමයි දැන් අපිට මේ වැස්සත් එක්ක සීතලයිනේ. දැන් ඉස්සරහට එහෙම නැහැ.
1: අනිවාර්යයෙන්ම
2: ඉස්සරහට රස්නේ කියලා තමයි ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඉතින් මේ තත්ත්වය ඉතා බරපතල ලෙස සලකා ගොවි ජනතාවගේ වගාවන්ට සහ ජාතික ආහාර සුරක්ෂිතතාවයට සිදුවිය හැකි බලපෑම් හඳුනා ගැනීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකොටත් ඒකට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන ගමන් ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒත් එකම තමයි දැන් අපි හිතන්න ඕනේ මේ දේවල්
1: ගැන.
2: මේක අපිට බලපාන්නත් පුළුවන්. හැබැයි සමහර විට නැති වෙන්නත් පුළුවන්. හැබැයි අර මොකක් වුණත් අර පෙර සූදානම වැදගත් කියලා කියනානේ. ඒ නිසා අර දැන් දැම්ම ජලය ක්‍රෑෂ් කරගෙන නේද?
1: දැන් අර කන්නවලට වැඩ කරනවනේ මීගොවි මහතුන් එහෙම. දැන් යල කන්නේ අවසන් වෙලා දැන් සැප්තැම්බර් වෙනකොට තරමක් වැඩුණු ගොයන් එහෙම තියෙනවනේ. ඉතින් ඒත් එක්කම අපිට මේ තත්ත්වය ඉගෙන ආහාර වලින් වීවලින් යන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ටික හොඳ සුරක්ෂිත කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.
2: වැඩියෙන් වීත් කියන්නේ අස්වැන්න පොඩ්ඩක් වැඩි කරලා වැවි පැල වගා කරන්න කියලා කියනවා.
1: ඉතින් අපි බලමුනේ අපි දේවල් අපි රැක ගන්න ඕනේ. ඉතින් හොඳට සුරක්ෂිත විදිහට මේවා පාවිච්චි කරන්න කියලා තමයි අපි ඔබට කියන්නේ. ඒත් එක්කම දැන් සුරක්ෂිත ගැන කියනකොට අපිට මතක් වෙනවා දැන් අපේ අතින් සල්ලි වියදම් වෙනවා. ඔයාගේ පර්ස් එකේ සල්ලි ටික හරියට වියදම් වෙනවා මේ තියෙන ආර්ථික රටාවත් එක්ක. හැබැයි ඔයාගේ දැන් මේ විදුලි බිල ගැනත් අපි හිතන්න ඕනේ. ඔයාගේ පර්ස් එකේ
2: ඔයා
1: හිතනවට වඩා වැඩි වියදමක් යනවා නේද මේ විදුලි බිලට. ඉතින් ඔයාට පුළුවන් නම් දැන් මේ විදුලි බිලේ ප්‍රශ්නෙට චිත තියන්න චාරු.
2: ඉතින් පඩියක් ගත්තට පස්සේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ගොඩක් අයට ගෙදර ඉන්න අයට ඔන්න මාසෙ වැඩ කරලා මහන්සි වෙලා
1: විදුලි පඩියක් ගන්න.
2: පඩියක් අරගත්තට පස්සේ ඒකෙන් භාගයක්ම කරන්ට් බිල් එකට තමයි වැය කරන්නේ. දැන් එල්ලිනෝත් එක්ක අපි කතා කරනකොට නේද විදුලි බිලට ප්‍රශ්න විදුලියට ප්‍රශ්න එනවා කියලා කියනවනේ. ඒකට වඩා දැම්මම සොලියුෂන් එහෙම නැත්නම් ඒකට
1: විසඳුමක් තියෙනවා
2: හොයාගන්න පුළුවන්. ඒක වෙනුවෙන් තමයි අපි කියන්නේ ඩීප් ටෙක්ස් ඕලා ගැන. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ආගේ ගෙදරට එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන් ආගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්. ඩීප්ටෙක් සෝලා එකකට ගියොත් එහෙම ආට පුළුවන්කම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන වගේම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න වෙනුවෙන් තමයි හොඳම ආයතනය ඩීප්ටෙක් අපි වාට කියන්නේ. ඒ නිසා තමයි වාට කියන්නේ කෝල් එකක් දීලා කතා කරන්න ඩීප්ටෙක් සෝලා ගැන විස්තර දැනගන්න 0711711711 කෝල් එකක් දීලා ඩීප්ටෙක් සෝලා ගැන ආට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න නේද?
1: ඕ ජාරු දැන් ඒත් එක්කම දැන් රසට ගුණට හොඳ යොදේ සහිත කෑමක් තියෙනවා නම් බීමක් තියෙනවා නම් මොකක්ද මතක් වෙනව නේද?
2: හරි.
1: ඉතින් පැල්වත්ත නිෂ්පාදනය ගැන තමයි අපි ඔබට මේ මතක් කරන්න හදන්නේ. දැන් පැල්වත්ත යෝගට්, ඒ වගේම පැල්වත්ත බටර්, පැල්වත්ත අයිස්ක්‍රීම් මේ හැමදේම ඒ තරම්ම උකුවට රසට එන්නේ ඒ එදා ඉඳලා අද වෙනකන් වෙළඳ පොලේ රැඳිලා ඉන්න මේ තියෙන විශ්වාසය නිසාමයි. ඒ තරම්ම ගුණාත්මක විදිහට ඔයා ගාවට මේ නිෂ්පාදන බෙල අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා අනුකරණ වලට රැවටෙන්නේ නැතුව ඒ කියන නමින්ම පැල්වත්ත කියන නමින්ම ඔයාට මේ නිෂ්පාදන ටික මෙලදී ගන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් උදේ 7යි වෙනාඩි 42යි දැන් වෙලාවයි.

0: දෙහතයි විනාඩි 50යි. දැන් චාරු දැන් වර මා විශ්වාසයිද?
1: අම්මෝ ඒක ගැන නම් ඉතින් ඇයි කතා කරන්නේ නේ?
0: ඒක තමයි නේ.
1: විශ්වාසයිද?
0: ඉතින් එහෙම තමයි අපි විශ්වාසය කියන දේ අපිට ඒක කියලා ඇති කරගන්නත් බෑ. අනිවාර්යෙන් ඒක අපි හිතේ ඇති වෙන දෙයක් නේ. ඉතින් අපි විශ්වාසයක් ඇති කරගත්තාම මේ කෙනා අපි හැමදාම ජීවිත කාලෙටම විශ්වාස කරනවානේ. සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් අපිට ඕනම දෙයකදී විශ්වාසය කියන දේන් තමයි ප්‍රධාන වෙන්නේ.
1: හැබැයි ඉතින් විශ්වාස කරන්නත් ඒ මිනිස්සයා වුණත් කවුරුණත් අපිට ඒ දේවල් පෙන්නන්න ඕනේ නේ. නැත්නම් අපිට යාගේ ඒ කෙනා ගැන අපි අඳුරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට හිතෙන්නේ මෙයා නම් හොඳයි වගේ.
0: හොඳයි.
1: අපි ඔය සහකරුව හැම තෝරගන්නේ අපි හිතන්නේ විශ්වාසවන්ත කෙනෙක් තෝරගන්නවා කියලා. හැබැයි ඉතින් ටිකක් අවුරුද්දක් දෙකක් යද්දි තමයි තේරෙන්නේ අයියෝ විශ්වාසෙ තිබ්බනේ හොඳටම කියලා.
0: එහෙනම්
1: ඉතින්
0: අපි විශ්වාසය කියන දේ අපි ඇති කරගන්න ඕනේ සහ අපි කෙනාට ඒක දැනෙන්න ඉන්න ඕනේ. ඉතින් එහෙම කියනකොට මට හිතෙනවා විශ්වාසය ගැද්දි දැන් RDB බැංකුව කියන්නේ ඒ වගේනේ අපේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ සල්ලි ටික හරියට තැම්පත් කරලා හරිය විදිහට ගනුදෙනු කරන්න පුළුවන් ඒ වගේම හොඳම සේවාවක් ලබා දෙන තැනක්. ඉතින් ඉහළම රැකවරණයක් එක්කම ස්ථාවර තැන්පතු සඳහා වාට යන්න තියෙනවන රාජ්‍ය බැංකුවක හොඳම සුරක්ෂිත භාවයක් තියෙන RDB කියලා අපි ඔබට මතක් කරනවා.
1: ඔව් ඉතින් ලංකාව පුරාම RDB ශාඛා 272ක් තියෙන ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන උන් නිරතුරුව සූදානම්ෙන් ඉන නිසයි කියලා කියන අපි අර විශ්වාසය ගැන කතා කරනකොට මිනිස්සු විතරක් විශ්වාස කරලා හරියන්නේ අපි එදිනෙදා අපේ ජීවිතේ කරන වැඩත් එක්ක අපි විශ්වාසය කියන දේක ගොඩක් බලපානවනේ. දැන් අපි මොනවක් හරි දෙයක් කරද්දී අපි දෙගොඩක් වෙලාවට සල්ලි ගැන අපි හිතද්දි සෑහෙන විශ්වාසය කියන දේ අපි බලනවානේ. ඒතර අපේ සල්ලි ටික පරිස්සම් කරලා තැනකට බාර දෙනකොට අපි ඒ වෙනුවෙන් හොඳම විශ්වාස තැනක් විශ්වාසවන්ත තැනක් තෝරගන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ RDB ගැන. ආර පුලුවන් අගේ ස්ථාවර තැන්පතු RDB බැංකුවත් සමගින් ආරම්භ කරන්න. ඒකට ඉහළම පොලියක් එක්ක ආර පුලුවන් ආගේ ගනුදෙනු ටික RDB බැංකුවත් සමගින් සිද්ධ කරගන්න.
0: දැන් චාරු දැන් අපි කෑම හදද්දි අර අපේ මාළු කරි එකක් හදනවා නේද?
1: අර
0: කිරි මාළු හැම
1: ඔව්වට
0: හදන්න පුළුවන් කිරි මාළු කරි එක.
1: හා පුළුවන් ඉතින් කොහක් හරි කරලා හදමුකෝ.
0: මරන ටිකක් සැකයි සැකයි වගේ වාඩ. ඔව් කොහොම හරි දැන් කිරි මාළු කරි එක හදනව නම් ඔයාට හිතෙන්නේ සුවඳට පදමට පාටට අර දැක්ක ගමන් කන්න හිතෙනවා නම් මොන වගේ දෙයක්ද?
1: විජය කියලා කියන්නේ අපි ඒකටනේ.
0: ඒකට නේද? විජයේකේ කිරිමාළු කරි කුඩු එක තියෙනවනේ ඇවිල්ලා. හරිම රසට හරිම කැමති විදිහට බත් එක ලස්සන කරගන්න පුළුවන් මේ කරි කුඩු එකත් එක්ක. ඉතින් දේශීය සුවඳත් එක්ක රසයක් එක්ක එකතු කරගන්න අමතක කරන්න එපා. විජය කියන මේ සන්නාමය නේද? කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්නවා නම් එකතු කරගන්න හොඳම කුළුබඩු සන්නාමය තමයි විජය කියන්නේ. උදේ 7:53යි.

0: රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Lakhanda Radio ITN.
1: Good morning. Udaya thai vinadi dekhai velavo subu dasuna kapi devani pege.
2: Good morning. Alut payak patang gatta nedu me vidiyata.
1: Au.
2: Alut paye wada tika me vidiyata patang gannakota len. චාරු අපි ජීවත් වෙලා ඉන්නකොට අපිට වටිනාකම ලැබෙනවා අඩුයි කියලා හිතනවද?
1: ඒ කියන්නේ
2: හිතන්න දැන් ඔයා ජීවත් වෙලා ඉන්නකොට කවුරු හරි ඔයා කෙනෙක් ඔයා ගැන අවධානයක් දෙනවා අඩුයි කියලා හිතනවා නම් එහෙම නැත්නම් ඔයාගේ කරන කියන දේවල් වලට වටිනාකමක් දෙනවා අඩුයි කියලා හිතනවද?
1: හිතනවා. ඉතින්
2: ඒක නේද?
1: ඒකද හිතන්න ගියොත් මට කරගන්න

0: චිත්‍ර ශිල්පියා ඉන්නේ.
1: හරි
0: හරි. ඉතින් දැන් මේ චිත්‍ර ශිල්පියෝ දෙන්නම දැන් හොඳම යාළුවෝ වුණාට කොහොම හරි පස්සේ ඔය පොඩි පොඩි ප්‍රශ්න වෙනවනේ. ඉතින්
1: යාළුවෝ අතර ප්‍රශ්නේ අපි දෙන්න අතර ප්‍රශ්න වෙනවා.
0: හරි. ඉතින් එහෙම වෙලා කොහොම හරි දැන් වින්සන් වැන් ගෝගේ පොඩි අර මානසික ප්‍රශ්නකුත් තිබලා තියෙනවා. ඒක නිසා එයා දවසක් යාළුවත් එක්ක තරහ වෙලා එයා එයාගේම කන කපා ගන්නවා.
1: කන කපා ගන්නවා.
0: ඔව්.
1: හහා.
0: හරි ප්‍රශ්නයක් නේද?
1: ඔව්.
0: එතකොට එයා එයාගේ තනියම එයාගේ වෙළුම් පටි වලින් කන ඔතාගෙන ඔළුව වටේට එයා චිත්‍රයක් අඳිනවා. එයාගේම චිත්‍රයක්. එයාගේ මූණම.
1: අයවම එයා අඳිනවා.
0: අඳිනවා. ඔව්.
1: හහා.
0: කන කපාගෙන ඉන්නවා චිත්‍රේ. ඉතින් ඒකට කියනවා වෙළුම් පැටි සහිත සිත්තරා කියන චිත්‍රය. හරිද? එතකොට දැන් හිතන්නකෝ දැන් මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ එයාට කිසිම වටිනාකමක් ලැබුණේ නැති එක ගැන එයා හරියට පසුතැවුණා.
1: කොහොමද ගොඩක් අය අපි ජීවත් වෙලා ඉන්නකොට අපේ වටිනාකම නැහැ. සමහර වෙලාවට අපි ළඟ ඉන්නකොට අපේ වටිනාකම නැහැ. එතකොට අපි ඒගොල්ලොත් එක්ක වීදි වටිනාකම නැහැ. හැබැයි අපි ඒගොල්ලන්ගෙන් දුරස් වුණාම වටිනාකම තියනවානේ.
0: අනිවාර්යයෙන්.
1: ඒ හින්දා අපි ඒක ගැන සැලෙන්නේ නැහැ. හැබැයි අපි නැති වුණාම දවසක දේරේ කියලා අපි ඉන්නවා.
0: ඉතින් චාරු දැන් වින්සන් වැන් ගෝගේ දැන් මේ චිත්‍ර ගැන කියනකොට දැන් එයා ජීවත් වෙලා ඉන්නකොට චිත්‍ර 900ක් විතර ඇඳලා තියෙනවා. හැබැයි එයාගේ එක චිත්‍රයක් තමයි විකිණිලා තියෙන්නේ.
1: ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොම විකිණිලා
0: නැහැ.
1: සහ අනිත් අය ප්‍රිය කළා නැහැ.
0: ප්‍රිය කළා නැහැ. ඉතින් එයා මානසික වාර වැටිලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එයාගේ ජීවිතේට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අයට හිනා වෙනවා. ඉතින් එයාව තේරුම් අරගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් එයාගේ දුප්පත්කම, එයාට සල්ලි නැතිකම, ඒත් එක්කම අසනීප, ඒ තනිකම මේ හැමදේම එක්ක තමයි එයා අර කන කපා ගන්නත් ගොඩක් වෙලාවට මානසික ප්‍රශ්නයක් බවටත් පත් වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ඔයා දන්නවද එයා දැන් මිය ගියාට පස්සේ එයාට චිත්‍රවලට කියන්න බැරි තරම් වටිනාකමක් එකතු වෙලා තියෙනවා.
1: මං ඒකනේ කිව්වේ අපි ජීවත් වෙලා ඉන්නකන් අපි ළඟ ඉන්නකන් කෙනෙක්ගේ ඒ වටිනාකම නැහැ. හැබැයි අපි ඈතට ගියාට පස්සේ එතකොට හැබැයි වෙන්න තියෙන දේවල් හැමදේම වෙලා ඉවරයි. එතකොට තමයි දැන් ඒ විදිහට ඒ චිත්‍ර ශිල්පියාගෙත් ඔය චිත්‍ර ටික විකිණෙන්න අරගෙන ඒ දේවල් වලට ඉහළ ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ නේද?
0: ඉතින් ඒකනේ. ඉතින් අපි ඉන්නකොට ළඟ ඉන්නකොට විශ්වාස නොකරුවාට අපි නැති වුණාම ඒ දේවල් විශ්වාස කරනවා නේද?
1: හැබැයි ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ අද මම අහන් ඉන්න අයට අපි කියන්න ඕනේ අද ඔයාව විශ්වාස නොකලත් කවුරු හරි ඔබ විශ්වාස කරන්න.
0: එතකොට
1: ලෝකයේ ඔබව හඳුනා ගන්න කලින් ඔබේ වටිනාකම හඳුනා ගන්න. එතකොට පුළුවන් වාට ඉස්සරහට යන්න, ජීවිතේ ජය ගන්න. අනිත් අයගේ විශ්වාසය ඕනේ නැහැ. අනිත් අයගේ වටිනාකම ඔයාට ඕනේ. ඔයාගේ පාර දිගේ යන්න. එතකොට මේ හැමදේම හරියයි.
0: අනිවාර්යෙන්. උදේ 8:05.

0: ਲੱਖਣ
1: උදේ 8යි විනාඩි 14යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: මහව ඇස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: දිනමලා රාත්‍රී 7ට ලක්කලෙන්
1: සංගතිය දහන
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117969579

0: Lakhanda Radio ITN.
1: Good morning, Udayata. You are not busy, Kai. ඕ දැන් අපි ගැන විතරක් හිතලා හරියන්නේ අපි අනිත් අය ගැනත් හිතන්න ඕනේ නේද? ඉතින් එතකොට තමයි අපේ ගෙදර විතරක් නෙමෙයි අපේ අවට පරිසරය ගැනත් අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මොකද තමන් විතරක් බැරිලා හරියන්නේ නැහැ. ඒත් එක්කම පවුලේ අය ගෙවල් අවට ඉන්න අයවත් අපි බේර ගන්න ඕනේ. ඉතින් මේ දවස්වල වැඩිපුර කතා වෙන දෙයක් නෙමෙයි ඩෙංගු රෝගය ගැන නේද? දැන් රට තුළ ඩෙංගු රෝගයේ අධි වසංගතයක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවලා තියෙනවා. ඉතින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ මේ හැම දෙයක්ම හැමෝම අපිට කියන්නේ අපි පුළුවන් තරම් අවට පරිසරය පිරිසිදු කරගන්න. ඒත් එක්කම අවට පොල් කටු දානවා නම් උයන පිහින දේවල් එළියට දානවා නම් ඒ හැමදේම හරි විදිහට බැහැර කරන්න කියලා තමයි කියන්නේ.
2: ඔව් දැන් මේ වැස්සත් එක්ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියලා හිතන දැන් මේ වෙනකොට ඩෙංගු රෝගීන් 43,550 නමදෙනෙක් හොයාගෙන තිනවා කියලා වාර්තා වෙනවා කියලා කියනවා නේද? ඒ වගේම දැන් දැනට මරණ 27ක් විතර අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඇයි අර නිකන් පුංචි මදුරුවෙක් අපේ ජීවිතයක් වෙනස් කරන්න දෙන්නේ කියලා මට හිතෙනවා.
1: ඉතින් ඒත් එක්කම ෂවරු මතක් කරන්න ඕනේ දැන් බස්නාහිර පළාතේ ගාල්ල මාතර මහනුවර කොළඹ ගම්පහ ඒත් එක්කම කළුතර.
2: හරි.
1: ඉතින් මේ කියන ඩිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් මේ විදිහට වැඩිපුර වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඒ ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා නේද? ඉතින් ඒත් එක්කම කොළඹ ගම්පහ කියන ඩිස්ත්‍රික්ක දෙකටම අධි අවදානම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපි ගැන විතරක් නෙමෙයි අපේ අවට පරිසරය ගැන අපි අනිත් අය ගැනත් හිතන්න.
2: දැන් අර අපි කලින් දවසේත් කතා කරා ගොඩක් වෙලාවට මේ වෛරස් එක ඩෙංගු රෝගය බෝ වෙන්නේ ඩෙංගු නැත් ඩෙංගු මදුරුවා නැති වෙන ඩෙංගු කීටය ඇති වෙන්නේ පාසල්වල. එහෙම නැත්නම් අධ්‍යාපන ආයතනවල කියලා කියනවා. ඉතින් එතකොට මේ දවස්වල පාසල්වල මම හිතන්නේ ශ්‍රමදාන කටයුතු දිගින් දිගටම ඇති ඒ අහල පහල සුද්ද පවිත්‍ර කරන්න. මොකද දැන් මේක වැඩිහිටියෙක්ට වැළඳුනහම වගේ නෙවෙයි දරුවන්ට වැළඳුනහම. ඉතින් එතකොට ගොඩාක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා. එතකොට වැඩි වෙලා චිකන් ගුණ්‍ය මේකට තත්ත්වය ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා අපි කියන්නේ නේද අවට පරිසරය සුද්ද කරගන්න. හැමෝගෙම පරිසරය සුද්ද කරන්න ඕනේ නැහැ. තමන්ගේ අවට වටපිටාව සුද්ද කරගත්තොත් මං හිතන්නේ අපිට මේක පාලනයක් කරගන්න පුළුවන් වෛද්‍යවරුන්ගේ වැඩ කරන නිසා.
1: හරි. ඉතින් ඒත් එක්කම චාරු දැන් අපි ඩෙංගු ගැනත් කතා කරා එක්කම දැන් ගොඩක් අය කැමති ඉන්නේ දෙවනු වෙන්න. ඉන්න තැනින් පොඩ්ඩක් ඉහළට යන්න කැමති වයි මායි වගේ. එහෙම නේද? ඉතින් ඉන්න තැනින් ඉහළට යන්න කෙනෙක් ඉන්නවා නම් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි හොඳම තැනක් තියෙනවා. ඉතින් ඩෝමෝ මැෂින් ගැන අපි ඔබට කියලා තියෙනවා. ඒ ගැන ඔබට මතක් කරලා තියෙනවා. ඔබේ කර්මාන්තයට එහෙම නැත්නම් පොල් තෙල් නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නවා නම් පොංචි ව්‍යාපාරයක් කරන්න බලාගෙන ඉන්නවා නම් මේ බිස්නස් ඕනම දෙයකට මැෂින්ස් ගණනාවක්ම තියෙනවා. ඉතින් ඔයාට වෙළඳ පොලේ දැන් ඩෝමෝ කියන නමින්ම මාක්ස් පෙන් හෝල්ඩින් පුත්කිරික සමාජයෙන් ඔබට මෙලදී ගන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට ගැළපෙන මැෂින් එක. ඉතින් ඔයාට මුලින්ම සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගන්න දෙනවා නම් ස්ටීම් බට්ට තියෙනවා. ඉතින් එතනින් එහාට චුට්ටක් අර දියුණු වෙන්න පුළුවන් ඔයාට විශේෂ කරගන්න නම් කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම එකම තැනින් ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි චාරු දැන් අලවියෙන් පසු හොඳම සේවාවක් දෙන කෙනෙක් නම් ඒ මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම විතරයි නේද? ඉතින් ඔයාට පුළුවන් නොම්බර 31 ඇල්ලෙහෙන පාර මහරගම ප්‍රධාන ශාඛාවට යන්න. ඒත් එක්කම කොල් එකක් දෙන්න 011176779579 011176779579ට කොල් එකක් දෙන්න. ඒත් එක්කම චාරු දැන් අපිට මතක් කරන්න ඕනේ දැන් තියෙන ව්‍යාපාරයකින් අපිට ගියාට පස්සේ තමන්ගෙම කියලා දේවල් දැන් අපි කරනවනේ. ඒත් එක්කම ඔයාට රසර කෑම හදන්න පටන් ගන්නත් පුළුවන් නේද ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවන. ඉතින් ඒත් එක්කම ඔයාට පුළුවන් ව්‍යාපාරයකට ගන්නව නම් විජේ කියන නමින් මේ බ්‍රෑන්ඩ් එකේ කෑම ටික රස කරගන්න ඒ කුළුබඩු ටික අරගෙන රස කෑම ව්යාපාරයක් එහෙම පටන් ගන්නවන.
2: ඉතින් සසරක පාරිභෝග විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතරට එන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් අපේ රසය රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමටත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. ඒ නිසා ඉතින් තත්වයෙන් වගේම ගුණාත්මකවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන ටික අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ඒ නිසා ඔයාට කියන්නේ අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔන්න විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන වෙලදී ගන්න. එතකොට පුළුවන් ඔයාගේ ගෙදර අයට ඔය කියන විදිහට ඕනම තැනක ඉඳන් රසට කැම ටිකක් හදාගන්න. අටයි විනාඩි 25 දැන්.

0: ගුඩ් මෝනිං උදේ 8යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: උදයට විනාඩි 33යි.
1: හ්ම් හ්ම්. ආයි අපි මේ පැත්තට ආවේ අපිට මතක් කරන්න තියෙන අනුග්‍රහක බවතුන් ගැන.
0: ඔව්.
1: හා. ආවද අපි මුලින් මතක් කරන්නේ?
0: යමු නේද? අපි සල්ලි ටික හොඳට තැම්පත් කරන්න පුළුවන් හොඳ බැංකුවක් හොයාගෙන හැම.
1: හරි.
0: එහෙම යනවා නම් දැන් අපිට තියෙනවනේ දැන් ඔන්න අපි සල්ලි ටික හරියට ආරක්ෂිත විදිහට තැම්පත් කරගන්න ඒ වගේම සල්ලි වලට වග කියන කෙනෙක් අපිට අවශ්‍ය වෙනවා නේද? වග කීමෙන් අපේ සල්ලි ටික බලා ගන්න කෙනෙක් ඉන්න ඕනි. ඉතින් එහෙම තරක් යනවා නම් අපේ රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ගැන කතා කරද්දී ඉහළම රැකවරණයක් එක්කම ස්ථාවර තැන්පතු වලට ඉහළම පොලියක් දෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම ශාඛා 272කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඉතින් මේ ඔයාට ඔයා ළඟම ඇති නේද RDB ශාඛාව. ඉතින් ඔයාට යන්න පුළුවන් ඔයාගේ සල්ලි ටික තැන්පත් කරගන්න කිසිම බයක් නැතුව. ඉතින් හොඳම සේවාවක් ලබා දෙනවා. ඉතින් ඔබට මතක් කරනවා ඔබේ සල්ලි ටික සුරක්ෂිත විදිහට තැන්පත් කරනවා නම් RDB බැංකුව වෙතටම යන්න කියලා.
1: ඒ වගේම තමයි මේ වෙලාවේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඔයාට මතක් කරන්න ඕනේ. ඔබත් හදන රටක් හදන ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගොන්න රුපියල් 5 කෝටියක අධික වටිනාකමකින් යුත මුදලක් වාසනාවන්ත ඔබේ අතට බෙදා දෙන්න ඔන්න ඊයේ සමත් වෙලා තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කතා කරනකොට ජයග්‍රහයකින් මේ වෙනකොට කී දෙනෙක් නම් බිහි කරලා තියෙනවද? ඉතින් දිනෙන් දින තැනින් තැනට රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයිලුව ප්‍රමුඛතම ආයතනය වන ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ මේ වන විට සුප්‍රිය ත්‍යාගලා බින්න 23 දෙනෙකු බිහි කරලා තියෙනවා. ඉතින් අපි අර ගැට ගහගෙන අමාරුවෙන් ඉස්සරහට යන ජීවිතේ තව ටිකක් ලස්සන කරන්න අපිට උදව් වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් පත්. ඉතින් ඒක ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනකොට ඒක යථාර්ථයක් කරලා තියෙනවා. දැන් රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට වගේම සෞඛ්‍ය එතකොට රණවිරු සේවා මේ වගේ රාජ්‍ය සේවයට ඍජුවම දායක වන ගමන් තමයි ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් මේ වගේ ජයග්‍රාහකෙක් කරන්නේ. ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහ
4: වෙමු මිරිස් නම් මිරිස් විජේ මිරිස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: උදේ 8:00 වෙනදි 41යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
9: ඉවරයි TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

ඔබට මතක් කරන්න ඕනේ අපි වහගෙන ඉන්නකොට ඔබට පැල්වත්ත නිෂ්පාදන ගැන ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් ඔබ මිලදී ගන්නව නම් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්නත් කියන කමතක කරන්න එපා. එතනින් එහාට අපි කිරිපිටි ගැන කතා කරනවා, යෝගට් ගැන කතා කරනවා, බටර් ගැන කතා කරනවා, මේ හැමදේ ගැනම කතා කරද්දී ඔබට මතක් කරලා පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම මිලදී ගන්න කියලා මතක් කරනවා.

0: Lakhanda Radio ITN.
1: අටයි විනාඩි 46යි වෙලාව.
2: අපි සාමෙන් ඉමුද?
1: ආයෝ.
2: සාමෙන් ඉමුනේ.
1: දැන් දම් පුළුවන් වෙලා කියලා හිතනවා මට. දැන් දැන් තියෙන සිට මේ පුවත්පත්වල තියෙන ඒවත් එක්ක මට දැන් සාමයෙන් ඉන්නේ ඒක ලොකු දෙයක් නේ.
2: ඔව් දැන් හෝමෝස් විවුර්ත කරලා තියෙන ඒත් එක්කම යුද්ධ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන්න ඇතුළු කරුණු 10කින් යුක්තව යුද්ධය අවසන් කරන මූලික කිවිසුමක් ආවනේ. ඉතින් ඇමරිකාව සහ ඉරානය අත්සන් කරලා තියෙනවා මේ වෙනකොට.
1: හරි.
2: ඉතින් දැන් නිල කිවිසුමට අද ජිනීවාහිදී අත්සන් කරනවා කියලා සඳහන් කරලා තියෙන කිවිසුම් ගැහුවත් දෙපැත්තම සැකෙන් කියලා තමයි තියෙන්නේ. දැන් මොන වගේ දෙයක් වෙයිද නේද?
1: මොනවත් කමක් නැහැ නේද? ඒක හැමෝටම හොඳක් දෙයක් වුණොත් රටක් විදිහට ලෝකයක් විදිහට සාමය කියන එක පැතිරුණොත් ඒ ඇති කියලා මං හිතනවා.
2: අනිවාර්යයෙන්ම සාමයේ ඉන්නවා නම් අපි හැමෝටම අර නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවනේ නේද චාරු? දැන් නිදහස ගැන කියනකොට දැන් අපි නිදහසේ ඉන්න ගමන් අපේ දේවල් අපි කරගන්නත් ඕනේනි.
1: හා.
2: ගෙදර හිටියත් කර්මද ශාලාවක වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැනක වෙන්න පුළුවන්. මේ කොහොම තැනක ඔයා හිටියත් ඔයාගේ වැඩ ටික පහසු කරගන්න, ස්පර්ස් එකේ සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන් නේද? ඉතින් හොඳම විසඳුමක් තමයි දැන් විදුලි බිල කියනක අපිට කතා කරන්න වෙනවා. මොකද සල්ලි ටික වියදම් වෙන්න හොඳම පාරක් තමයි විදුලි බිල ගෙවනවා කියන එක නේද? මාසේ පඩි අරගෙන එහෙම. ඉතින් විදුලි බිලේ ප්‍රශ්නෙට චිත තියන්න හොඳම දේ තමයි දැන් මේ වෙලාවේ ඩීප් ටෙක්ස් සවලා එකක් ඔයාගේ ගෙදරට, එහෙම නැත්නම් ව්‍යාපාරික තැන, ඔයා වැඩ කරන තැන, කර්මාන්ත ශාලාව මේ ඕනම තැනකට ඔයා ඩීප් ටෙක් සෝලා සිස්ටම් එකක් සවි කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඔයාට හොඳට මඟ පෙන්වන්න, ඔයාට පුළුවන් ගිහින් කතා කරලා බලලා ඔයාට අවශ්‍ය විදිහට ඒක සවි කරගන්න නේද? ඉතින් ඩීප් ටෙක් සෝලා එක ගැන මතක් කරද්දී 0711711711 මේ නම්බරයකට කෝල් එකක් දීලා තව ටිකක් විස්තර දැනගන්නත් පුළුවන්.
1: එතකම විජය නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. ඉතින් අපි කියනවානේ ගෘහණියන්ගේ ගෙදර වගකීම කියලාද? උයන ගෘහණ එක කියලා කියන්නේ උයන පිහන එකේදී අපේ ගෘහණිය ගොඩාක් සැලකිලිමත්. ඉතින් එතකොට හරිම නිෂ්පාදන ටික ඕනේ දැන් ගෙදර දරුවන්ට, ගෙදර ඉන්න කට්ටියට රසට කැම ටිකක් හදනකොට ඒකට අර මේ තුන පහ જાතියක් දානවා කියලා රසකාරක වර්ණක විතරක් තියෙන දෙයක් දැම්මොත් ඒකේ ගුණය, ඒ ප්‍රමිතිය ලැබෙන්නේ නැහැ. ඉතින් වෙළඳපොලේ දැන් එක එක අනුකර නිෂ්පාදන රසක් තියෙන. ඒ අතරින් හොඳම දේ තෝරගන්න අපිට අමාරු වෙනවා. ඒ නිසායි අපි කියන්නේ හොඳම දේ තෝරගන්නකොට විජය කියන නමින් මේක තෝරගන්න කියලා. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය කියන නම අපිට ලැබෙන්නේ. දුඟාට පලංක මතින කුළුබඩු ටික ගැන කතා කරတဲ့ දෙයක් නැහැ. අපි දන්නවා විජය කුළුබඩු ටිකෙන් හදන කෑමක් රස නොවී තියෙන්නේ කොහොමද. ඉතින් ඒ නිසා එදිනෙන් එහාට ගියාට පස්සේ ඉන්දියාපු පිටි නූඩ්ල්ස්, එතකොට කුරක් කම්පිටි, මේ හැම දෙයක්ම වට විජය නමත් එක්ක මෙලදී ගන්න පලංකම තියෙනවා. උදේ 8:49යි.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටින අරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අදත් ප්‍රදේශ කිහිපයකට වැසිසා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කීට ඇතුළත්. එන්ම ඌව පළාතේ සහ පොළොන්නරුව මුලතිව් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්සරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගෙගරුම් සහිත වැස් සමග තාවකාලික තද සුළං සහ අකුණු සැර ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ 5 කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් කංකසන්තුරේ කල්පිටිය කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ 5 කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය
2: හැකියි.
1: අමරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් පසු දෙරට අතර මූලික සාකච්ඡා අද පැවැත්වෙනවා. ඒ ස්විස්තර්ලන්තයේ බර්ගන්ස්ටෝක් නගරයේදී. එහිදී සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. මෙම සාකච්ඡා සඳහා අමරිකාව සහ ඉරානයට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍ය සහ පාකිස්තානය ඇතුළු සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමටයි නියමිතයි.

0: හරි උත්සාහ කරන්න ඕනේ එහේනට යන්න නේද? දැන් අපි දන්න කෙනෙක් ඉන්නවා ලෝකේ වටිනම කෙනෙක්, එලොන් මස්ක් නේද?
1: එලොන් මස්ක්.
0: කියන්න බලන්න ඉතින්. දැන් එයාගේ ජීවිතයේ එයා උත්සාහ කරනවා එයා රොකට් හදන්න නේද? රොකට් හදන්න උත්සාහ කරාට එයා හැම අවස්ථාවකදීම එයා අසාර්ථක වෙනවා. හැබැයි එයා හදන එක ලේසි වැඩකුත් නෙවෙයි රොකට් එකක් හදනවා කියන එක.
1: 2006 එතකොට 2007 2008 මේ කියන වර්ෂවලදී ස්පේස් එක්ස් කියන රොකට් තුනක්ම එයාගේ අසාර්ථක වෙලා
0: තියෙනවා. අවුරුදු තුනකින් තුනක්ම එක දිගට අසාර්ථක වුණා. හැබැයි එයා තැහැරියේ නෑ නේද?
1: රොකට් සමහරේ වහසට ගිහින් පිපරුවා.
0: පිපරුවා. අනිවාර්යෙන් හැමදේම විනාශ වුණා. සල්ලි ටික නැති වුණා. හැමෝම hina වුණා.
1: හැබැයි සමාගම බංකලොත් තුනක් නේද?
0: ඔව්. ඉතින් හැබැයි මේ කිසිම දෙයක් අත හරින් නැතුව එයා උත්සාහ කරන හතරවෙනි අවස්ථාව වට නේද?
1: තව එකපාරක් උත්සාහ කළ බලමු නේද?
0: අනිවාර්යෙන්ම අපිටත් ඒකෙන් තියනවා නේද? අපිටත් අනිවාර්යෙන්ම ගන්න පුළුවන් කොයිතරම් අසාර්ථක වුණත් අන්තිම අවස්ථාව කොහොම හරි උත්සාහ කරන්න ඕනේ කියලා. ඉතින් අද සෙපෙක් සමාගම ලෝකයේ හැමෝම දන්න සමාගමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් රොකට් ටික අහසට යවලා ආපහු පෘථිවියට ගොඩබස්සලා නැවත භාවිත කරන්න පුළුවන් තත්ත්වයට වෙනකන් අරගෙන තියෙනවා.
1: ඒ කියන්නේ ආයි නැවත පාවිච්චි කරන්න පුළුවන්.
0: ඔව්.
1: හරි හරි.
0: ඉතින් අපිට තියෙන්නේ ගොඩක් දන්න දැන් අපි අසාර්ථක වුණාට පරාජිතයක් වෙන්නේ නැහැ නේ කවදාවත්.
1: ඔව් ඒක ඇත්ත.
0: ඉතින් උත්සාහය නවත්තන දවස තමයි අපි ජීවිතේ පරාජිතයක් වෙන්නේ.
1: ඔව්.
0: ඉතින් උත්සාහය නවත්තන්නේ නැතුව රොකට් එකක් වගේ අපේ ජීවිතේ සමහරක් වෙලාවට එක්සෑම් එකක් වෙන්න පුළුවන්, රැකියාවක් කරන තර වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්, ආදරයක් වෙන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් කඩා වැටුණට රොකට් එකක් වගේ උඩ යන්න පුළුවන් අපිට.
1: දැන් ඔයාගේ ජීවිතේත් ඔන්න රෙකෝඩ් තුනක් වගේ වැටෙන්නේ ඇති හොදේ. හැබැයි විභාගයක් අර කියන විදිහට රස්සාවක් රැකියාව මේ ඇතුලේ ප්‍රශ්න වෙනකොට ඔයා අසාර්ථක වෙන්න එපා. පළවෙනි උත්සාහය, දෙවෙනි උත්සාහය, තුන්වෙනි උත්සාහය මේ හැමදේම අසාර්ථක වුණත් මතක තියාගන්න ඕන එකම දේ තමයි හතරවෙනි උත්සාහය හරියන්න පුළුවන් නේ අශෝරා.
0: දැන් අපි වැටෙනකොට දැන් වැටුනොත් එහෙම දැන් මට හිතුණා හොඳම දෙයක් තියෙනවා නේ. අපි දැන් වැලිස්සලා වැටෙන්න පුළුවන්, උලුක්කු වීමක් එහෙම වෙන්න පුළුවන්.
1: ඔව් ඒකනේ.
0: ඒ දැන් ඔය අදූදේ ආරේ එනකොට පඩිපෙලෙන් වැටුණා නේද?
1: පොඩ්ඩක් වැටෙන්න ගියා තමයි.
0: මගට තෙල් එකක් එහෙම අරන් ගාව මතකද? මම චුට්ටක් ගෑවා ඔයාගේ කැක්කුම නිසා. ඉතින් ඔයාගේ හන්දිපත් කැක්කුමක් ආවොත්, කොණ්ඩෙ කැක්කුමක්, උලුක්කු වීමක් මේ වගේ දෙයක් වලට ආවොත් ක්‍රිමිරාජයන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා. ක්‍රිමිරාජ හන්දි තෛලයේ තියෙනවා. ඒත් එක්කම තමයි දැන් මේ දවස්වල වැස එක්ක හෙම්බිරිස්සව කැස්ස උන මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්ක ක්‍රිමිරාජ පේයාවක් තියෙනවා කියලා වට මතක් කරන්න ඕනේ.
1: ඉතින් 75 වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් හොඳම ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි අපිට ක්‍රිමිරාජ නවින්ම ලැබෙන. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ කියන රෝගවල වලට ඔයාට පුළුවන් විශ්වාසයෙන් භාවිත කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි ආයුර්වේද ඖෂධයක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. 0153 853 889 0153 853 889 කෝල් එකක් දීලා ආඩ පුළුවන්කම තියෙනවා ක්‍රිමිරාජ ගැන තවදුරටත් විස්තර දැනගන්න.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාරු සුන්නදේ
3: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
5: evening drive with chamit and chan

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: විනාඩි 17යි වෙලාව. මේ වෙලාව යාට පැල්මත නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. දැන් ක්‍රියාශිත නිෂ්පාදනය ගැන කතා කරනකොට අපිට පැල්මත නිෂ්පාදනය මතක් වෙනවා. පැල්මත කිරිපිටියක නග ඕනම ගෙදරක උදේට බොන දෙන්නේ නේද? පැල්මත කිරිපිටියක මෙද සහිත මෙද රහිත කියන කාන්ත දෙකෙන් වට ගන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට පස්සේ තියෙන පැල්මත අයිස්ක්‍රීම් බටර් ගිතෙල් මේකිරි මේකිර හැමදේම ආට පුළුවන්කම තියෙනවා. පැල්මත නමින්ම මිලදී ගන්නවා.

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: නමයයි විනාඩි 23යි වෙලාව.
1: ඒක තමයි නේ. නමයයි විනාඩි 23යි කියනකොටම අපිට යන්න දේවල් තියෙනවා, කියන්න දේවල් මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. චාරු, දැන් ඔයාට කියන්න දෙයක් තියෙනව නේද?
0: මොකද්ද?
1: බැංකුව පැත්තටම යමුද?
0: RDB බැංකුව පැත්තටද? හා අපි යමු. RDB බැංකුව ගැන මේ වෙලාවට මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් තැම්පතුවක් විදිහට දාගන්නව නම් ඒකට හොඳම බැංකුව ගැන අපි කතා කරායේ තමයි RDB කියලා කියන්නේ. ලංකාව පුරාම RDB ශාඛා 272ක් තියෙන ඔබට අවශ්‍ය මූල්‍ය පර්සකා නෝන් ඔබ වෙනුවෙන් ලබා දෙන සෝදානම්ෙන් ඉන්න. ඒ නිසා අපි කියන්නේ විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙන ඔයාට ස්ථාවර තැම්පතුවක් දාගන්නව නම් ඒකට ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් තැම්පත් කරලා තව තවත් ඉහළ පොලියක් ලබාගෙන ඔන්න RDB බැංකුවත් එක්ක එකතු වෙන්න.
1: ඒත් එක්කම චාරු මතක් කරන්න ඕනේ, දැන් වාසනාව අපි ළඟට එනකන් ඉන්න ඕනේ නෑ. අපිට පුළුවන් මේ වාසනාව හොයාගෙන යන්න. ඉතින් වාසනාව හොයාගෙන යනකොට ඔයා නිකරුණේ සල්ලි ටික නාස්ති කරනවා වෙන පුළුවන්. ඉතින් පුංචි රුපියල් 40ක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි දැන් කාලේ හැටියට නේද? ඔයාට පුළුවන් පුංචි ලොතරැයි පදක් මිලදී ගන්න. ඉතින් ඔයාගේ වාසනාව රඟා බලන්න හොඳම වෙලාව. ඉතින් දශක ගණනාවක් තිස්සේ අපේ රටේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ඒ වගේම රාජ්‍ය සේවයට මේ මහජන සම්පතින් ලොකු දායකත්වයක් ලැබිලා දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් එක්කම සුපිරි වාසනාවන්තයෙක් වෙන්න. ඉතින් මේ පුංචි රුපියල් 40 වගේ ජීවිතේ වෙනස් කරන්නත් පුළුවන්.
0: හරි.
1: ඒත් එක්කම චාරු, දැන් අපිට ව්‍යාපාරයක් ගැන මතක් කරන්න තියෙනවා නේද? ව්‍යාපාරයක් ගැන කියනකොට පුංචි තැන ඉන්නලා ඔයා ඉහළට යන්න විදිහට කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මතක් කරනවා මාක්ස් පෙන්හෝල්ඩින් පුද්ගලික සමාගම ගැන.
0: ඉතින් අපි කියලා තියෙන දැන් සහල්ලාශ්‍රිතව මොනා හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔන්නාට ආරම්භ කරන්න සූදානම්ෙන් ඉන්නවා. අර පුලංකම තියෙනවා පුංචි බට්ටෙක් උනාට වැඩ කිට ටික හොඳයි. ඉතින් ඔයාට පුලං ස්ටීම් බට්ටව මෙලදී ගන්න. එතනින් එහා පැත්තට ගියාට පස්සේ ඩොම කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ ආදී යන්ත්‍ර වලට සියල්ලම මෙලදී ගන්න පුලංකම තියෙනවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඉතින්. ඒ වගේම පොල්තල් හිඳින යන්ත්‍ර, එතකොට ඇඹරුම් යන්ත්‍ර, මේ කියන යන්ත්‍ර හැම එකක්ම අපට පුලංකම තියෙන අලවියෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඉතින් මිලදී ගන්න. නොම්බර 31 ඇල්හේන පාර මහරගම මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්න පුලංකම තියෙනවා. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011176979579 011176979579 කෝල් එකක් දීලා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.

0: උදේ 9යි විනාඩි 30යි වෙලාව අපේ ජාතික ලොතරැයි මණ්ඩලය පැත්තට යන්න හදන්නේ. ඊයේ දවසේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පතේ නිල ප්‍රතිඵල ටික තමයි බලන්න යන්නේ. මුලින්ම බලමු මහජන සම්පත ලොතරැයිල රජ කිලුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් 6222 දිනුම් වාරයේ තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ සෙඩ් අක්ෂරයේ වෙනකොට ජය අංක අංක 6 අංක 7 අංක 3 අංක 1 අංක 2 නැවතත් අංක 2 ගොවිසත ජය අක්ෂරයත් එක්ක ජය අංක අංක 3 අංක 6 අංක 14 සහ අංක 23 මෙගා පවර් එච් අක්ෂරයත් එක්ක සුප්‍රිය අංකේ උනේ අංක 10 ජය අංක අංක 22 අංක 34 අංක 59 සහ අංක 70 ධන නිදානිය බලමු කේ අක්ෂරයත් එක්ක අංක 9 අංක 19 අංක 73 සහ අංක 76 හනහන කුඹ ලග්නයත් එක්ක ජය අංක අංක 17 අංක 34 අංක 35 සහ අංක 58 අද සම්පත ඉසෙඩ් අක්ෂරයත් එක්ක ජය අංක අංක 3 අංක 1 අංක 2 නැවතත් අංක 2 එන්.එල්.බී ජය බලමු ජී අක්ෂරයත් එක්ක අංක 7 නැවතත් අංක 7 අංක 9 සහ අංක 5 සුබ දවසක් කටක ලග්නයත් එක්ක අංක 3 අංක 8 සහ අංක 62 ඔබට වසනාව ගිනාවේ ජීවිතේ සිහිනයට වසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9යි විනාඩි 30යි
1: විලාප ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
2: උදේ 9:40 දැන් වෙලාව.
3: විලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ITN.
1: උදේ 9 විනාඩි 46 ඉතින් චාරු සුරතල සතුන්ට එහෙම ආදරෙයිද?
2: ඔව් අනේ.
1: කොයිතරම් නම් ආදරෙද මට හිතුණා ඔයා ආදරේ ඇති කියලා.
2: මේ ගෙදරත් ඉන්නවා.
1: ඒක තමයි. කොහොමරි මම දැනගත්තානේ ඔයා ආදරෙයි කියලා සුරතල සතුන්ට නේද? දැන් අපි ඉන්නකොට චූටි අර ගිරව් හැමත් ඇති කරනවනේ කුඩුවල දාලා බලු පැටවෝ ඉන්නවා. ඉතින්
2: මේ
1: පුස් පැටවෝ ඉන්නවා නේද? ඉතින් මේ වගේ ගොඩක් ඉන්නවනේ සුරතලේට ඇති කරන අය. හැබැයි ලේන්නු
2: අහිංසකම සතුජාක
1: අහිංසක නෑ හැබැයි ඔයා හිතුවට ලේනු අහිංසකයි කියලා අහිංසක නෑ. ඒගොල්ලෝ දැන් ඇට වර්ග පළතුරු වගේ දේවල් කාලා දැන් දඟල දඟල හැම ඉන්නවනේ හරිම සතුටෙන් කියලා අපිට පේන්නේ. හැබැයි ඔයා දන්නවද මේ ලේනු දැන් සත්තු ආහාරයට ගන්නවා.
2: සත්තු ආහාරයට ගන්නවා.
1: ඔව්. දැන් ලේනු ශාක භක්ෂක විතරක් නෙමෙයි මාංශ භක්ෂක සතුන් කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේ ලේනු දැන් චූටි කෘමීන් ඉන්නවනේ. බිත්තර චූටි කුරුල්ලෝ ඒ වගේම චූටි කටුස්සන් වගේ කට්ටියත් කනවා. බලන්නකෝ නේද? අපි අහිංසකයි කියලා හිතුවට
2: ඔය එහෙම කන්නේ ඒ ප්‍රෝටීන් සහ අමතර පෝෂණය ලේනු ගන්න.
1: ඉතින් ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා සබා දහමින් තමයි මේ වගේ දේවල් අර තීරණය වෙන්නේ.
2: සාමාන්‍ය
1: පුරුද්දක්. ඉතින් ලේන්නෙක් දැන් ඇති හැමදාම මේගොල්ලෝ දඩේමක් අපි දැන් දකින්නේ නැහැනේ. හැබැයි මේ වගේ දේවල් සබාධම සිද්ධ වෙනවා.
2: අපි දකින්නේ අර චුට්ටක් බචුට්ටක් කනවා. මොනහරි පළතුරක් දුන්නහම එහෙම කනවා. එහෙම කියලා අපි ලේන්නු ගැන දන්නේ නේ. ඉතින් එහෙම දේවලුත් වෙනවා. හැබැයි ඉතින් ඕ අපිට කන්න බැහැනේ.
1: අපිට කන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට කන්න පුළුවන් දේවල් ගැන මතක් කරද්දී මට මතක් වෙනවා එකම සන්නාමයක්, විජය සන්නාමය. ඉතින් අපි මතක් කරමුනේ ඒ ගැනත්.
2: විජය ගැන කියනකොට ඉතින් අපි කුළුබඩු ටික මතක් කරා. දැන් එතකොට අනිකුත් නිෂ්පාදක ගැන මතක් කරනකොට වෙනසකටත් එක්ක නූඩ්ල්ස් එකක් ඉදියාප්ප ටිකක් එහෙම කන්න ඕනේ කියලා හිතුනහම ගෙදර කට්ටියට තියෙන ප්‍රශ්නයක් නෙමේ ඇලෙන්නේ බෙරිවේ නැතු නූඩ්ල්ස් එකක් හදාගන්න කියන එක. හැබැයි ඉතින් ඒකට නියම ප්‍රොඩක්ට් එක ඔයා ගාව තිබුණොත් ඔයාට පුළුවන්කම තියෙනවා හොඳට නූඩ්ල්ස් එකක් උනත් හදාගන්න. ඉදියාප්ප ගැන කතා කරොත් ඉදියාප්ප රතු ඉදියාප්ප කියන මේ වර්ග දෙකෙන්ම ඔයාට විජය නිෂ්පාදක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විජය කියන නමින් මා නූඩ්ල්ස් එකක් අරගෙන ඔන්න රහට ගුණට හදාගන්න පුළුවන්. ඔය කුළුබඩු ටික ගැන කතා කරනකොට අපි කිව්වා රසකාරක වර්ණක કૃતિම දේවල් මේ දේවල් කිසි දෙයක් අඩංගු නැති හොඳම නිෂ්පාදන අපිට ලැබෙන්නේ විජය කීර නමින්. ඉතින් ඒකයි අපේ රසය දැන් රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ.
1: ඉතින් ඒකට එක වෙලාව මතක් කරන්න උදේ 9:43

0: ගින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: කටි පිළිපසර වෙනකො
3: මෑණියෝ
2: සෙව්වන් දි මෑණියෝ
3: සෙව්වන් දි මෑණියෝ අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ වෙනවා.
2: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: අයියෝ
3: පොඩි අවුල හටස් එක්කන්න පාටමාර කරන්න
4: රයිට රයිට් කරම කරම මොකක්ද පල්සේකක්ද ඩිස්කේකක්ද එම නැත්තන් ට්‍රැකක්ද රේලක්ද මොකක්ද කන්දි
3: ට්‍රැකක් බන් ට්‍රැකක්
4: රෑට කරමු රෑට කරමු.
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: Lakhanda Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 나의 다시 마바하 아누투 나의 다시 마하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 벨라우 페르보르다 하야이
2: විලාභ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ජනාධිපති වෑශීර්ෂය අවභාවිත කරමින් මුදල් වංචාවත් සිදු කිරීම සම්බන්ධයෙන් අත්තරංගොඩගත් හිටපු ජනාධිපතිවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු ලබන මස පළමුණදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. කොළුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ඊයේ අත්තරංගොඩගත්තා. ඔහු වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 10 වෙනිදා ලැබුණු පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සුගීශ්වර බණ්ඩාර මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පසුගිය 14 වෙනිදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ඒ අනුව ඔහු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙන්නේ. සිම්බාබ්වේ ජනාධිපතිවරණය අහෝසි කිරීමේ පනත් කෙටුම් පතට දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා. රජු ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ පනත් කෙටුම් පතක් සිම්බාබ්වේ නීති සම්පාදකයන් විසින් අනුමත කර තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී වගවීම දුර්වල කර පාලක පක්ෂයේ බලය තහවුරු කර ගැනීමට යොදා ගන්නා අවියක් බවයි විපක්ෂය සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ. මෙලියන 15ක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවට මන්ත්‍රීවරුන් 210 දෙනෙකුගේ ඡන්දයෙන් සිදු කිරීම විහිළුවක් බවද විපක්ෂය පෙන්වා දෙනවා. එබැවින් ජනතාවට වග කියන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතු බවද සිම්බාබ්වේ විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බවයි

0: I beat it a mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: குட் மார்னிங் உதயதாய வினாடி குலகாய் விளவ அது ஜூனி மாசே தனவ வினிதா சிக்குறாதா தவசேதி அப்பி மே விதியட ஹம்பு வெண்டே ලකඩ හාඩ් බීට් එක එතනම ලකඩ හාඩ් බීට් අපි පළවෙනි පැය ආරම්භ කරන තමයි දැන් හදන්නේ අපි කොච්චර කතා කරත් කොහොම තොරතුරු කිව්වත් දැන් මේ කාලෙ වෙද්දී ඩෙංගු අවදානම නැවතත් ආරම්භ වෙලා තියෙන්නේ මේ කඩින් කඩ දෙවන වර්ෂාවත් එක්ක දැන් ඔය පොඩි පොඩි වතුර එකතු වෙන තැන්වල ඒ වගේම සියාකාරව සුද්ධ පවිත්‍ර කරගත්තු වැහිපේලි හඳා ඩෙංගු මදුරු වදුර නැවතත් ඔන්න ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අධි වසංගතයක් බවට පත්වලා තියෙනවා මේ තත්ත්වය. ඒක හින්දා ඔබේ අවධානය දැන් ඒ කෙරේ වැඩි වශයෙන් යොමු වෙන්න යොමු කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අපිට අපේ ජීවිත වටිනවා. ඒක හින්දා අනිත් අයගේ ජීවිතත් අපිට වටිනවා. ඒක හින්දා අපි ඔබට මතක් කරන්නේ මේ වැස්සත් එක්ක ඇතිවන වතුර තත්ත්වයත් එක්ක සමහර වතුර එකතු වෙන තැන් හින්දා ඩෙංගු මදුරුව ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. ඒක හින්දා ඔබට මතක් කරනවා නිරන්තරයෙන්ම ඔබ අවට තියෙන ඔය ප්ලාස්ටික් කෝප්ප පරිසරයේ තියෙන ප්ලාස්ටික් ඔය වතුර එකතු වෙන තැන් ඒ වගේම හිස් තැඹිලි කෝඹ යෝගට් කප් ඒ වගේ දේවල් තියෙනවා නම් වලක් කපලා වල දාන්න එහෙම නැත්නම් විනාශ කරලා දාන්න. ඒත් එක්කම ඔය ටයර් එහෙම තියෙනවා නම් ඒ ටයර් එකෙන් පොඩ්ඩක් ප්‍රයෝජනවත් දෙයක් ගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන ඔය ගම්වලට එහෙම ගියාට පස්සේ නේද ටයර් වලට පස්පුරවල මල් පැල එහෙම ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් කරන්න. මොකද වතුර එකතු වෙලා ඩෙංගු මදුරෙක් හැදෙනවට වැඩිය ඒ දේ ලස්සනයි. ඒත් එක්කම ඔය වැහිපීලි විතරම ඔය කොළ වැටිලා සමහර දේවල් කෝටු එහෙම හිර වෙලා වැහි වතුර එකතු වෙන්න පුළුවන්. නිසියාකාරව බැහැර වෙන්නේ නැති වුනහම ඒ තැන්වලත් බදුරු කීටු ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ තැනොත් විනාශ කරලා දාන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ඔබේ ඔය ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ එහෙම නැත්නම් ශීතකරණේ වතුර එකතු වෙන තැන් තියෙනව නම් පොඩ්ඩක් ලුණු කැටයක් එහෙම දාලා තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මදුරු ව්‍යාප්තියට ඒ පොඩි වතුරත් ඇති. ඒක හින්දා අපි අපේ පරිසරය නිතරම සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න මේ දිනවල පීචයි මහතුරු ගෙදරට ඇවිල්ලා කියනකම් ඇඟිල්ලෙන් ඇනලා කියනකම් ඉන්න එපා. ඔයාගේ වටපිටාව වාල අස්සනට තියාගන්න. හරිද? රයිට්. අපි එහෙනම් ලකඩ හාඩ් බීට් අද දවසේදී පළවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. රට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 නවල එක වෙනකන් වාට පාළුවක් නැතිව ලස්සන සින්දු ටිකක් අහන්න මේ පැත්තට එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එතක මතක් කරනං අපේ නම්බර් එක 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අද මොනවා හරි ස්පෙෂල් වැඩක් වාට තියෙනවා නම් බර්ත්ඩේ විශේෂයක් එහෙම තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉනෝ දවල් එක වෙනකන් අදත් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් ඔයා වෙනුවෙන් අරගෙන අවිලා තියෙනවා. වාස කරන සින්දු ටිකක් දවල් එක වෙනකන් අහන්න. හරි, අපි එහෙනම් යමු පළවෙනි සින්දුවට. දවසේදී මේ විදිහට ලස්සන සින්දුවක් තෝරගත්තේ අද පළවෙනි සින්දුව විදිහට. අපි මේ සින්දුවට ගිහිල්ලා ආය මේ පැත්තට එමු. ආරාධනා කරනවා දිගට මේ FM 93.5 FM 93.7 දිගටම ලකඩත් එක්ක එකතු වෙලා ඉන්න. ලකඩ හාඩ් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්නම්. උදේ 10යි විනාඩි 14යි වෙලාව.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

දහය විනාඩි 19 වෙලාව ලැකඳ හાર્ට් බීට් පළවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්න මේ විදිහට අපි ලස්සන සින්දුවක් කියලාඟට ලෑස්ති කරගත්ත සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බය නැතුව මිලදී ගන්න හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. දැන් ඔය අපි පොඩ්ඩන්ට එහෙම මොනවා හරි දෙන්න හොයනවනේ නේද? අපි හැමදේම හොයලා බලන්න දෙන්නේ. ඉතින් බය නැතුව දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් විශ්වාස සහිත නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒකට හේතුව තමයි නැවු නැගෙනති වස විසනති අපේම රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. අපේම රටේ කිරි ගොවීන් ගෙට ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බය නැතුව පාවිච්චි කරන්න කියලා අපි වාට මතක් කරන්න යන්නේ. ඒහිඳ පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරි පිටියකට උන වෙළඳ පොලේ දැන් තියෙන්නේ ඉතාමත් ඉහළ ඉල්ලීමක්. පැල්වත්ත කිරි පිටියකට උඩ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් වෙළඳ පොලෙන් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. එතකම පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත්ත යෝගට් එක පැල්වත්ත අයිස්ක්‍රීම් එක පැල්වත්ත බටර් එක හැමදේම පැල්වත්ත නාමය යටතේ වට මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් මම ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවතන උගේකොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව, එතකම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න විවෘත වෙලා තියෙන්නේ. මේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා වාට මතක් කරනවා. හරි, අපි සින්දුවට යමු. සින්දුවට යන්න කලින් මතක් කරන්න මේ පැත්තට එන්න ඕන නම්බර් එක 0703939537 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න, මම බලාගෙන ඉන්නවා. ආ, මේ පැත්තට

0: 25.
1: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: හයිට් බීට්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලකඩ හට්බීට් හංගන වෙලාව මතක් කරන උදේ 10යි විනාඩි 36.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: උදේ 10 විනාඩි 30යි වෙලාව ලකඩ හට්බීට් වල පළවෙනි පැයේ. ඔන්න පැය භාගයක්ම දැන් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. දිනවාර කරන තියෙන ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703939597 අපේ WhatsApp නම්බර එක. ආවිනුවෙන් විවෘත වෙලා තියෙනවා දවල් එක වෙනකන්. මම ඉන්නෝ මේ පැත්තෙන්. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. එදකම ඔයාට පොන්ජි කාලේ ඉඳලම එක එක හැකියාවන් තියෙනවා නේද? සමහර අයට අනුකරණය කරන්න පුළුවන්, සමහර අයට රඟපාන්න පුළුවන්, සමහර අයට නටන්න පුළුවන් නේද? තවත් සමහර අයකට ලස්සනට සිං කරන්න පුළුවන්. එහෙම සිං කරන්න පුළුවන් පොඩි චාන්ස් එකක් දෙන්න යන්නේ. ඉක්මනට මම මෙන්න මේ කියන නම්බර් එකට ඔයා කැමතිම සින්දුවක කොටසක් අපිට WhatsApp රෙකෝඩ් කරලා එවන්න. මම නම්බර් එක මතක් කරන්නම්. පෑනක් කොලයක් එහෙම ළඟ තියෙනවා නම් ඉක්මනටම නම්බර් එක මතක් ලියා ගන්න. මතක හිටින තැනක 0706 366 166 0706 366 166 දැන් ඔයා කැමතිම සින්දුවක කැමතිම කොටස රෙකෝඩ් කරලා අපිට WhatsApp කරන්න තියෙන්නේ. ඔයාට පුළුවන් මේ රටේ තවත් ලස්සනම ලස්සන තරුවක් වෙන්න. ලක්හඬ සිංගින් ස්ටාර් අපි ආරම්භ කරන්න යන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඔයා ආස කරන සින්දුවක කැමතිම කොටස ලස්සනට සිං කරලා රෙකෝඩ් කරලා අපිට WhatsApp කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් කවදක හරි ලංකාවේ දක්ෂේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න. ඔන්න හොඳම අවස්ථාව යාට දාවලා තියෙන්නේ. මොකද කරන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් තාමත් හැංගිලා ඉන්නවද කියලා තීරණ තියෙන ඔයාගේ අතේ. පරක්කු වෙන්න එපා. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපි බලන් ඉන්නේ ඔයනකන්. එතකම ප්‍රෝග්‍රෑම් එක පැත්තට එනව නම් අපේ නම්බර් එක මතක් කරන්නම්. 0703939597 අපේ WhatsApp නම්බර් එක. මැසේජ් එක දාන්න ප්‍රෝග්‍රෑම් එකට. මං ඉන්නේ ඔයනකන්. ලවල් එක වෙනකන් ලක්කඩ හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා

0: ලකඩ හාඩ් බීට් හංගින වෙලා මතක් කරනන් උදේ 10යි විනාඩි 35යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න. අදම අමතන්න. 01176679479 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: ಸ್ವಾಭಾವಿಕ ಗುಣ ಪಿರಿ ವಿಜಯ ಮೆರಿಸ್ಕೊಡು ತುನಪು ಹಾಕುಡು ಗಾಂಬರಿ ಸಹಕ ಹಾಕುಡು
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0776 366 176 අංකයට ඔබ

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: මට එයාට බොරු කරන්න බෑ නේද?
2: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරය කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: taşı mı pahalı? Arnavut tunay taşı mı hatta?
1: Lakın hanı, lakın hanı, lakın hanı.
0: Lakana Radio ITN.
2: Udada hai vinadi hatali hai.
3: Vilav oba vetha gena aave.
4: Me TVS Sport 110 petrol liter ek gewa ma yanawa.
3: Ivare
5: TVS Sport 110 petrol liter ek kilometer 80 ekata pediyen duwanna nan meka thamai.
2: උදේ 10 විනාඩි 46 වෙලාව ලැකන හાર્ට් බීට් වල පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ WhatsApp chat එක පැත්තට යන්නත් ඕන මේ වෙලාවේ මට message කරපු යාළුවෝ කට්ටියක් ඉන්නවා ඉක්මනට මෙයාලව එකතු කරගන්නත් ඕන ඊට කලින් අපි මේ සින්දු අහලා WhatsApp chat එක පැත්තට යමු තාමත් message එක දැම්මේ නැත්නම් ඉක්මනට මේ පැත්තට message එක දාන්න මම බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන් උදේ 10 විනාඩි 41 වෙලාව

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: maxwin samuha vyapare vithin genwa pita harina dan navanimawakin ena domaso entry wikitime yantrika sadambara himikaruwiku wanna aduma mutanna 01176779
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: කැරකෙන රෝදේ කළු ගල් මූලි කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සිනහස පුතුමු
7: සිනහස පුතා අම්මාවරුන් වගේ
6: ජුනි 21 ඉරිදා

0: B. උදේ 10 විනාඩි 46 වෙලාව අපි කිව්ව WhatsApp chat එක බෙතර යන්න ඕන කියලා මට message කරපු යාළුව කට්ටියක් ඉන්නවා ඉක්මනටම එකතු කරගන්න. Good morning Geetha ayya කොහමද ඔයාට? මාත දහගෙන ඉන්නේ කියලා message එක දාලා තින අපේ තරුෂි බස් නායක. ආදරණීය ගලින්දන් අපි අහන් ඉන්නවා කියලා message එක දාලා තින්නේ. අයබෝන් සුබද දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදල් පොළ SL ප්‍රනාන්දු අපි අහන් ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. වැඩ කරන ගමන් ඔයාව තහගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තින්නේ කවුද? අපේ ඔෂාන් මලිඳු නේද? මලිඳු ඔන්නව ආදරණීය කරගන්නවා සුබදාසන ගිහන් ගී තිෂේර බ්‍රෝ යා අධ්‍යාපනය ලබන්නෙක් නම් හැකි උපරිමය කරන්න උගතෙක් වීමට නොව උගතාගේ ගැරහීමෙන් බේරීමට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඔබ රැකියාවක් කරන්නේ නම් හොඳින් උපයන්න. ධනවතෙක් වීමට නොව බලවතුන්ගේ සමච්චලයෙන් බේරීමට. ඔයා සෑම පීඩාවකින්ම බේරීමට නම් සියලු ගැරහීම් වල ඇති අස්ථිර බව වටහා ගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද? අපේ සංජයයා. අසන මැසේජ් එකක්. ආවත ආදරණීය කිතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට මේ වෙලාවේ. සුබ දවසක් ලකඩ හાર્ට් බීට්. මම මාරවිල ශිරාණි දමයන්ති. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අනිවාර්යයෙන්ම ආවත් එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ ගිහාන් අයියේ වෙරි ගුඩ් මෝර්නින්. මම මාතලේ දිලිනි. මටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අයිය එකක් වාර සින්දු ගොඩක් දෙන්නම් අහගෙන ඉන්න දිගටම දවල් එක වෙනකන් අපිව. ගුඩ් මෝර්නින් මම තින්නවා. සින්දුවකට කුලිය පිටින් තුෂාරි. ඒ වගේම මහාන ගමන් ලකඩ අහගෙන ඉන්නේ. එකතු කරගන්නවා මගේ හස්බන්ඩ් නිෂාන්. දුවල තුන් දෙනා සිතු චතු නෙතු එක්ක ආවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. දිග මැසේජ් එකක් දාලා තිනවා. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අයබෝන් ලකඩ ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. චූටි දුව මදුෂි වයිෆ් ඉන්දිකා මහන්සි යන්නත් එක සුපිරි සින්දුවකට එකතු කරගන්න අපේ වසන්ත ලියන් ගහමුල මැසේජ් එක දාලා තින්නේ. කොටියා කුඹුර ජයන් ජය වේවා ලකඩට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අද තහනවා ලසන සින්දුවක් ඕනේ සරච්චන් රුඩයිස් ගලේ කඩේ රයිගම් ඉඳලා අපි වහගෙන ඉන්නවා. අපිත් සින්දුවකට එකතු කරගන්න අපේ රසික මාවනල්ලෙන් රසිකා මාවනල්ලෙන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් ඉන්නවා අමිල, ඒ වගේම දුව අමීෂා ඉන්නවා කියලාත් මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන දවසක් හැමෝටම. අපේ ගොඩකවල වැල්කෙනියා AP රවීන්ද්‍ර මගේ පවුලේ දුව පුතා ඇතුළු සමත් යුඩි ඉන්දික ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින්. දහසකුත් සිත්තැවුල් අතරේ සිනහ වෙන්නට වෙරදරන අපේ කෙල්ලො ටිකට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝකා මානිල් කුමාරී, ඒ වගේම කුසුම් චමිලා ගයා මොනිකා පුෂ්පා ජානා චූටි කුමාරී සිත්මා නිසංසලා කටේ ආදරෙන් එකතු කරගන්න කියලා අපේ නුදී මැසේජ් එක දාලා තියෙන්නේ. නොදී ඔන්නවාගේ ආලෝ සෙට් එක මාදුරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. එතකම කුලියා පිටියේ මොහොත්තව ගොඩ නේද, මොහොත්තව ගොඩ හන්දියේ අනුර ටේලර්ස් එකින් අනුර, ඒ වගේම නිපුණ පුතා නිරෝෂන් පුතා සහ කඩේ ධර්ම මාමා වින්කලේ මාමා සහ මොහොත්තව ගොඩ කෝප් සිටි අයවත් ආදරෙන් එකතු කරගන්නවා, බැංකුවේ අයවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එජී අනුර පුස්සෙල්ලා විදලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම වගේම ගිනිගත් පෝස්ට් ඔෆිස් එක තැපල් ස්ථානාධිපතිතුමා උඩදෙනිය මහතා, ඒ වගේම චාන්දනී මිස් මගේ අද 57 උපන්දිනය සමරන තැපල් මහත්මයා ප්‍රියන්ත කුමාර, එයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මංජුල හේමන්ත ගිනිගත්තේ ඉඳලා සුබ දවසක් ලක්කරට කියලා. එහෙනම් මංජුල අපි ඔන්න ඔයාගේ යාළුවට ප්‍රියන්ත කුමාර මහත්මයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කඩ අපේ පවුලේ හැමෝම. ගුඩ් මෝර්නින්, හයි, ඉතින් කොහොමද? මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කොටිකාවද්දෙන් චන්දිමා අබේගුණවර්ධන මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවුනි තිමිරි පුන්සදී යුවෙන්දී ඔයාවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ගොඩක් ස්තුතියි ආදරණ මේ වෙලාවේ ඔයාවත් ආදරණ මේ පැත්තට එකතු කරගන්නවා. අයිබෝන් සුබ දසනක් වේවා ගිහන් මල්ලි. කොහොමද ඉතින් හුඟ දවසකින් නේද ආවේ? මගේ ෆැමිලි එකේ හැමෝම වයි ඔයා වයි කවි වයි ආදරණ එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි. අපේ නුවරින් ප්‍රියංක මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංකව නවත් ආදරණ එකතු කරගන්නවා. එතකම මහානාම කොලේජ් එකේ අපේ 93 බැජ් එකේ රෝෂිත්, අබේ, වගේම ආසිරි, හේමන්ත, ප්‍රේසි, ජේ, සුජිත් ඉන්නව, රණවක, සංජය, ලක්ෂ්මන් නේද, සංජය ලක්ෂුමගේ යාමත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් ඔන්න සෙට් එකම ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. හෙලෝ ගුඩ් මෝර්නින් SK රාජපක්ෂ උඩමුල්ල කුරුණෑගල මිල්ටන් මල්ලවරච්චික සින්දුවක් හැරෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආ, අද ඉන්නව නේද? ඒකනේ ඔන්න අද ආවා. සුබ දවසක් හැමෝටම. ඉතින් බින්කුන් අද නම් පාළුවක් නෑ. කොහේ කෝ අජිත් අයගේ සින්දුව දුන්නේ නෑනේ. ඉතින් මගේ අම්මවයි, මගේ පුතා සිතුවයි, චතු පුතාවයි, නංගි කුමුදුනි, එයාගේ පුතා තරුවයි, සකුදු, ඒ වගේම අයියා හර්ෂ, සුජිත් අයියා සහ ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම TikTok එකේ අලුව සෙට් එකත් මේ වෙලාවේ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඒ වගේම ඩෙංගු හැදිලා ඒ රෝගයේ දුක් විඳින හැමෝටම එක්මනින් සුව වේවා, ජේසු පිහිටයි කියලා අපේ ගිනිගතේනින් අරලිය නේද? සුදු අරලිය වුණාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවෙල අකඩ හાર્ට් බීට් වලට. ඒත් එකම දරුණීගල පැත්තට යද්දී දරුණීගල කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. දෙසිනි දුවයි අපේ නෝනමයි කඩේ වැඩ කරන අයියා දරුණීගල සියලුම දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. දිෂිනි ලාබ කඩේ ඉන්දර පිරුම්හල ඉදිරිපිට දරුණීගල ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්න ඒත් එකම මඩපාද ලක්ෂ්මන් අපිව අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. තව යාළුව කට්ටියක්ම ඉන්නවා, යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන. ඊට කලින් අපි සින්දුවකට ගිහිල්ලා ඉමු. සින්දුවට යන්න කලින් අපිට වෙලාව බලලා ඉන්න තෝරන ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්නම්. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව උදේ 10යි විනාඩි 52යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. හાર્ට් බීට්.
0: හොඳයි, අපි ලස්සන හින්දි සෝන් එකක් තෝරගත්තේ මේ පැයේ. අපි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන, අපි හැමදාමත් ජීවත් වෙන්නේ බලාපොරොත්තුත් එක්ක. අපේ ජීවිත අපේ හීන තියෙනවා අපි හැමෝටම. ඒ හීන පාට කරගන්න හොඳම තැනක් තමයි මම මේ වාට මතක් කරන්න යන්නේ. ඒ වෙන කොහෙවත් නෙමේ, ජාතික ලොතරැයි මණ්ඩලය පිළිබඳව තමයි අපි මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගාපව ලොතරැයියක් පුංචි රුපියල් 40ක් වියදම් කරලා මෙගාපව ලොතරැයියක් මිලදී ගන්න. ඒකට හේතුව තමයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්ත සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් ලබා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගාපව කියලා කියන්නේ. අලුත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථ හීනේක සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම එක ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා NLB ලොතරැයියක් මිලදී ගන්න කියලා තුවාට මතක් කරනවා. එතකම මේ පැය මතක් කරන තියෙන වාට පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බය නැතුව මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒකට හේතුව තමයි පැල්වත්ත නිෂ්පාදන අපේ රටේ අපේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. ඒක හින්දා පැල්වත්ත නිෂ්පාදනත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා. රයිට්, උදේ 10යි විනාඩි 55යි වෙලාව. ලක්කඩ හાર્ට් බීට් පළවෙනි පැය අපි එහෙනම් මේ විදිහට ඉවර කරනවා. අපිට මැසේජ් කරපු යාළුවෝ, බය නැතුව ඉන්න ඔයාලව අනිවාර්යෙන් අපි දෙවෙනි පැයේදී එකතු කරගන්නවා. මේ හිටියා වගේම ඊළඟ පැයේදීත් ආදරෙන් මේ විදිහට හම්බ වෙමු. අපි ආපහු හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමෙන් සතුටින් අපිව අහගෙන ඉන්න දිගටම. උදේ 10යි විනාඩි 55යි වෙලාව.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ආනයන ගෙවීම සම්බන්ධ නව පාලන රෙගුලාසිය ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මකයි. ආනයන කටයුතු වලට අදාළ විදේශ මුදල් ගෙවීම වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමයි මෙහි අපේක්ෂාව. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන පාලන පනත යටතේ නව රෙගුලාසි පනවා තිබෙනවා. ආනයන ශේෂ්ත්‍රයේ විනිවිද භාව ඉහළ නැන්වීම සහ විදේශ විනිමය පිටතර ගලා යාම විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම මෙහි තවත් අපේක්ෂාවක්. මෙන්න ඉදිරියට ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මගින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතුයි. ඒ සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අමතරව ආනයන කරුගේ බදු හඳුනා ගැනීමේ අංකය, ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ලේඛකයේ බාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය හා ආනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළු සියලු තොරතුරු බැංකු මගින් රේගුව වෙත ලබා දිය යුතු බවටයි ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ. අමරිකාව ඉරානයට එරෙහිව යොදවා තිබූ නාවික අවහිරතා ඉවත් කර තිබෙනවා. අමරිකා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා විසින් මෙම අවහිරතා ඉවත් කිරීමට නියෝග නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ඇතැම් අමරිකානු යාත්‍රා සාමාන්‍ය පරිදි මුහුදු කලාපවල පවතින බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාමග විසුමෙන් පසු අද දිරාට අතර ඍජු සාකච්ඡා පැවැත්වෙනවා. ඊට පෙර මෙම නාවික අවහිරතා ඉවත් කිරීමටයි අමරිකාව කටයුතු කර තිබෙන්නේ. ලක්කන්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

11 විනාඩි 5 වෙලාව ලකඩ හાર્ට් බීට් එහෙනම් අපි දෙවනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් කලින් පැය මැසේජ් කරපු අය අපි මේ පැය පටන් ගන්නකොටම ඔයාලව සාදරයෙන් එකතු කරගන්න මේ සින්දුවෙන් පස්සේ.

කරන්න ඕන. මේ දවස්වල ඩෙංගු ව්‍යාප්තියත් එක්ක තවත් පුංචි වෛරස් එකක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. වැඩිපුරම ඔය කුඩා ළමයින් අතර තමයි මේ වෛරස් එක ව්‍යාප්ත වෙනවා කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔය පාසල් හැම යනකොට මේ දවස්වල වැස්සත් එක්ක ඉක්මනට ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන් අපේ පොඩ්ඩන්ට. ඒකෙහිඳ පොඩ්ඩක් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරන්න කියලා ඔයාලට මතක් කරනවා. පොඩි මාස්ක් එකක් එහෙම දැම්මඩ කමක් නැහැ. මොකද දන්නේ කොයි වෙලාවෙ කාට කොහොම වෛරස් එකක් තියෙනවද කියලා. ඒකෙන්ද අපේ පොඩ්ඩන්ට ඒ වෛරස් එක බෝ වෙන්න පුළුවන්. ඒකෙන්ද හැමෝගෙම පොඩ්ඩන් ආරක්ෂා කරගන්න කියලා මතක් කරනවා. වැඩිපුර ෆේස් මාස්ක් එකක් එහෙම පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔය සැනිටයිසර් එකක් එහෙම පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තියෙන වෛරස් එකත් එක්ක අපි දන්නේ මොන වගේ වෛරස් එකක්ද කියලා ඒක. ඒකෙහිඳ පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, ලකන හાર્ට් බීට් වල දෙවෙනි පැය මේ විදිහට අපි ආරම්භ කරනවා. මට කලින් පැය මැසේජ් කරපු යාළුව කට්ටියක්ව එකතු කරගන්න බැරි වුණා. ඉක්මනට මෙයාලව එකතු කරගන්නම්. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තිනවා. හෙලෝ ගිහන් මල්ලි, කොහොමද? දින කීපයක් ඔයාව මිසින් වුණා. ඒකනේ පොඩි වැඩ වගේයක් තිබ්බා. විශේෂයෙන්ම වැඩ වගේයක් පොඩ්ඩකට එළියට ගියා ඉතින්. අයිබෝ වේවාල කණ්ඩට කාර්ය මණ්ඩලය ඇතුළු ලකඩ ගිහන් මල්ලිට සුපිරි ප්ලේ ලිස්ට් එකක් අපි අබුඩාබි වලින් චන්දනකේ හැන්නදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානෙන් පොඩි දුව දිල්ෂි, තංගලින් ආදරණීය ශාමා චාන්සේ සමග ජෝන් පුතාවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අයි, අපි හැමදාමත් වගේ අද තහනවා. ඔයාව අපි නාගොල්ලා ගොඩ යසන්ස කැෂුව එකේ වැඩ කරන කට්ටියම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බණ්ඩා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ පවුලේ හැමෝමවත් ආදරණ එකතු කරගන්න කියලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මා රාණි, රත්නායක, දෙල්හානි මාවත් එකතු කරගන්න. විස්සාවෙලෙන් අපේ රේණු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අයියේ, මමත් හાર્ට් බීට් අහනවා. අයිය මට ලස්සන සින්දුවක් දෙන්න. මගේ චූටදුව ඉමාන්ෂේ දිල්රුක්ෂේ, මගේ මහත්තයා ඉෂාර ධනංජය, අපේ මහනුවරින් රුවනි දිල්රුක්ෂේ තමයි මැසේජ් එක දාලා තින. අයියවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. එතකම කවුද මේ විනීතා ඉරාංගනී, යාමත් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. ලකඩ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. අපිත් ලකඩ අහගෙන ඉන්නේ. ඉනගතේනේ පැංචි ෆැෂන් එකෙන් චාමර කෝකිලානි, දෙල්කේ කුමුදුනි අක්කා, අපේ නැන්දව තාදුරන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. වෙනද වගේම ලක්කඩහගෙන ඉන්න අපි සෙට් එක පරකඩුව දුර එකට ගහලා තියෙන්නේ. ඔයා පරකඩුව දුරගමන් සේවා හෝටලේ අපේ බොස් ධනුෂ, ඒ වගේම සමීර මල්ලි, තරදු මල්ලි, විජය මාමා, ඒ වගේම සමන්ති අක්කා, කොස්සත් මල්ලි වතාදුරණ එකතු කරගන්න. ඒ වගේම පොඩි සමීර මල්ලි, සමන් අයියා ඇතුළු ලක්කඩහන සිළු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. තව කට්ටිය ඉන්නවා කියපු දෙනෙක් එකතු කරගන්න. තෑන්ක්ස් ගෙහන් මල්ලි, සින්දු හින්දි සෝන් එක ගොඩක් ලස්සනයි. අපේ නුවරින් ප්‍රියංක මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ දවසක් වේවා හાર્ට් බීට්. බුලත් සිංහලින් අම්මා තාතා චූටි මල්ලි, ලොකු මල්ලි ඉඳුනිල්, ඒ වගේම ප්‍රනීත්, කෞෂි, ධෝනි, මදු, තුහින බබ, වයි ආදි බබවයි, මතුගම පැලවත්තෙන් හස්බන් රංගවයි, මගේ චූටි මැනික ඉනුකිවයි, ලැකනහන හැමෝම අය ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන බුලත් සිංහලින් අපේ දහරා. මොනව අවත ආදරණ එකතු කරගන්නවා. කඩේ ඉන්න ගමනව අවහගෙන ඉන්නේ. මම යටියන්තොට මී පිටි කන්දෙන් රෝෂිනි මහත ජයන්ත දුව වාසනා පුතා ඉසුරු ලසන සින්දුකට අපවත් එකතු කරගන්න මල්ලි, සුබ දවසක් වේවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අද නම් මට බේරලා ඊළඟ සින්දුවට යන්න බැරි වෙයි වගේ. මෙන්ඩිස් කොහොමද? ආවත ආදරෙන් එකතු කරගන්නවා. හෙලෝ හෙලෝ මාවත් එකතු කරගන්න. අපේ ඉතාලි වලින් මෙන්ඩිස් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. නිලක්ෂි ඉන්නවා. ගුඩ් මෝර්නින්, මාවත් සින්දුකට එකතු කරගන්න. කුලියා පිටවන්න අපේ නිලක්ෂි මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සට සින්දුකට එකතු කරගන්න. සඳකලින් මම සඳමාලි, පුතා කවිරු, අම්මා හස්බන්, ඒ වගේම හස්බන් අචිරවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඩුබායි වලින් අපේ මහේෂ් මේ වෙලාවේ හගෙන ඉන්නවා. දොචේනාය වයිෆ් නිමේෂවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනු. පරිස්සමෙන් අපිවත් අහගෙන වැඩ කරන්න මේ වෙලාවේ. එතකම තව කීප දෙනෙක් ඉන්නවා. යාවත් ආදරෙන් එකතු කරගන්න ඕන. සුබ දවසක් වේවා. යටියන්තොට පරුසල්ල සේපාලි හෝටලේ සේපාලි කාපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගුඩ් මෝර්නින්, අපිත් ලක්කඩ අහගෙන ඉන්නවා. ඩුබායි වලින් අපේ චලිත රත්නායක, වයිෆ් ඉන්නවා නිසංසලා රත්නායක, දුවල දෙන්න ගයාත්මි රත්නායක සහ සිහිලි රත්නායක, වගේම නංගි ශාමලි රත්නායකවත් දෙහෙල්ගම රොක
රොක්සිටි අපරල් එකෙන් කට්ටිය මාදුරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න සෙට් එකම එකතු කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවකට. සින්දුවට යන කලින් අපි වෙලාවත් මතක් කරගෙන මේ යන්න. මැසේජ් එක දාන්න ඕන විදියත් මතක් කරන්න ඕන නේද වාට? හරි, ඒකත් මතක් කරගෙන අපි වෙලාවත් බලලා තවත් ලස්සන සින්දුවකට යමු. 0703935937 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න. මේ පැත්තට අපි යනව තව ලස්සන සින්දුවකට. නිලන් හෙට්ටිආරච්චිගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දුව හමු වෙලාවත් බලලා ලකන හાર્ට් බීට් හරන වෙලාව මතක් කරනනම් 11 විනාඩි 15යි.

0: 11 විනාඩි 26යි.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

එකොළ හයි විනාඩි තිහයි වෙලාව ලක්කන හඩ්බීට්වල දෙවැනි පැයේ ප්‍රවිදියට ගෙවීගෙන යන්නේ. අනේ ඔයා කොච්චර වටිනවද රත්තරන් අපිට නේද? එහෙම කියපුවා ඉන්නවද? ඔන්න එහෙම කිව්වනම් ඔයාගේ මිල පොඩ්ඩක් පහලට ගිහිලා තියෙන දැන් හරිද? නෑ ඔයාගේ මිල නම් කවදාවත් ඒ විදිහට පහලට යන්න විදියක් නෑ. හැබැයි අපේ රටේ නම් ඔන්න රන් මිල පොඩ්ඩක් සැලකිය යුතු වගේකින් පහලට ගිහිල්ලා කියලා වාර්තා වෙලා තියෙනවා. ලෝක වෙළඳපොළ තුල අපේ විතරක් නෙමෙයි මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ලෝක වෙළඳපොළ තුල රන් මිල සැලකිලිමත් ලෙස පහළ යාමත් සමග මෙරට රන් මිල රුපියල් 9000කින් පමණ පහළ ගොස් තිබෙන බව තමයි අනාවරණය වෙලා තිබෙන්නේ. එනෝ රුපියල් 391000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද රුපියල් 382000ක් බවට පත් වෙලා තියෙනවා. එතකම ඊයේ දිනේදී රුපියල් 359700ක් වූ කැරට් 22ක රන් පවුමක මිල අද දවසේදී රුපියල් 351000ක් බවට පත් වෙලා තියෙනවා. ලෝක වෙළඳපොළ තුල රන් අවුන්ස් එක මිල අද දිනේ සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 4138ක් ලෙස කියලායි බැඩි දුරටත් සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඔයාගේ රත්තරංගල බිල නම් ඔන්න අඩු වෙන්නේ නැහැ. ඔයා රත්තරම්ම තමයි නේද? හරි. ඔය විදිහට දැන් පොඩ්ඩක් අඩු වුණොත් එහෙම ඔන්න අපේ කට්ටියට පුළුවන් ඉක්මනට රත්තරම් බඩු ටිකක් එහෙම හදා ගන්න නේද? මන්ද ගිහිල්ලා ළඟම තියෙන ජුවලරි ෂොප් එකට ගිහිල්ලා රත්තරන් බඩුවක් මොනවා හරි හදා ගන්නන වාට හැකියාව තියෙනවා. හරි, එතකම අපි මතක් කරන්න ඕන මේ පැයේදී පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. දැන් අපි කිරිතේකක් බොන්න ගත්තට පස්සේ ඒ කිරිතේක හරි රැවුම් රහට උකුරහට කිරි රසයට බොන්න තියෙනවනම්නේ අපි කැමති. එහෙනම් තෝරගන්න ඕන හොඳම නිෂ්පාදනය තමයි පැල්වත්ත. එකට හේතුව අපේම රටේ අපේම දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. පැල්වත්ත නිෂ්පාදනවල කිරි පිටියක ගත්තට පස්සේ වාට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී මේ අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්න ඕන. ස්ටැන්ලි තිලකරත්න මාවතේ නුගේගොඩ ගාලුපාර කොල්ලපිටු තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බත්‍රමුල්ල පැලවත්ත ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ආ වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැලවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තුවාට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි රවද් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ. ශෂිකා නිසංසලාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. වාට පුළුවන් මේ පැත්තට එන්න. මැසේජ් එක දාන 0.7.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. දවල් එක වෙනකන් ඉන්නවා මම මේ පැත්තෙන් ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා. එහෙනම් අපි යමු සින්දුවට. සින්දුවට ගිහිලා මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න. පයනකම් මම බලාගෙන ඉන්නේ.

0: 11 binar di satai.
1: සියව සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමෙරි ලොස් කියලා
4: Memory lost? Call the doctor. Yaadu sunnadu.
3: Mama kirike bunne ayya sini vedane muku tatapai vidakarane ayya mata.
5: Oh my god.
4: Supri doctor ne. Doctor hariyatama kiyala thiyenawane.
2: Hina levi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය.
6: රසයෙනුත් ඉහළ. ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: 11 විනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
1: Heart Beat
0: ගොලහ විනාඩි 41 වෙලාව අපිට normal message කරපු යාළුව කට්ටියක් ඉන්නවා ඉක්මනටම එකතු කරගන්න. අපි යනවා නුවර පැද්දට. කොහොමද ගිහන් අයියේ? ඔයා අපේ ගමට ආව නේද? ආදරෙයියා වත්තේ ගම ඉඳන් අපේ නුවර සංජීව message එක දාලා තියෙන්නේ. සංජීව දන්නේ නැහැ නේ මම ඔයා වත්තේ ගම කියලා. දන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාට call එකක් දීලා ඔය පැද්දට එන්නේ. සුබ දවසක් ලැඛඬ. මම දිනුෂික මාපලගමින් වෙන ඕන දෙයක් වෙච්චා වි song එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 18 වන්නම් song එක දෙන්නකෝ කියලා message එකක් දාලා තිනවා. බලමු අපි try එකක් දෙන්නම් හරිද? සුබ දවසක් මාවත් සෙන්දුකට එකතු කරගන්න. කෑගල මීදෙනිය ගමේ අපේ උපනන්ද අපි වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. මාවත් ලස්සන සෙන්දුකට එකතු කරගන්න. අපේ මලිති පඹසර මතේ ගොඩින්. ඉතින් ඔබත් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්න ලක්කට heartbeat වලට. ඉක්මනට කොත්තමල්ලි සුදුලුණු වෙනිවැල් ගෙඩ දාලා තම්බල බොන්න නැහය බර වුණ එක සුව වෙන්න පරිස්සමෙන් ගීත් සොයුර හමුවීම වෙන්වීම මේ ලෝකේ හැටි සින්දු ඔයාගේ ලිස්ට් එකේ තියෙනව නම් රත්නපුරේ රත්නේ වාරියගම තමරා කුමාරි හැමහිට දෙනවද කියලා මැසේජ් එක දාලා තියෙන බලමු අපේ ලිස්ට් එකේ නම් නැහැ ට්‍රයි එකක් දෙන්නම් හරිද හරියදකම WhatsApp පැත්තට යනවන තව ආලෝක හටිය කැවිලි ඉන්නව මැසේජ් කරලා තියෙනවා ආදරෙන් එකතු කරගන්න ඕන මේ පැයට ගොඩ දවසකට පස්සේ ගිහන් ගී තිෂීර ලක්ෂණ අහගෙන ඉන්නේ අපිටත් සින්දුවක් දෙන්න අද අසංකත් නෑ නේද අපේ අම්බලංගුඩ ප්‍රියන්ත විජේසිංහ තමයි මැසේජ් එක දාලා තියෙන මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නව ලක්ෂණ හાર્ට්බීට් වලට හාය අයියේ මම කොස්කමින් කරම්පෙල්ලින් මදුෂිකා මටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ මගේ ආදරණීය මහත්තයා කොස්කම කැම්ප් එකේ නේද කැම්ප් එකේ ඉන්නවා හාය බයි රට රකින්න ආදරණීය සියලු රණවිරුවනුයි එවැගේම මේ වෙලාවේ ලක්ෂණ හාන සියලු දෙනාම එකතු කරගන්නවා කියලා අපේ මදුෂිකා මැසේජ් එක දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම කට්ටියම ආදරණ එකතු කරගන්නවා අපි මේ වෙලාවේ අපේ රට රකින්න අපේ ආදරණීය වීරෝදාර සෙබළුන් අපි හැමදාමත් නිරන්තරයෙන් මතක් කරනවා යාළුවත් නේද එහෙනම් කට්ටිය මේ වෙලාවෙ එකතු කරගන්නවා අපිටත් ලස්සන සින්දුවක් ඕන HKD ගාමන්ට් එකෙන් මේ වෙලාවෙ ලක්ෂණ හගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි යුරංගේ ගායනී කාන්ති කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මමත් සින්දුවකට එකතු කරගන්න ඩිල්ෂා නිර්වන් වෙල් ඉඳලා අපි හගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ආයතකම අපි යනවා තවත් මැසේජ් එකක් තියෙනවා ඉක්මනටම කියන්නම් ලස්සන සින්දුවකට එකතු කරගන්න හැමදාමත් ලක්ෂණ අහන්නේ පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ නොවරලියන් අපේ ඉන්දිකා මැසේජ් එක දාලා තියෙන ගුඩ් මෝර්නින් වවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්ෂණ හાર્ට් බීට් වලට අපිවත් එකතු කරගන්න සින්දුවකට කෑගල්ලින් අපේ දුමින්ද ලග්මාල් මැසේජ් එක දාලා තියෙන්නේ චතුරිකා මිහිරාණි දුව ඉන්නවා සහේලි නුමායා පුතා හිරුජ සස්වෙන්දුවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මේ වෙලාවේ සද්දට ලක්ෂණ අහනවා යුරෝ ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් එකේ නලින්ද අයියා ඒ වගේම සමනලි සහ මල්කේ නදුනිකාවත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අයබෝවන් ලක්ෂණට ලස්සන සින්දුවක් දෙන්න අපේ දර්ශී මැසේජ් එක දාලා තියෙන්නේ මේ වෙලාවේ ලක්ෂණ අහන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා බාන්දුරා ගොඩ ඉඳලා එනන් ඔන කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා චන්දන ලියනාරච්චිගේ සින්දුවක් අපි සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු ලකඩ හાર્ට්බීට් අහන වෙලාවත් මතක් කරගෙන මේ යන්නම් ලකඩ හાર્ට්බීට් අහන වෙලාව 11 විනාඩි 45යි

0: විලාව මධ්‍යහන 12යි. විලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවන්ට කලා ක්‍රීඩා අධ්‍යක්ෂීම් දිය යුතු බව අගමැති කියයි. UK QAT Awards බුලලේදී ස්වාතින රූපවාහිනියට සම්මාන. ප්‍රදේශ කීපයකට පස්සරුවේ ගිගුරුම් සහිත වැසි. එල් නිනෝවෙන් වගාහානියකට ඉඳ නොතබන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ කියයි. ජනාධිපති අරමුදලින් සරස විසිසුන්ට අධ්‍යාපනික උපකරණ. නයිජර් විශාලතම ගුවන්තොටුපලේ වෙඩි හුවමාරුවකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට. රුමේෂ් අදාතෙල්ල විසිකිරීමේ තරඟ බිමේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම දරුවන්ට සෞන්දර්ය සහ ක්‍රීඩා වැනි කටයුතු වල අධ්‍යක්ෂීම් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. රටට අවශ්‍ය කරන අනාගත නායකත්වය බිහි කිරීමට එය අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ පොල්පිතිගම ජාතික පාසලේ පැවති පුංචි හපන්නු 2026 ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගැයීමේ උත්සවයට එක්වෙමින්
2: මේ දරුවන් හරිම දක්ෂයි. කොච්චර නිර්මාණශීලීද අපි ඒගොල්ලන්ට අවස්ථාව දුන්නම, ඒ ලෝකය පොඩ්ඩක් විවෘත කළා දුන්නම ඒගොල්ලන්ට යන්න පුළුවන් දුර අපි ඒවා සංගවා තබා ගැනීම, එහෙම නැත්නම් ඒවට ඉඩ නොදීම මොන පවක්ද? පොඩි අවස්ථාවක් අපි දෙන්න තියෙන, ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ පිහාටුව ඇති පියාඹගෙන ඉදිරියටම යන්න. ඒක තමයි අපි මේ අධ්‍යාපනය තුලින් කරන්න හදන්නේ. ජනප්‍රිය පාසලකට යනවද නැද්ද කියන එක නෙවෙයි, පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙනවද නැද්ද කියන එක නෙවෙයි. ඒවා අවශ්‍යයි, විභාග පාස් වෙන්න ඕනේ. නමුත් අධ්‍යාපනය කියන්නේ ඒක විතරක් නෙවෙයි, ජීවිතය කියන්නේ ඒක විතරක් නෙවෙයි. සෞන්දර්ය, ක්‍රීඩාව, සමාජ වගකීම, මේ සියල්ලම අපේ දරුවන් ලබා ගත්තම තමයි අපිට මේ රටට අවශ්‍ය ඒ නායකත්වය, ඒ පුරවැසිය අපිට බිහි කරන්න පුළුවන් වෙන්නේ. දරුවන්ට දරුවන් ලෙස සැහැල්ලුවෙන් මෙහෙම අධ්‍යාපනය ලබා ගන්න, මෙහෙම සිනාමුසු මුහුණින් ඉන්න, ඒක තමයි අපි දෙන්න ඕනේ.
1: පොල්පිතිගම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ සංකල්පයකට අනුව එම කොට්ටාශය තුළ ඇති ප්‍රාථමික පාසල් 49 සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවති තරඟාවලියේ ජයග්‍රහකින් නැගීම මෙහිදී සිදු වුණා. තරඟාංශ 17 ඔවුන්ගේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. පොල්පිතිගම මකුල්පොත මහවිද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරිය ඒ ඉදිකිරීමට නියමිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වුණා. වැය කෙරෙන මුදල රුපියල් 1,045,000.

0: උපකරණ පිරිනැමුණේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී. තෝරාගත් සිසුන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 58ක්. 2025 සහ 2026 වසරවල සරසවි අධ්‍යාපනය ලබන සිසුන් 30 දෙනෙකුට අධ්‍යාපන උපකරණ ලබා දී තිබෙනවා. ඊට ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 98කට අධිකයි. ස්වාධීන රූපවාහිනිය සම්මාන උළෙලවලදී නිරන්තර ඇගයීමට ලක්වනවා. AITN ප්‍රමිතියනුත් වැඩසටහන් ඉදිරිපත් කිරීම හේතුවෙන්. ඊයේ පැවති එවැනි සම්මාන උළෙලකදී ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කිහිපයක්ම සම්මානයට පාත්‍ර වුණා. එක්සත් රාජධානියේ ප්‍රමිතිගත තත්ත්ව සහතිකය අනුකූලව ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතනය මගින් පළමුවරටයි මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ. ඒ පැවතුනේ බත්තරමුල්ල වෝටර්සේජ් පරිශ්‍රයේදී. UK Quality Assessment Private Limited එවත් UKQE නිල ආසියානු නියෝජිතයා ලෙස UKQA Tea Awards 2026 සම්මාන උළෙල මෙලෙස පැවැත්ුණා. විවිධ ශේෂ්ඨවල විශිෂ්ටතම ආයතන අකයමින් මේදී සම්මාන පිරිනමා තිබෙනවා. ඒ අතර ස්වාධීන රූපවාහිනියටද සම්මාන කිහිපයක් හිමි වුණා. දොරමඩලාව ITN Max පට්ටිගෙදර සහ ටේක්යා ඒ අතර බලවා.
1: ස්වාධීන රූපවාහිනී සේවය දොරමඩලා වැඩසටහන ගැන කතා කරද්දී
2: This is the title Outstanding Digital Streaming Platform of the Year Connecting Sri Lanka to the World.
1: The award goes to
2: ITN Max. Congratulations.
1: Digital Teledrama. ස්වාධීන රූපවාහිනිය පට්ටි ගෙදර ITN සුරකිම මගතොට
2: අද
0: ප්‍රදේශ කීපයකට වැස්සා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලයේ සිට මුලතෙව් කංකසන්තුරේ කල්පිටිය කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි. මෙම මුහුදු කලාපවල සුළං වේගයේ පැයට කිලෝමීටර 50 60 අතර අගයක් ගන්නා බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
3: අද දිනේ බස්නාහිර සබරගමු සහ වයම්පලාත්වලත් ගාල්ල මාතර මහනුවර සනුවරලි දිස්ත්‍රික්කවලත් විටින්නට වැසි හොගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මෙට අමතර ඌව පළාතේ පොළොන්නරුව මුලතිව් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හොගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට ඇති විය හැකි තාවකාලික තද සුළං සහ කුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණාවක් ඉල්ලා සිටිනවා. අද දිනේදී දිවින වටවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගිකුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකුවොත් සුළං නිර්ත දිසින් හමායන්නේ සාමාන්‍ය වේගයක පැයට කිලෝමීටර 30-40 අතර අගයක පවතිනවා. කෙසේ වෙතත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 සිට 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ හේතුවෙන් මේ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවද පවතිනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් කංකසන්තුරය කල්පිටිය කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට
0: මේ අතර කෘෂිකාර්මික භෝග අපරයන ශේෂ්ත්‍රයේ කාලීන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WART වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා පළතුරු එළවලු නිපදවන්නන් සකසන්නන් සහ අපනයනය කරන්නන්ගේ සංගමයයි ඒ සංවිධානය කළේ. ලෝක බැංකු ඇතුළු තවත් ආයතන කිහිපයක විද්‍යුතුන්ද මෙම අවස්ථාවට එක් වුණා. වගා කටයුතුවලට එලිනෝ තත්ත්වයෙන් බලපෑමක් ඇති නොවන බවත් ආහාර හිඟයක් ඇති නොවන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී කියා සිටියා.
4: එලිනෝ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලෝකේ. මෙන්න මේක ජූලි මාසයෙන් නම් ඇති වෙයි කියනවා. එතකොට අපි මේ යල් කන්නේදී යම්කිසි වර්ෂාවේ අඩුවක් වෙයි කියලා අපි පුරෝකථනය කරලා තියෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට බලපාන මෙතෙත් කලාපයට බස්නාහිර දකුණ මධ්‍යම සබරගමු වාගේ පළාත්වල දිස්ත්‍රික්ක කීපයකට මේ වර්ෂාපතනය අඩුවක් ලැබෙයි. ඒත් එක්කම යම් වර්ෂාපතනයක් අර උතුරු නැගෙනහිර ඇතුළු වියලිස අතරමැදි කලාපවලටත් අඩුවේ. නමුත් දැන් විශේෂයෙන්ම වගාව ගත්තොත් මේ වෙනකොට අපේ

0: කන්නේ අවසානයේ ඉඳන් ලොකු අස්වැනු හානි වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉරිගේෂන් එකේ සහ මාවැල්ලියේ ජලාශවල සෑහෙන මට්ටමකට වතුර තියෙන නිසා මේ ජල සම්පාදනය කරන වගාවල් වලටත් ගැටලුවක් වෙන්නේ නැහැ. දැනටමත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදීට අදාළ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ගොවි මහතුරුන් දැනුවත් කරමින් යනවා. කොහොමද මේ එල් නිනෝ තත්ත්වයත් එක්ක තමන්ගේ වගා කටයුතු ඉදිරියට කරගෙන යන්නේ කියන එක.
1: අපරාධ ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසිය ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මකයි. ආනයන කටයුතු වලට අදාළ විදේශ මුදල් ගෙවීම වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමයි මෙහි අපේක්ෂාව. මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාල ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන පාලන පනත යටතේ නව රෙගුලාසි පනවා තිබෙනවා. ආනයන ශේත්‍රයේ විනිවිදභාව ඉහළ නැන්වීම සහ විදේශ විනිමය පිටතර ගලා යාම විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම මෙහි තවත් අපේක්ෂාවක්. මෙන්න ඉදිරියට ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මගින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතුයි. ඒ සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අමතරව ආනයනකරුවන්ගේ බදු හඳුනා ගැනීම අංකය, ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ලේඛකයේ බාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය හා ආනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළු සියලු තොරතුරු බැංකු මගින් රේගුව වෙත ලබා දිය යුතු බවටයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ජනාධිපති වැශීෂ්‍ය අවභාවිත කරමින් මුදල් වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අත්තරංගොඩ ගත් හිටපු ජනාධිපතිවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන මස පළමුණදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන සයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. කොළුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ඊයේ අත්තරංගොඩ ගත්තා. ඔහු වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 10 වෙනිදා ලැබුණු පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සුගීශ්වර බණ්ඩාර මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පසුගිය 14 වෙනිදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේද කරුණු වාර්තා කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ඒ අනුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීමට රජය නිවැරදි හා ශක්තිමත් තීන්දුවක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. ඒ පාදුක්ක හංවැල්ල සාමීගොඩ පොලිස් ස්ථානවලට අයත් ආරක්ෂක කමිටු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාකාරයේදී පැවතුණා. එදී චන්දන සූර්යාරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා.
2: විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, පාසල් දූ දරුවන්, කාන්තා පිරිමි භේදකින් තොරව විවිධ ආකාරයේ විසමද්‍රව්‍ය සහ විවිධ මත්පෙති සහ එවැනි කාණ්ඩවලට අයත් ඒවට ගොදුරු වෙමින් තියෙනවා. අපිට මේක අවසන් කරන්න පුළුවන් කාර්යයක්. ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕන. ජාතික ජනබලවේගී ආණ්ඩුව, වත්මන් රජය ඉතා පැහැදිලි, පිරිසුදු, නිවැරදි, ශක්තිමත් තීන්දුවක් අපි අරන් තිනවා. ඉහළ සිට පහළටම මේ සංවිධානාත්මක අපරාධ සහ විසමද්‍රව්‍ය මේ සමාජයෙන් අපි තුරන් කරනවා. ඒ සඳහා අපි අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. තවත් ඒ පියවර ශක්තිමත් කරන්න රජයේ සූදානම්. නිසා මේ ව්‍යසනයෙන් අපේ සමාජයේ මුදෝ ගන්න ඒ අවශ්‍ය කරන ගන්න ඕන ඉහළම ක්‍රියාමාර්ග අපි මේ වැඩපිළිවෙල ඇතුලේ ගන්නවා. මේටත් වඩා තව ශක්තිමත් කරනවා මිසක්කා මේ වැඩපිළිවෙල ඊට වඩා පහළට ගේන්නේ නැහැ.
1: රුපියල් 116ක මත්ද්‍රව්‍ය තුගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුව කුරුසහන්දිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ. සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77යි මිලිග්‍රෑම් 240ක් සොයා ගැන්වුණා. හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 520ක් සහ මත්කරල් 430ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩු දෙකක්, මන්නා පිහියක් සහ විද්‍යුත් තරහදියක්ද අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. මෙම සැකකරු මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දේවින්ද නැමැත්තාගේ ගෝලයකු බවටයි අනාවරණය වී තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය පැරණි අග්‍රවලව්ව පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. එය විවෘත කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන්. ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීම සමග මෙම වලව්ව අත්හැර දමා තිබුණා. කෙසේ වෙතත් ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල පුහුණු මෙන්ම සම්මන්ත්‍රණ මෙහි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. ගොඩනැගිල්ලේ පෞරාණික හා කැටයම් කලාව විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට උපයෝගී කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. මේ අතර අඩුවාදැම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙලක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදී පැවැත්වුණා. නිවාස නොමැති පවුල් 54කට ආධාර ලබා දීමයි මෙහිදී සිදු වුණේ. නැවත අය නොකර ගන්නා ලෙස රුපියල් ලක්ෂ 10ක මුදලක් මෙහිදී පිරිනමා තිබෙනවා. මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. අද සිට ඊට පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය පවසන්නේ. ඒ කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසලේ ප්‍රධාන ජල සැපයුම මාර්ගයේ සිදු හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මේ අතර මිද්දනිය පාර සහ හුලන්දාව පාලමාශ්‍රිත ප්‍රදේශවලට අද පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. එඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයේ ජල නල එලීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9ට අත්හිටු වූ ජල සැපයුම රාත්‍රී 10න් අවසන් වනවා. අප්‍රිකානු කලාපයේ නයිජර් රාජ්‍යයේ ඩියෝරි හමානි ගුවන්තොටුපළ සිදු වෙඩිහුමාරුවකින් පුද්ගලයන් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා. නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන්තොටුපළ ලෙස සැලකෙන ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් කඩාවැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සමග කැරලිකරුවන් සහ ආරක්ෂකංශ අතර වෙඩිහුමාරුවක් සිදු වුණා. මියගිය 35 දෙනාගෙන් 22 දෙනෙකු කැරලිකරුවන් බවයි නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. හමුදා සෙබළු 11 දිනෙකු සහ සාමාන්‍ය වැසියන් 2 දිනෙකුද වෙඩිහුමාරුවේදී මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම අල්-කයිඩා සංවිධානයට අනුවද ජමාත් නොස්රත් අල් ඉස්ලාම් වල් මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. නයිජර් රාජ්‍යයේ ගත වූ මාස 5කට අඩු කාලය තුළ මෙවැනි ප්‍රබල ප්‍රහාරයක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේස් තරංගාද යලිත් ඩයිමන්ඩ් ලීග් තරඟ බිමට එක්වනවා. ඒ කටාර් රාජයේදී තරඟාවලිය 7 වෙනි අදියරටයි රුමේෂ් තරඟ එක්වන්නේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතයි. පාපන්දු ලෝකෝස්ලාන් තරඟාවලියේ මූලික වටේ තීරණාත්මක තරඟ කීපය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමවට පත් වුණා. බිකාණ්ඩේ අර්ථයේ කටාර් රාජ්‍යයට ඒ තරඟයේ ජය ගැනීමට සමත් වුණේ කැනඩා කණ්ඩායම විසින්. පළමු අර්ධය නිමාවන විට ගෝල 3.0ක් ලෙස පෙරමුණගෙන සිටේ කැනඩාව දෙවන අර්ධයේදී සිය ආධිපත්‍ය පතුරවමින් ගෝල 6.0ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. බේකාණ්ඩේ උණුසුම් තරඟයකින් පසු බොස්නියා කණ්ඩායම් පරාජය කළ ස්විස්තලන්තයේ ගෝල 4.1ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ කාණ්ඩේ අර්ථයේ දකුණු අප්‍රිකාව සහ චෙක් ජනරජ්‍ය අතර පැති තරඟයේ ගෝල 1.1ක් ලෙස සමතත්වයෙන් අවසන් වුණා. මේ අතර දකුණු කොරියාව සමග පැති තරඟයෙන් ගෝල 1.0ක් ලෙස තෙවුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබෙනවා. එමෙවර පාපන්දු ලෝකුස්ලාන් තරඟාවලියේ පිළිමලුම් පිටදැකීමේ අදියරෙහිවත් අවසන් 30 දෙනාගේ වටේට සුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම් බවට මෙක්සිකෝව පත්වෙමින්. ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවන්ට කලා ක්‍රීඩා අධ්‍යක්ෂීම් දිය යුතු බව අගමැති කියයි. ස්වාධීන රූපවාහිනියට සම්මාන රැසක්. ප්‍රදේශ කිහිපයකට පස්සරුවේ ගිගුරුම් සහිත වැසි. එල්නිනෝවෙන් වගා හානියකට ඉඩ නොතබන බව කෘෂිකර්මාධ්‍යක්ෂ කියයි. ජනාධිපති අරමුදලින් සරසවි සිසුන්ට අධ්‍යාපනික උපකරණ. නයිජර් විශාලතම ගුවන්තොටුපළේ වෙඩිහුමාරුවකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට. රුමේෂ් අදත් හෙල්ල විසිකිරීමේ තරඟ බිමේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු එකට. දැන් ආටබ් විශේෂාංගය.
3: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
4: තෙගපෙන හිත්වල ධෝංකාරය
3: ආට් හත්
4: ආයුබෝවන් ආට් හබ් සමකින් රැඳෙන කලාවට හිත ඇති ඔබට කලාවේ අලුත්ම තොරතුරු අරන් එන ආට් හබ් වැඩසටහනෙන් අද අපි ඔයාලව අරන් යන්නේ දකුණු ඉන්දියා සිනමාවේ අලුත්ම පෙරළියක් කරන්න බලාගෙන ඉන්න චිත්‍රපටයක් දෙසට. ඒ තමයි විශ්වනාත් ඇන්සන්.
5: නාකන්නයි රායෙල චින්නදී.
6: අක ප්‍රොබ්ලම් ලේදු.
3: నాకు ప్రాబ్లం. నువ్వు ఒక్క చిటికేస్తే నీ వయసు అబ్బాయిలు చాలా మంది ఇలా వచ్చి పడిపోతారు.
5: కావాలంటే ఇంకో నాలుగు చిటికలేస్తా, నువ్వు పడు చాలు.
4: వర్తమాన సమాజే తారుణ్య మోనదిన అభియోగ మెదకలాగనియన మీ అపూర్వ సినిమా పటే సామాన్య వాణిజ్య తమిళ సినిమారటావెన్ మిథిల ప్రేక్షకయాగి హదవతట సమీపవిన వినాశ్మ మానిక కథావాక్ అపిట కేన మీ అపూర్వ సినిమా పటే అధ్యక్షనికరాన్ని వెంకి అట్లూరి దకును ఇందీ సినిమావే ఆదరణీయ సుప్రి తరువ సూర్య సమగేన్ బాలీవుడే వగేమ కొలివుడే దక్షతమ రంగన శిల్పినియక్వన రవీనా తండన్ రాధికా సాత్ కుమార్ వగేమ తరుణ పరపురే నవతమ సినిమా సిహిన మమిత బైజు మెహి ప్రధాన చరిత నిరూపణీకరణ.
6: ఒక పెద్ద ఫామ్ హౌస్, లావిష్ లైఫ్ స్టైల్, ఇష్టం వచ్చినట్టు ఖర్చు పెట్టాలి.
3: మనం గొప్ప అనుకున్న ప్రతిసారి మనకన్నా గొప్పోడు కూడా ఉంటాడని దేవుడు గుర్తు చేస్తాడు.
7: ఎక్కడి నుంచి తీసుకొచ్చావు రా దీన్ని?
3: ఎక్కువ అలవాటు అవకు, తర్వాత ఇబ్బందిగా ఉంటుంది.
4: పరంపర దిగక చింతనీతేన పరతర నిసా పౌలక్ ఎతులే ఎతివన సేవ్ ఆదతే వగేమ అనపేక్షిత సిద్వీమక్ నిసా ఉన్కే జీవిత వినస్వనాకార్య మెహిది ఇతామత్ సంగీతేవ అధ్యక్షవర్య నిర్మాణి కలదేన మే చిత్రపటి సంగీతే గేన కథ నొకరం బై పస్పిం సంగీతే కథావే హంగింబర అవస్థ తవత్ తీవ్రకరన్న లుకు దాయకత్వక్ దేన మే చిత్రపటి గీత కిహిపయాక్మ మేవేన కొట ఇంతే చార్ట్ షో వల ఇహలీమ వచ్చబెనవా.

0: අතිශෝක්ති සටන් දර්ශන තියෙන සාමාන්‍ය සිනමා මොඩියුලෙන් බැහැර වෙලා ජීවිතයට හරිම සමීප සිනමා අත්දැකීමක් විඳින්න කැමති ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි විශ්වනාත් ඇන්ඩ් සන් කියන්නේ. සූර්යාගේ පරිණත වගේම හැඟුම්වල රංගනයට නවක නිලි මමිතා බෞජුගේ නැවුම් වූ රංගන විලාසය මේ චිත්‍රපටි කතාවට අපූර්ව ආකර්ෂණීය තාරුණ්‍ය වර්ණයක් එකතු කරනවා. දැවෙන්ත දරු පන්තිකගේ රංගන දායකත්වය වෙන්කි අට්ලුරිගේ විශිෂ්ට අධ්‍යක්ෂණය වගේම හදවතට දැනෙන කතා තේමාවක් එකතු වුණු විශ්වනාත් ඇන්ඩ් සන් කියන්නේ මුළු පවුලටම එකට ඉඳන් රසවිඳින්න පුළුවන් සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සේ හිතේ රැඳෙන අපූරු නිර්මාණයක් වේවි. ඉතින් ඔයාලත් සූර්ය ඇතුළු මේ දක්ෂ නළලියන්ගේ සුපිරි රංගන සංකරණය තිරේ මත අත්විඳින්න කැමති නම් එළඹෙන ජූලි මාසේ මේ චිත්‍රපටය නරඹන්නට කියලා ආටප් තුළින් ආරාධනා කරනවා. ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආටප් කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:25යි.

0: Anda Radio ITN.
1: Dawal dalahai vinadi tihai.
2: Vilav opavita gena aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දවල් 12 විනාඩි 31 වෙලාව දැකන හાર્ට් බීට් එනන් ඔන්න අපි තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා වාඩ පුළුවන් මේ පැයදිත් මාත් එක්ක එකතු වෙන දවල් 12 මාරිඳලා වලක වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ ඉන්න එක්මන්ට මැසේජ් එකක් දාන්න ඔයනකම් මං බලාගෙන ඉන්නවා මෙහෙට වෙලා

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙ මනා සතිය දෙනතන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jami.

0: දවල් 12 විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: Heartbeat.
0: දවල් 12 විනාඩි 45යි වෙලාව. WhatsApp chat එක පෙද්දර යද්දී අපි කොට්ටාව ඉඳලා අපේ ජයමාම message එක දාලා තියෙනවා. ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරට ගොඩක් ස්තුතියි. ලැකන හාඩ්බීට් සදහාගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කොට්ටා වීරකොඩි බේකරිය සෙට් එක. ලඝු බොස් ඉන්නවා උපුල්, පොඩි බොස් වරුණය, වරුණ දිස්නාමිස් ඒ වගේම මදුසංක විචේක කට්ටියම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ ජයමාමා. ජයමාමෝ කොහොම අමතක කරන්නද නේද? අනිවාර්යෙන් ආදරෙන්ම එකතු කරගන්නවා මේ වෙලාවේ ජයමාමවත්. එතකම අපි කොහෙදද සේරුවා විල පැද්දරය දිකේඩිය සමර සිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අයිය කෙනෙක් ඉන්නකොට අගය නොකරන මිනිස්සු නැති තැන වර්ණනා කරා කියලා කියයි. වැඩ නෑ නේද අයියා කියලා නැති තැන වර්ණනා කරා කියලා වැඩක් නෑ නේද අයියා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒකන නේද අපිව නැති තැන විවේචනය කරලා සමහර වෙලාවට බොරුවට වර්ණනා කරන අය තිනව නේද? ඒකන සංජය මොනව කරන්නද? සංජීව අපි වාබත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ හාඩ් බීට් වලට. එතකම කට්ටියම එකතු කරගෙන අපි තවත් ලස්සන සින්දුවකට යන තමයි හදන්නේ. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා ශෝලි වෛශාන්ත මහත්මයාගේ ලස්සනම ලස්සන සින්දුවක්. අපි නම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. ආරාධනා කරනවා FM 93.5 දෙකටම ලැකඩත් එක්ක එකතු වෙන්න. ලැකඩ හාඩ් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්නම්. දවල් 12:47

0: Lakhanda Radio ITN.
1: දවල් 12 විනාඩි 51යි.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

දවල් 12යි විනාඩි 55යි වෙලාව ලකඩ හાર્ට් බීට් ඉවර කරලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන ඊට කලින් තවත් යාළුවෙක් ඉන්නවා ඉක්මනටම එකතු කරගන්නම් අපි යන්න හදන්නේ කටුනායක පෙද්දට සුබ දහවලක් වේවා ගීත් මල්ලි අපිව තාදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අලසර සිද්දුවකට එකතු කරගන්න කියලා කටුනායක හයිලයින් ෆාල්ස් එකේ කට්ටිය ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ එහෙනම් ඔන්න කට්ටියම ආදරෙන් එකතු කරගත්තා මේ වෙලාව ලකඩ හાર્ට් බීට් වලට එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හෙට සතියන් දේර නේද රුපියක් එහෙම යනවනම් කැටිය පරිස්සමෙන් ගිහිල්ලෙන්න හැබැයි ලක්කන් ළඟම තියා ගන්න. තවඩකකින් අපේ ශාමී එනවා ඕල් ටයිම් බීට්ස් අරගෙන තෙන් ශාමීත් එක්ක ලස්සනම ලස්සන සින්දුරිකක් හවස 4 වෙනකන් අහන්න පුළුවන්. අවල් එකේ ඉඳලා. හරි එහෙනම් අපි ගිහිල්ලෙන්නම් හැමෝටම ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක් සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතේ

0: rhythm, vibe, beat. If it mix better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabha Sri Lankia Handa.
1: Velao Pasurikai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: කොත්මලේ පාසලක ඩෙංගු මර්ධන වැඩසටහනකදී බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් ළමුන් 7 දෙනෙකු ඇතුළු 9 දෙනෙක් තුවාල ලැබුවා. මව්වරුන් 2 දෙනෙකුද ඊට ඇතුළත්. ඔවුන් සියලු දෙනාම කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. පාසලේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සියාමෙන් මෙම ප්‍රහාරය එල්ලව තිබෙනවා. තුවාලකරුවන් 19:90 සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල වෙත යොමු කළ බවයි කොත්මලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා කියා සිටියේ. පොලිස් නිලධාරීන් දෙමව්පියන් සහ ගුරුවරුන් එක්ව පාසල තුල ගිනිමැලයක් දැල්වා දුම් ගසා තත්ත්වය පාලනය කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බව රොයිටර් පුවත් සේවයේ වාර්තා කළා. ඒ ස්විස්තරලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇමරිකා උපජනාධිපති JD වෑන්ස් ඉවත් වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටි ඇති බවයි ස්විස්තරලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. දෙගු කාලීන සාමයක් උදෙසා ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ස්විස්තරලන්තයේදී අද පැවැත්වීමට නියමිතව තිබුණා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: කරන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

Lakhanda Radio ITN. Dawal ekai venati pahai.

පස්සරු එකපහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාස 19 වෙනිදා සතියාන්තයක සිකුරාදාවක අපි මුණ ගැහෙන්නේ. ඔබට යමක් සිදු වේද ඒ හැමදේම සිද්ධ වෙන්නේ ඔබේම හොඳට සහ විශේෂ හේතුවකට කියලා මං කියන්න කැමති යාළුවා. ඒ කියන්නේ whatever happened happened for good. ඔයා ජීවිතෙත් එක පොර බදලා සමහර දේවල් මෙහෙම වෙන්න තිබුණා, එහෙම වෙන්න තිබුණයි මෙහෙම උනේ කියලා වද වෙවි ලැත වෙවි නම් ඉන්නේ. මං ඔයාට යෝජනා කරන්න කැමති ඒ දේවල් එහෙම සිද්ධ උනේ ඔයාට වඩාත් හොඳ දෙයක් ලැබෙන්න ඕන නිසා කියලා. සමහර දේවල් තියෙන අපිට අපේ පාලනයෙන් තොරයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපි කොච්චර හදන්න කියලා උත්සාහ කරත් මේ දේවල් මේ විදිහට වෙනස්

නම් හොඳයි කියලා. ඒ විදිහට අපි කරන්න ඕන පිළියම් ටික ක්ලාස් එකලා තිබ්බට හැම උත්සාහයක්ම දරුවට එහෙම කරලා තේ දේ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ දේ ඔයාට හිමි නෑ දැනට. ඔයාට ඒක වඩාත් හොඳින් ලැබෙන්නයි සූදානම් වෙන්නේ පරිසරය. හරිද? ඒක නිසා මම ඔයාට යෝජනා කරනවා මානසික පීඩනයටපත් වෙන්න එපා කොයිම වෙලාවකදීවත්. ඔයා හිතපු විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තේ වාගේම හොඳට. සමහර වෙලාවට මේ දේ සිද්ධ වුණා නම් ඔයාට ඔයිට වඩා නරකක් වෙන්න ඉඩ තිබුණා. හරිද? එහෙම දේවල් ජීවිතේ ආපස්සට හැරලා කල්පනා කරනකොට ඔයාට ඕන තරම් උදාහරණ විදිහට ගන්න පුළුවන් කමක් තියෙවි. ඒක නිසා නිදහස් වෙන්න ඕනවට වඩා බරයි කියලා හිතලා ජීවිතේ බඩක් කරගන්න එපානේ. හරිද? සතටින් ඉන්න. ඒක තමයි හැම දෙයකටම වඩා වටින්නේ. ඔයාලට බෙට්ස් චාන් මම පටන් ගත්තා එනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasuru ekaye wenade pahalawai
2: Obe kotipati sihineya ada sabaveida ratri 10ta Lakhana ahanna Jathika Lotharai Mandale siyunuma ticket pattola jagrahi pratipala ada ratriyema obata kiyana ekama radiowa Lakhana
3: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපයි වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
2: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය.
1: රසයෙනුත් ඉහළ. ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: දවල් 1:07 වෙලාව 0.7 3 93.5 93.7 හවස 4 වෙන කලින් ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන් මට. එහෙම නැත්නම් ලක්කඩ Facebook page එකේ all time pets ඉච්චාමි. අපි අදත් post එකක් දෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. මේ සෙන්දෙන් පස්සේ අපි බලමු messages එවලා තියෙන්නේ කවුද කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 21යි.
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: 다시마 바 아누트나이 다시마 하다
1: 락한드
0: 락한드 라디오 ITN
2: 사태의 다마스벨 하리에트 다발 에커베너코트
3: 헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤헤
1: කාලයට පිරෙන්න
2: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
0: ඕල්ඩයි බීට්ස් විත් චාම්
2: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා.

පස්සරු එකයි වෙනට විසි හතරයි වෙනාව. බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එයත මැසජ් නම්බේග. හවසාතර වෙනකම් වෙලාව තියෙනවා කියලා නේද කල් මර මරින්දල අන්තිම මොහොතමට මැසජයක් වන්න බලාගන්නන් ඉන්නේ. සොරි තමයි. මේ මැසජස්ටික් මට කියව ගන්න බැරි වුණෝතින් ඒතුරු මැසජස් ඔකෝම ටිකමම චාරුටයි චමිත්තයි දීලා යන්නයි හදන්නේ. තව වෙලා තියෙන පොඩ්ඩක් බය කරන්න කිව්වේ. හරි බලමුද මැසජස් ටික. එලෙජ් එකේ ලකි ඔයාගේ මැසජ් එක මම මුලින්ම දකින්නේ. ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා, හැම තැනම හොඳින් ඉන්න කියලා එයා කියලා තියෙනවා. ඇත්ත තමයි. අද අපේ ප්‍රියන්ති අක්කගේ උපන්දිනයට සුබ පතන්න කියලා තියෙනවා. ප්‍රියන්ති අක්කා හයි, හැපි බර්ත්ඩේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා. හැමදේම හොඳින්ම සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. ඩෙංගු පැතිරිමින් තියෙනවා, පරිස්සම් වෙන්න කියලා පෝස්ට් එකක් එවලා තියෙනවා. ප්‍රියන්ත විජේසිංහ අම්බලංගොඩින් ඔයාවත් එකතු කරගන්න. සුබ දවසක් ශාමී. වැඩ කරන ගමන් අදත් අහගෙන ඉන්නේ කොරියාවෙන් චින්තක. අපි ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න හරිද? ඊට පස්සේ බරුදැල් පොළට යනවා. ලහිරෝ ශහානේ, නතාලී ශනාරා, එස් එල් ප්‍රනාන්දු, දුමින්ද, සවරේ ශනාල්, මිරොන්, ඇන්ටන්, වසන්ත, මැක්සිමස් ආලව එකතු කරගෙන බොයගුරුටත් යන්න කියලායි හදන්නේ. මට කසපාරවල් 21ක් දෙනවා කියලා තියෙනවා මේ ආවේ නැති වුණාට. මේ බලන්නකො රජ කාලේ දඩුවන්නේ කියන්නේ. බොය ගඩින් සුමන මහත්මියව එකතු කරගන්න ඕම. සසන්ත, ලසන්ත, ක්ලින්ස් ලයින්ව, රුවන්ෂින්ව, සුජා, ජගත් එකතු කරගෙන අපි සින්දුවක් අහලා මේ මුදු මොකද කියන්නේ. 0.7 0.3 0.5 0.3 0.4 මැසේජ් එකක් එවන්න. ලක්න ෆේස්බුක් පේජ් එකට ගිහලා අපි පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. දවල් 1:26

0: පසරු එකයි වෙනට දෙයයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ

0: FM 93.7 La Khanda Radio ITN
1: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන
0: පැය
1: තුනක් එක දිගට සද්දටම හඬ සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

Miskara kendi bal. Ekay ve nadet ispahayı velavı. මේ මැසේජ් එක තුෂාරි පොල් ගහවලේ. රංචිය යත් එක දෙන්නම එකතු කරගන්න. අද කරන්ට එක තියනවද? චෝමි මැනිකේ කොහොමද ඔයාට සතුටින් පරිස්සමින් ඉන්නවා නේද කියලා අහලා තියෙන ධර්ණියකලින් තරෝෂි බස්නායක. මං හොඳින් තේරෙනවනේ. සද්දෙන් තේරෙනවද? හරි හරි බලමු මේ මැසේජ් එක කාගෙන්ද කියලා. සංජය මොකද්ද කියන්නේ? සියල්ලෝම උගතුන්ද ඔබේ රැකියාව ප්‍රශ්න කෙරූ සියල්ලෝම ඉහළ පෙළ රැකියා කරන්නම්ද ඔබගේ චරිතය හරා ඇවිස්සූ සියල්ලෝම චරිතවත් අයද ඔබගේ ආර්ථික තත්ත්වය විමසූ සියල්ලෝම ධනවතුන්ද ඔබත් අරුන්ගේ කුණු අවසන කෙනෙක් නෙවෙයි අරමුණ ජයගන්න කියලා තමයි අපිට පෝස්ට් එකක් කරලා තියෙන්නේ සංජය සතගේ නමක් දාලා තියෙන මං ඉතින් එක කිව්ව නෑ කබරට උනා තාත්ම ගරුත්වයක් තියෙනවනේ සංජය සමහර මිනිස්සු කබඩයා වගේ කියලාත් කියන්න මම ලෑස්ති නෑ අනේ සමහර මිනිස්සුන්ට එහෙම කියන එකත් හරි නෑ කබරයට අපහාසයක් හරි අයබෝන් ලක්කඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න චොරිදුව මදෝෂි වයිෆ් වෙනවා ඉන්දිකා කියලා තියෙන වසන්ත ඔයාගේ මැසේජ් එක කොටියා කුඹුරෙන් එකතු කරගන්න ඊට පස්සේ ගල් පාතට යන්නෝ HKD ගමන්ට කෙන් මාෂා දෙල්හානේ කමල් දිශාන්ත දාමිකා විනීත චන්ද්‍රලතා ශ්‍රියානී ඉරංගි ගයිනී කාන්ති මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තියෙනවා ලොකු ටුවර් එකක් ගිහින් ආවා ආවකම මැසේජ් එකක් දැම්මා කියලා කියන්නේ අපුඩාපියේ චන්දනගේ හැන්නනේ Thank you ජපානෙන් එන්නවා දෙල්ෂී තංගල්ලේ නාතරණී බින්ද ශ්‍යාමා ජෝන්වත් මතක් කරන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා අපි ලස්සන සින්දුවක් අහමු ඊළඟට හැමදාම වගේ අදත් ගෙනගත එන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා උඩදෙනිය මහතා චාන්දනී මිස් එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රියන්ත කුමාර මහත්මයා හගෙන නම් ඉන්නේ මම බැලුවා ඉන්නවද කියලා. ඉන්නානේ හගෙන. Happy birthday! අද 57 උපන්දිනය සමරනවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. මංජුල තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාට නිතොක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා, දීර්ඝාය වේවා කියලා හැමදාම සතුටින් ඉන්න කියලා ආදරෙන් උන ආශිර්වාද කරනවා. හොඳද? ඊට පස්සේ සෙනෙහසින් පිළිසුබ තහවලක් වෙනදා වගේ මදත් අහනවා කියලා තියෙනවා. මැසේජ් එක හසඳරා දෝනි ඇතුළු සුරේකා රේණු ඔයාව එකතු කරගන්න. සින්දුවක් අහන්න එකතු කරගෙන යන්න දොයාලව දවල් එකයි විනාඩි 37 වෙලාව 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවලා තියන්න.

0: Radio ITN.
1: එකයි විනාඩි 41යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: අනුෂ්ක රසංචිත සිල්වා නිර්මාණයක්. පාටි දෙතර.
6: ඔය නාගේ යාළුව දැන් මෙන්නද?
7: එනවායි.
6: හ්ම්. යාළුවෙක් කිව්වට මං හිතේ නෑ ගැල්මෙක් කියලා. හරි. පා කතා කරලා එන්නකෝ. මම තුලින් ඉන්න. පරක්කලා දින්නේ.
5: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි දෙතර.
8: අයියේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
7: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
5: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
9: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන්නේ ගානට. කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනව දැන් වැඩේ දිනු නිකන් කිරි කොයියා වගේ කියලා
5: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: ගැටේ මත් කලා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය දවල් එක පහු වෙලා විනාඩි 47යි වෙලාව FM 93.5 93.7 අහගෙන ඉන්නේ ලක්කඩුව ඕල් ටයිම් බීට්ස් හැම කාලයකටම ගලපන හැම තාලෙකම සින්දු හැමෝටම ගලපන්න පැතුණක් අහන් ඉන්න පුළුවන් කමක් තියෙනවා සුබදා වලක් ඒවා චාමි සින්දුවක් දෙන්න කවුද ඔයා කියලා මට අහන්න හිතෙනවා ඒජේ අනුර පුස්සල්ලාව බේ එෆ් ජනපදයෙන් එවලා තියෙන මැසේජ් එක සුබ දවසක් ශාමි ලස්සන සිද්ධාක අපිට තොනි ත්‍රිකුණාමලයේ පහේ කමේ පුංචි බණ්ඩ කෙතරයක නම් දෙකයි දැන් ඔය අයවන්නේ නැත්තේ නම් ටික එවන්න ඊට පස්සේ මේ ඉන්නේ කවුද ලස්සන දවසක් අද ශාමි දුව ඇවිත්නේ කියලා තියෙනවා අයියාවට නරකද මං අය හිට යනින්දත් දෙන්නේ උන්න පොබදුපුර රමණේ විජය කුමාරේ සිද්ධාහන එකතු කර ගන්නවා කියලා තේනවා. දහයාගම සුගණි ටෙලර් ෂොප් එකේ සුභාෂිනී ගාමිණි 1975 NCGE ගෲප් එකේ හැමෝමත් මං ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ අපි යනවා ජය මාමා. ඔයගේ මැසේජ් එක බලන්න. එක වෙනකම් බලන් හිටියා උණ්ඩ ඔය හඬ ඇසෙනකම් දැන්නම් අවුලක් නැහැ කියලා තියෙනවා. අදින් පස්සේ දවස් දෙකක් ගෙවිලා මං එනකම් බලන් ඉන්නවා කියලා තියෙනවා. පීරකුඩි බේකරියක හැමෝම එකතු කරගන්න අංක ඉතින් හරිද ලොකු බොස්ස පොල්ලෙන්නා පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් චම්පා මිස් ධනුෂ්ක මතුශංක ජගත වේජේ එකතු කරගන්න ජය මාමා thank you message එකක් ඇවුවට ඊට පස්සේ ලස්සන හින්දි සින්දුවකට මාවත් එකතු කරගන්න චාමි කියලා තියෙනවා තොම්පෙන් ඉන්දිකා මේ වෙලා වෙලා කඳහගෙන ඉන්නේ කියලා තමයි තියෙන්නේ අපි සින්දුවක් අහමු හින්දි සින්දුවක් අහන්න දෙන්නම් හැබැයි මේ සින්දුව ඇහුවට පස්සේ ජෝතික සින්දුවක් තියෙන්න මෙපැයි එකයි වෙනාඩි 49යි

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ග්‍රාමීය තිළිඳුකම තුරන් කිරීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා සහ මාලදිවයින් කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය ප්‍රකාශ කළා. අඩු ආදායම්ලාභී පවුල් සවි බල ගැනීමේ ක්‍රියාවලියට පූර්ණ සහය ලබා දෙන බවයි මහකොමසාරිස්වරිය සඳහන් කළේ. ඒ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැනීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමග පැවති හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන තන්ත්‍රයක් ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මහකොමසාරිස්වරිය සිය ප්‍රශංසාව පළ කළා. දෙත්තා සුලිකුණාටුව සහ මැදපෙරදිගේ යුදතත්වයේ ඇති වැනි අභියෝග හමුවේ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී ඇගැයීමට ලක් වුණා. අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ගේ නායකත්වය අභියෝගයට ලක් කරමින් බ්‍රිතාන්‍ය කම්කරුපක්ෂයේ ඇන් බර්න්හැම් මේකෆීල්ඩ් මැතිවරණ කොට්ටාශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙන තිබෙනවා. ඔහු මේකෆීල්ඩ් මැතිවරණ කොට්ටාශයෙන් ඡන්ද 25,000කට ආසන්න සංඛ්‍යාවක් හිමි කරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ප්‍රතිවාදී අපේක්ෂක රොබර්ට් කෙන්යන්ට වඩා ඡන්ද 900කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට ඇන් බර්න්හැම් සමත් වුණා. ඔහුගේ මෙම ජයග්‍රහණය අග්‍රාමාත්‍ය කී ස්ටාමට ප්‍රබල අභියෝගයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ. මෑතකාලීනව වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කම්කරු පක්ෂ නායකත්වයේ දැඩි විවේචනයට ලක් වුණා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පසරු තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

හවස දෙකයි වෙනටි පහයි වෙලාව ඔල්ට බෙට්සෙත් චාමි අපි අපි දෙවනි පැය පටන් ගන්නවා. 0.7.3 3.5 4ට මැසජ් එකක් එවන්න පුළුවන්.

0: මම තනි කර ගේ මතක හිත රන්දන ආකාශික පැන්තනක්
1: overtime beats with charm
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

දවස දෙකයි වෙනාඩි 9යි වෙලාව. 0.7, 0.3, 0.5, 0.7 හවස 4 වෙන්න කලින් ඔහට ස්පාසුවක් ලැබුණොත් මට මැසේජ් එකක් එවන්න පුළුවන්. කවදා හරි දවසකදී මේ දේවල් කියවලා ඔයාටත් හිතුනොත් මම පිස්සෙක් කියලා, අදත් වගේම එතටත් තියෙ මේ කවිය කලියා පිස්සෙකුගේ ආතරේ තාම දන්නේ නැහැ ඔයා කියලා. ලස්සනයි තියෙන මේ පෝස්ට් එක ඒ විදිහට අරගෙන බැලුවොත් මහියංගෙන් එන්නේ පොදුආගේ පෝස්ට් එක එකතු කරගන්න ලස්සන සින්දුවකට මං ඔයා ඊළඟ මැසේජ් එක හොමගමින් සුසිප් කාස්ටාෆ් එකේ අයවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට කියලා බිහන්සා ඔයයි මැසේජ් එකක් එවලා තියන්නේ. අදත් අපි අහනවා ඒ හෘදයාංගම කටහඬසා ඒ මනරම් ගීතාවලිය කියලා. දොලේත් නිව්සීලන්තුලින් එපු මැසේජ් එක දැන් රෑ නේද? ඔයා මම අහන් ඉන්නේ. අපිට නම් දැන් 70 වේගෙන එන ගම. ඔයාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. මේ කවුද කියලා බලමු. සුබ දවසක් ඒවා අපිටත් සින්දුවක් දෙනවද කියලා මදපාතින් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. චාමි අපිට හොඳටම වැස්ස කියලා කියනවා. හෝ හෝ හෝ, වැස්ස වහිනවා, විදුලි කොටනවා, ඔයාලටත් එහෙමද කියලා අහන්නේ රයිගමින් සරච්චන්ද්‍ර ඩයස්. අපිටත් ඉතින් එහෙම තමයි. ලොකු වැස්සක් වහින්න ඉතින් අපි ඕෆ් වෙන්න එපේ. හතරමාරට Waiting for you, Gila Innawasa. Dekai Vinaji, Ekala Hai.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
2: හවස දෙකපහුව වෙලා විනාඩි 17යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasa dekaye venate vise dekaye
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කැරකෙන රෝතේ කළු ගල් මූලේ කැම්පරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙලනා පියකුඩයට සිනිහස පුතුමු
4: සිනිහස පුතා අම්මාවරුන් වගේ
3: ජුනි 21 ඉරිදා

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
3: ඔව්, ඒ මනුස්සේ

හවස 2:20ට විසි 6 වෙලාව 07 03 93 5 93 7ට මැසේජ් එකක් එවලා තියෙනවා නම් මම තා ටිකකින් කියන්න. ටිකකින් කියලා කිව්වේ මට දැන් ඩෝම ගැන කියන්න තියෙන නිසා. දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ඔයාට පොල් තෙල් ඇතුළු සමහර ආහාර වර්ග හදන්න සහ බෙහෙත් වර්ග හදන්න උවමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පේස් විදිහට මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගතටින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. රට කජු කජු සූර්යකාන්ත වටක්ක අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් තමයි මම අර තෙල් හදා ගන්න පුළුවන් කියලා කිව්වේ. එතකොට සම්පූර්ණ යාත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. මිලවෙන රුපියල් 88.117 679.579 කෝල් එකක් අරගෙන වඩා තව වැඩි විස්තරයක් දැන කියාගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් යන් අපි මැසේජස් ටික බලන්න. චාමි අද ආවද කියලා අහලා තියෙනවද මං ආවා. යහපත් කහල ගුණයක් පවතිවා මේ හෝරා කිහිපය කියලා තිබටෝ වහිනවා. සභාර පැතිවලට අකුණු ගහ ගහ වහිනවා කියලා මට මැසේජ් එකක් කියලා තිබ්බා. එකක් නෙමේ කීපයක්ම. හොරන්න මහින්ද කුමාර, වදුරු බෙන්නිසුරු මදුෂාන්, රසික රංචි, දනියායෙන් සුසන්ත, මාකොලින් උපාලි, මැණිකින්ෙන් සාමා නන්ද එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ එහෙලගම ගම්මානේ වටුමඩුවේ සුදු අයියා, ඔය හැමදාම මා වහන් ඉන්නවා කියලා තියෙන දවස් පහේම නේද? ඉතින් ඔයාගේ නම මන් දන්නේ නැහනේ. ඒක නේ කිව්වේ නැත්තේ. සාහන දෝස් මුරේලු. වටුමඩුවේ සුදා අයියා දරුණු වෙලා නම කියන්න නැහැ කියලා කෝප වෙලා සුපිරියටම අපි දෙන්නට කැටයම කොත් කොටලා ඇම්බැක්කට ගෙනියනවා කියලා පවසනවා කියලා තුෂාර මට මැසේජ් එකක් කියලා තියෙනවා. තුෂාර නේද? මේ බලන්නකෝනි, ඉච්චර ධර්ණුයිද තත්ති නම කිව්ව නෑ කියලා. එයාගේ ඇත්තම නම මොකක්ද? දැන් ඔයාලා සුදු අයියා කිව්වට එයාගේ ඇත්තම නම වෙන එකක්නේ. ඒ නම හොයලා මට එවන්න මං කියන්නම්. හොඳේ, එච්චර හංග ඉදලත් මම නම කියන්න නෑ කිව්වහම. හරි, ස්තුතියි මැසේජ් එක කිව්වට ඒකන කියලා. ඊට පස්සේ මේ කවුද මේ නම හොයාගන්න බැහැ. අකට 610 මහමෙරක් තරම් ප්‍රේමය දැනෙන වාතයි නොසමි. කවියක් දෙකක් ලියා ඇය නමට මා පවරමි. පාලුවක් දැනනොතින් සුසුම් පපුවක සිර කරනෙමි. ආදරේ දැනෙන තුරු ඇය නමින් මග බලනෙමි කියලා කවියක් නම් එවලා තියෙනවා. කවිසින් කාහට කුමන අවස්ථාවේදී කියන ලද්දක්ද කියන ප්‍රශ්න තියෙනවා මට. ස්තුතියි කොහොම හරි ඉතින් 2:29.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වඩේක වෙන්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

හවස දෙකයි වෙනාට 35යි බලව. සංගීතයට පුළුවන් අපේ ජීවිත වෙනස් කරන්න, ඒ වගේම එක ලස්සන කටහඬකට පුළුවන් මිලියන ගණනක් මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න නේද? දැන් ඔයාටත් තියෙන අන්නේ වගේ ලස්සන හිත නිවන ආදරණීය කටහඬක් නම් ඔයාට හොඳ චාන්ස් එකක් අපි දීලා තියෙනවා. ඔයා වර්ධ 20ත් 50ත් අතර කෙනෙක් නම් මේ හොයන්නේ ඔයා වෙන්න පුළුවන්. හරිද? 0.7066166 ඔයාට ලස්සනටම කියන්න පුළුවන් සින්දුවේ ලස්සනම කොටස කියලා අපිට WhatsApp message එකක් එවන්න ප්ලීස්. ඊට පස්සේ අපිට තියෙනව තෝරගන්නනේ. ඒ වැඩේ අපි ගංගන්ට කරන්න. මුලින්ම එවන්න ඔයාගේ ලස්සන කටහඬින් පොඩි voice message එකක්. හරි. හවස දෙකයි විනාඩි 35 වෙලා. සින්දුව කාලා ඇවිල්ලා අපි WhatsApp message එක බලමු.

0: අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: හවස 2:40
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Sate davas wala hariyatama daval ekawena kota
2: Mariya vadinna oya hitata manda danna mata ale ube kale to pirenna
1: kaansiya tai mahansiya tai pratyaksha aushade
3: all time beats with
1: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

දැකපහුව වෙලා වෙනාඩි 46 වෙලාව 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවලා මං තාම කිව්වේ නෑ කියලා දෝස් මුඩේද ඉන්නේ බලමු මෙතන වගේ මැසේජ් එකක් තියෙනවද කියලා අයකි මං කොස්කම කනම් පැලෙන් මදුෂිකා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ආදරණීය මහත්තයා කොස්කම කැම්ප් එකෙන් එයාව එකතු කරගන්න කියලා තියෙන රණවිර නොකොමලත් එක්ක අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ thank you message එකක් එවුවට ඊට පස්සේ ධර්ණීයගල හැමෝමයි දෙසිරි දුවයි නොනමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ඔයාගේ නම වෙල නැහැ යන්නේ දෙශිනි ලාබකඩේ හැමෝම එකතු කරගන්නන් ස්තුතියි මැසේජ් එකක් එවුවට හයි චාමි සුබ සති අන්තයක් ඔයාට අද වැස්සකුත්තරම්ම ඔයාව අහන්න ආවා ලස්සන සින්දු ටිකක් ඇහෙනවා ස්තුතියි කියලා නිෂු මට මැසේජ් එකක් එවලා තියෙනවා ඔයා කියනෝ මෙහෙම දෙයක් හොඳ ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ගලාගෙන යන දෙයක් නෙවෙයි විටක සතුට තවත් විටක ප්‍රශ්න බාධාවන් කම්කටොළු එනවා ජීවිතය කියන්නේ ඔතකමත් වෙදින එකට ජීවිතය සමහර කාලේනවා ඔයා ඇතුළතින් කොච්චර තනි වෙලා හිටියත් කොච්චර වැළපුණත් ඔයාව නැගිටවන්න කඳුළු පිහින්න කවුරුත් එන්නේ නැති වෙන ඔයාව දැනෙන තේරෙන මිනිස්සුන් හොයා ගන්න නැති වෙන කාලයක් එන්නත් පුළුවන් එහෙම කාලයක් කියලා කියන්නේම මිනිසුන්ගේ ජීවිතයට ආලෝකය උදා වෙන දවස් මොකද මනුස්ස ආත්මයේ විභවයේ ශක්තිය අවදි වෙන්නේ ජීවිතය අවබෝධ වෙන්නේ මානසිකව බාහිරය අපහසුයි කියලා තේරුම් ගන්නකොට ඔයාගේ කඳුළු ටික ඔයාගේ අතින්ම පිහදගෙන ඔයාගේ ශක්තිමත් දෙපයින් නැගිටලා මේ ලෝකේ ඇවිදන් යන එක තමයි ඔයාට දෙන හොඳම ඔප්ෂන් එක. කොහොමත් ජීවිතේ දුක සතට ඔයා අත්විඳින මානසිකව තනියම අන්න එහෙම තනිකම දරන දවස්වලත් ඔයා ඔයා වෙනුවෙන් ෆයිට් කරන්න කියලා නිෂු අපිට මතක් කරලා දෙන්නේ. හරි ලස්සන අදහසක් නේද? ඔයාගේ කඳුළු ටික ඔයාගේ අතින්ම පිහදාගෙන ඔයාගේ ශක්තිමත් දෙපයින් නැගිටලා මේ ලෝකේ ඇවිදගෙන යන එක තමයි ඔයාට තියෙන එකම සහ හොඳම ඔප්ෂන් එක. ඔව හිතේ කොටා ගන්න ඕන වචන තේරුණාද? කවුරුත්ම නෑ කියලා හිත කඩාගෙන වැටෙන වෙලාවක නිෂු මෙහෙම ඇව්වා, චාමි මෙහෙම කිව්වා කියලා මතක තියාගන්න. හවස 2:00 වෙනාඩි 48යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: How is the decay when I depend on the decay? In the Katar Mutilaka Nirmaniak.
2: A kiki program Sarima Lassana. Mange Okumbal. Habai, a kiki program Selta Vada, if we get in a Kavivadra Mangoda Kamati. Habai, the very Eva Lianat in the එක පොඩ්ඩක් ඉදිරිය මන් තරහයි
3: මං කවි පොතක් කරන් ඉන්නේ ඒකයි
1: මගේ ඉපැරණි පෙම්වතී
2: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක ඉලේෂු අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බසිරේ තල්ලු කරගෙන කාලින් දම්මයි කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගෙනුවේ විලේෂ් සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
1: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න. හවස 2:53යි.

දෙකයි වෙනහට තනස් හතයින වෙලාව මේ ලස්සන සින්දුවහගෙන අපි යනවා ඕල් ටයිම් වෙඩ්සිත් චාමි අද අපේ අන්තිම පැයට 0.7 0.3 0.35 0.37 හතට මැසේජ් කරන්න පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනු කළා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටකම යන අය නම් කර තිබෙනවා. විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කෙරුණා. සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අය සෙවනගල කිරිබම්බව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස 9 දා ඇතිවූ අරගලයේදී හානියට පත් වුණා. ඉන්පසු එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ රජ ඇතැම් නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් කර රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීමෙන් දූෂණ නැමැති වරද සිදු කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ. ජපානයේ ටෝකියෝ නුවර පාසලක ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් ළමුන් ඇතුළු 10 දෙනෙකු පිළිස්සුම් තුවාල ලැබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගින්නත් සමග පාසලේ සිසුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 300කට ආසන පිරිසක් ඉවත් කිරීමටයි ගිනි නිවීමේ අංශ පියවර ගත්තේ. පාසල් ගොඩනැගිල්ලේ 4 වෙනි මහලේ ගින්න හටගෙන තිබෙනවා. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ජපාන බලධාරීන් උපුටා දක්වන විදේශ මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු 4ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

0: ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

අවස තුනයි විනාඩි 5යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් එත් චාමි අපි අපේ අන්තිම පෑමේ පටන් ගන්නෙ. 0.7යි, 0.3යි, 93.5යි, 93.7ට මැසේජ් එකක් එවන්න පරක්කු වෙන්න එපා.

හවස තුන බහු වෙලා විනාඩි 10යි වෙලාව. 0.7 0.93 5 0.3 4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකේ ගියාම all time bits charm අපි අද post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම මේ පැය ඉවර වෙන්න කලින් ඒකනම් මතක් කරන්න. ලස්සන පෝස්ටයක් එවලා තිනවා හිමාෂ. ඔයා කියනවා මිල අධික වාහන එළවෙන මිනිස්සු සමහර වෙලාවට ගෙදර යන්න එපායින්. ලක්ෂ ගණන් සල්ලි ආරක්ෂා කරන මිනිස්සුද වෙලාවට පරිහම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට වේලක් බඩගින්න ඉන්න මිනිස්සු ඔයාට පය භාගෙන් කැම ඩෙලිවරි කරනවා. වැස්සට වහලේ හිල් වලින් තමන්ගේ ගෙදර තෙමෙන මිනිස්සු අපි වෙනුවෙන් ගොඩනැගිලි නිර්මාණය කරනවා. ඒක නිසා හැම මිනිස්සෙක්ටම ගරු කරන්න කියලා ඔයා කියන්නේ. ඒක හරි ලස්සන අදහසක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ මේ මැසේජ් එක මාදි වලින් හයි ගාත්මි ඔයාටත් මම ලස්සන සින්දුවක් කියලා ලැස්ස කරලා තියන්නේ. අද නම් නිදහසේ ඔයා වහන් ඉන්නවා මටයි ධෝනි රිසිනිටයි හස්බන්ඩ් රුවන්ටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා කෑ ගලෙන් උදේශික ඔයා මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ මේ මොකද්ද කියන්නේ කියලා බලමු. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ බුලත් සිංහලින්. අම්මා තාතා චුටි මල්ලේ ලොකු මල්ලේ ඉඳුනිල් ප්‍රනීත් කෞෂි ධෝනි මදු තුහින බබා ආදි බබා ඉන්නවා කියලා තියෙනවා. මතුගම පැරවත්තෙන් හස්බන්ඩ් රංග ඉනුකිදු එකතු කරගන්නන් ස්තුතියි. දහරා බොලත් සිංහලින් මං ඔයාව එකතු කරගන්න. ධර්ලුවෙන් හයි කොහොමද චාමර? හරි හරි හරි මං ඉතින් අද ආවනේ සෑහන තියෙනවා දුක් ගැනවිල්ලා කීයාව නෑ කියලා. එහෙම තමයි ඉඳලා හිටලා හරි නේද? අගේ දැදේ හොම යනකොට හවස 3:00 විනාඩි 12

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි වෙනාට 16යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් දෙසල්
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
8: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකම දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3යි වෙනාට වෙස්සයි වෙලාව WhatsApp සහ text messages වලින් මිදලා මං ආව ලක්කඩ Facebook page එක පැත්තට. කවුද බලමු comments දාලා තියෙන්නේ. සුබ සති අධ්‍යක්ෂා මේකේ ආසිරි සම්පත් ඔය comment එකක් දාලා තියෙනවා. ඔබටත් සෙම වේවා. සුබ දවසක් ශාමියක්ගේ ඒ ඔයා නතුව පාළු යන්නේ කියන සිනාලේ ප්‍රීති හැටිආරච්චි. හයි. එමද ඊට පස්සේ උපුල් වචන ප්‍රසන්න ටික දවසකින් මැසේජ් එකක් දාන්න බැරි වුණා. ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. රශ්මි සරණන් සලිවිල පන්වැලෙන් උපුල් අපි ලස්සන සින්දුව අහමු. මේ සතිය පුරාවටම අපි හැමෝම ගීතයෙන් අපේ හිත සනසුවට ස්තුතියි කියලා ප්‍රේමසිරි බංගමුගේ Thank you comment එකට. මාපලගම පියාජයේ මාතින්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. සුබ දහව ලක්ෂාමී අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කරුණාක HF එකේ විශ්ව විහක ඔයාව එකතු කරගන්න. දම්යාති වික්‍රමරත්න හයි කොහොමද? සුමනා මහත්මිය ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. අසංග ෆනාන්ඩෝ සුබ දවසක් ඔයාට. නිෂෝ ස්තුතියට. නිෂාත වික්‍රමසිංහ පිළිම තලාව ඊයාව නැටි අය ජාමි කරහලා තියෙනවා. I don't know why. බිරිඳ ප්‍රියන්ති පුතා යසිදු දුව අමේෂාවත් එකතු කරගන්න. සුජීව මදුරංග කසුන් නාගහවත්ත ගෙදර හැමෝම එකතු කරගන්න. විශේෂයෙන්ම පබලු මං ඔයාව අනිවාර්යව මතක් කරනවා. අසල බයන් වෙල ශානක ගහන් පතරන වලවත් එකතු කරගෙන මේ වෙලාවේ වැස්ස තියෙන පැතිවලට ගෞරවයක් පිනිස මේ සින්දුව දෙන්නම් මතක උස්ස ගන්න. හරිද? හවස

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 9:25.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔ

0: लाखाना रेडियो आईटीएन
1: हवस तो नहीं विनाटे विसे हाथाई वलाव मां आवे टेक्स्ट मैसेजेस टिकाक बल्ले आना केला बहान में यात्रे वाग मैसेज का तीनों आना केला दानुनु दानुनु ना दानुना दानुना ओबन नदे पालव रसिकियो किया ए अडुव पाडुव ए हम नोदेवी ओबट निवाडुव මට බැනලා තියෙන්නේ කවියෙන් මේ බලන්නකෝ මෙයාලා වේයන් කොට අපි දීප මහත්මිය දුව චතෝ පුතම් මදු මහත්ය සුදත්වත් එකතු කරගන්න හරිද හරි හරි හරි ලස්සන සින්දු අහමු කියලා තිරි ළඟ මැසේජ් එක මට අගාල බලන්න නැත්නම් මට බැනුමට තිනායනවා දැන් කැකුලාවලින් රත්නාකහදව සුනිලා ජාංගනි ස්වර්ණි හරව එකතු කරගන්න සබදාව සහක මාවත් සින්දුකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එක කැගල මේ දිනේ ගමේ උපනන්ද ඔයාගෙන් නෝරින් සංජීවද ගොඩක දුකින් ඉන්නේ කියලා කියලා තියෙන කිම රැස්ස නැ වහී වහී හෝම යනකොට සිරුහවෙල කේටිය සවරසිං රත්නපුරේ තමයි ඔයාව තාදින් මම දක්කරන චාමි අපිටත් සින්දුවක් ඕනේ හසිනි අම්පාරෙන් හස්බන්ඩ් මනෝජත් ෂුටි බබාවත් මං ආතරෙන් මතක් කරනවා මේ කවුද මේ දුමි මල්වත්ත ඔයාව එකතු කරගන්න ඊට පස්සේ රත්නපුරේ රත්නේ තමරා ඔයත් මට මැසේජ් එකක් කියලා දෙනවා අදත් මාව අහගෙන ඉන්නවා කියලා ස්තුතියි වෙන්නේ ඊට පස්සේ මහියංගනේ පැත්තට යනවා මහියංගනේ මාපාකට ජයලක ගාමට ගේ හැමදෙනාම ඕල් ටයිම් බීට්ස් ඉත් චාමි අහගෙන ඉන්නවා කියවට තෑන්ක් යූ හවස තුනයි විනාඩි 29 අයින වෙලාව සින්දුව කැවුදී නරකද මං කියන්නේ නරක නෑනේ ඒකනේ මේ සින්දුව ඇහුවට පස්සේ මං ආයි මෙන්නා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: 0.7 3 3 5 3 4 එවලා තියෙන මැසේජස්ටික බලන්න යාවේ. සුබ සන්ධ්‍යාවක් චාමිනාගේ. අපේ තෙන්නවා උහද තිස්සපුරෙන් නෙලාන්ත දුව ඉසුරි ශානිකා බිරිඳ සුමිත්‍රාවත් එකතු කරගන්නව මම. හයි කියලා ශ්‍රියනිව මැසේජ් එකක් එවලා තියෙනවා. කොහෙන්ද කියලා නෑ විස්තරයක් මට. හෙලෝ චාමිනාගේ, මාත් ඉන්නවා හොඳේ කියලා ඉතාලියෙන් මෙන්ඩිස්. කොහොමද? ඔරත් සිතා ගන්න දෙන්න. යටි අතට සීපෝත ජනපදයේ ධනෝෂ්‍ය දෙදුලංගන අක්කා චතුනි නේත්‍රා හරිනේ නම මතයාගේ නම මතකයි. එයාවත් ආදරෙන් මම මතක් කරනවා. හයි චාමී, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. ස්තුතියි කසුන් කොරියාවෙන් ඔයාවත් එකතු කරගත්තොත්. ඊට පස්සේ සබ සන්ධ්‍යාවක් වේවා චාමී නංගී. අයියෝ අයියාව නැත්තේ කියලා අහලා තියෙනවා. එයාත් අක්කර 45ම පොඩ්ඩක් ඉතින් නිවාඩුවක් ගත්තානේ. මහත්තයා වසන්ත පොතර දෙන්න පඬුපුල්. අනිත් එක නම් විහස් නේද? ඔයා මොකක්දන්නේ දාලා තියෙන නම නිදහස් කියලා දාලා තියෙන්නේ. විහස් මෙන්න බලන්න අම්මා නම දාලා තියෙන්නේ වැඩියට. තව කවුද ඉන්නේ? ඒ හැමෝම එකතු කරගන්න. දැනට ඇති ඒ පවුලේ ආරවුල ඇති කළ නිසා මම යන්න සින්දා ගන්න. 3:44 යන වෙලාව. මැසේජ් එකක් එවනවා නම් පරක්කු වෙන්න

ඒ වගේ එක සින්දුවක් එල්ල දුන්නහම මම ඒ වගේ සින්දු කීපයක් කියලා මැසේජස් එනවා. අපි බලමු නේද අවාරේ ඇවිදින් සින්දුව දෙන්න පුළුවන්ද කියලා සචිත්‍රමට මැසේජ් එකක් දාලා තියෙනවා. බලමු බලමු. ඉතින් කියන්න බෑ, පොරොන්දු වෙන්න බෑ. එහෙම කිව්වට සින්දුව අහන්න දෙයි හොඳේ. මං කියන්නේ මම්ම තමයි, මම මටම තමයි කියාගත්තේ. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. සුබ සන්ධ්‍යාවක් වේවා. අපිටත් සින්දුවක් දෙන්න කියලා අම්බන් පිටියෙන් රේණුක ඔයා එවපු මැසේජ් එක. හදිස්සියේ මැසේජ් එක ටයිප් කරේ කියලා අක්කර 45. ඔයා මටයි මැසේජ් එකක් කියලා දෙනවා. ඊට පස්සේ අපිට මේ සින්දුවක් අහන්න කියලා මේ මැසේජ් එක අලව්වේ ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ කෞදිනේ පත්මිනී මිසෙන්න උදය කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිලන්තේ ඉන්ද්‍රලතා දෙමුතු ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්නවා කියලා ඒ මැසේජ් එකේ තියෙනවා. මම සයුර වැල්ලවායෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කී කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. චාමියාට කොහොමද ලස්සන හින්දි සින්දුවක් ඕනේ කියලා චන්දි මහවත්ත පස්සාලෙන් ගිහු මැසේජ් එක. ඊට පස්සේ චාමියාගේ මාවයි අමිත් අයියවයි ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයාලා කොහෙන්ද කියලා නෑ, හැබැයි සින්දුවක් අහන්න දෙන්නම්. මටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක කුසුම්ගේ. ඔහට සින්දුවක් දෙන්නම්. මං කිව්වේ දෙන්නම් කියලා කිව්වට දෙන්න දෙන්නේ නැහැ නේද සින්දුව. දෙන්නම්. හවස 3:48.

0: Radio ITN.
1: හවස 3 වෙනාඩි 52යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 3 වෙනාඩි 54යි ඔන්න වෙලාව. ආදරණීය සිත පුරා සතුට උතුරා ගලා යන ජග්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා කියලා අලවට්ටම් ගොඩා කියලා තින ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තින. ඒ ඔක්කම හරි, හැබැයි ඔයාගේ නම තිබුණේ නැහැ. මං ඊට පස්සේ ඇත්තටම වෙන ග්‍රහලෝකයකට විතරයි ගියේ නැත්තේ ඔයාගේ නම හොයන්න. නදී රාජපක්ෂ කියලා උඩ බොහෝම අමාරුවෙන් හාගත්තා. අම්පාරෙන් ආව එකතු කරගන්න ඊට පස්සේ මැසේජ් එකක් එවනකොට ඔයා කොහෙන්ද නම මොකද කියලා මැසේජ් එක එවන්න හොඳද? හයි, කොහමද ඔයාට කියලා කිතුල් ගලින් කාංචනා මැසේජ් එකක් කියලා මගෙන් අහලා තියෙනවා. මං හොඳින් අනේ ලොකු දෝ සයුරේ පොඩි දෝ සංසාරේ පුතා සිතුමින මහත්යා මනෝජ්ජත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ සින්දුවක් අහන්න ඕනි කියලා මාපලගම පියාජේ ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. පොල්කාවල ජයවර්ණ මාවතේ රංජි අයියා අහනවලු ඉවර වෙන්න ළඟයි මනෝජිනී මොකෝ කියන්නේ කියලා. මනෝජිනී කියන්නේ නැහනම් අපි අදට ගිහිල්ලා අයමත් සද්ද එන්නම් කියලානේ නේද රංජි? එතකොට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ජයකලනේ ඔය මැසේජ් එකක් කියලා තියෙනවා. ඔපාලේ චේත්‍රානි මාතව කසුන් එකතු කරගෙන එහෙනම් ඇත්තටම යන්නම් අනේ. අපි අපමු නැගහන්නේ දවස් දෙකකට පස්සේ එළඹෙන සඳුදා දවල් 1ට. එතකම් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද? මේ ඩෙන්ගු වැඩි වටේ පිටේ පිරිසිදු කරගන්න කම්මැලිකම පැත්තකින් දේනවා. හිනාවන සතතෙන් ඉන්න ඕනේ මොන ප්‍රශ්නයක්ද? සුබ දවසක්. මම චාමිකා මනෝජිනේ ගිහින් එන්නම්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: ලංකා ලොණු සමාගමේ සාමාන්‍ය අධිකාරී RM ගුණරත්න මහතා අත්තරංගොඩ ගෙන තිබෙනවා එයල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් නෙසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රතියැනවුම කරහා හම්බන්තොට ලුණු සමාගම් වෙත ලක්ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් 1,43,00,000 ආසන්න මුදල පාඩු කිරීම එක් චෝදනාවක් එමෙන්ම සැපයුම්කාර සමාගමක අයුතුවාසියක් සැලසීමේ චෝදනාවද ඕටෙරේව ඉල්ලව තිබෙනවා සැකකරු අද පෙරවරුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී අත්අඩංගුවට ගත්තා සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: ටෙලිග්‍රෑම් පණිවිඩ හෝමාරු යෙදවුම තාවකාලිකව අවහිර කරමින් ඉන්දියාව නිකුත් කරන නියෝගය අවලංගු කරන ලෙස ටෙලිග්‍රෑම් සමාගම කළ ඉල්ලීම දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ටෙලිග්‍රෑම් සමාගම කළ ඉල්ලීම දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. ප්‍රධාන වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයක රහස්‍යභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉන්දියා රජයේගත් ක්‍රියාමාර්ගයේ නීත්‍යානුකූල සහ සාධාරණ බවයි දිල්ලි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇතේ. ජුනි 16 වනදා සිට ජුනි 22 වනදා දක්වා මෙම තහනම ක්‍රියාත්මක වනවා. ලොව වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාව තුළ මෙම තාවකාලික තහනම පිළිබඳ දැඩි කතාබහක් සහ විවාදාත්මක තත්ත්වයන් මතුකර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නෙදහස් මතධාරීන් සහ ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙවැනි සන්නිවේදන වේදිකාවක් අවහිර කිරීම මගින් භයානක පූර්වාදර්ශයක් සපයන බවයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් භාවිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හතරයි විනාඩි 8යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරෝ
1: සුබ සන්ධ්‍යාවක් good evening
0: good evening අදත් අනේ ඉවිනින් ඩ්‍රයිව් එක අපි අපේ වැඩ කොටස පටන් ගන්න හදන්නේ
1: හහ
0: පැය 20
1: සිකුරාදා
0: ඔව් අද සිකුරාදා පැය 24කට චාරෝ කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද නේද
1: ඒකනේ
0: ඒකන්නේ අපිට ගෙවෙන පැය 24ක් ඇතුළත අපි හිතුවට මේ පොඩි වෙලාවක්
1: ඔව්
0: මේ වෙලාවේ මේ අපිට දැනෙන්නේ නැහැ වෙලාව ගියා දවසක් ගත වුණා අපිට දැනුන්නේ
1: නැහැ
0: එහෙම කියලා අපි කියනවනේ
1: හහ
0: කද්දනේ මේ දවසක් ගෙවෙනක දැන් සතියක් ගෙවෙනවා කියන එක දැනෙන්නේ.
1: ඔව් දවසක් ගෙවෙනක දැනෙන්නේ. මාසයක් ගෙවෙනවා දැනෙන්නේ.
0: ඔහොම කියලා අපි
1: හහා
0: කතාවට කිව්වට
1: ඔව්
0: පැය 24ක් ඇතුළත කොච්චර දේවල් වෙනවද ලෝකේ? කොච්චර දේවල් වෙනස් වෙනවද? ඉතින් මේක මොහොතක් ඇතුළත මුළු ලෝකයක් වෙනස් වෙන්න පුළුවන් වෙලාවක් නෙමේ මේක. එහෙම වෙලා තියෙනකොට පැය 24ක් කියන්නේ සෑහෙන්න දේවල් වෙන්න පුළුවන්
1: ඔව් කාලයක්.
0: කාලයක්.
1: සෑහෙන ලොකු දේවල් කරන්නත් පුළුවන් කාලයක්.
0: කාලයක්. මනුස්සයෙගේ හිතක් වෙනස් වෙනවා කියන එක.
1: දැන්
0: ඊයේ හිටපු ඔයානෙනේ අද. ඒකම හිතලා බලන්නකෝ කොච්චර චේන්ජ් එකක්ද කියලා.
1: ඒක තමයි. එතනම කොච්චර චේන්ජ් එකක්ද කියලා හරි හිතා ගන්න පුළන්නේ.
0: අන්න ඒකයි. මම මේ කල්පනා කරේ ඒක.
1: හරි.
0: හරි ඉතින් පැය 24ම වැඩ කරන අයත් ඉන්නවා.
1: ඔව්.
0: ඒ තරම් මහන්සි වෙලා වැඩ කරලා වැඩම එක ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවානේ.
1: ඔව්.
0: ඉතින් එහෙම වැඩ කරන අයයි හරියට ඔන් ටයිම් පැය 8ක් වැඩ කරන අයයි කොහොම හරි වැඩ කරන හැමෝම එකතු කරගෙන අදත් අවස 6 හමාර වෙනකම් අපි ඉවිලින් ඩ්‍රයිව් එකක් ඉන්නවා.
1: වාගේ
0: තනියට පාළුවට මහන්සියට මේ හැම දෙයකටම
1: FM 93.5 93.7

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: හතරයි විනාඩි 19යි වෙලාව. යන්න කඩේට.
1: කඩේට?
0: ගිහින් ගන්න.
1: හා.
0: විජේ නිෂ්පාදන.
1: හරි.
0: කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේවයි අරව තියනවද?
1: හා හා.
0: MSG තියනවද?
1: යන්නද මං?
0: හා. රසකාරක තියනවද?
1: හා
0: හා. වර්ණක තියනවද මේවට? බොරු පාටවලද මේ මිරිස් කුඩුවල් තියෙන්නේ?
1: හා හා.
0: කහ කුඩු කියන්නේ මේ කුකුල් සායන්ද?
1: ඕ.
0: එහෙම කියලා මේ පාම් පිටි මික්ස් කළාද?
1: මිශ්‍ර කළාද?
0: මිශ්‍ර කළාද?
1: හරි. කඩල පිටි මික්ස්ර කළාද?
0: ඔය වගේ දන්නෝ නේද හොර වැඩ ටික ඔක්කොම? අම්මෝ ඉතින්.
1: එහෙම නැතුව බෑනේ අනේ.
0: අර බරුම් යන්ත්‍රයක් ගන්න කියලා පව් දවසේ කිව්වානේ. ඒක අරගෙන ඕකද කරන්නේ?
1: එහෙම අපි ගාව නෑනේ ඔය හොර වැඩ.
0: කහකුඩු ටිකක් අරගෙන පාම් පිටි ටිකක් මේ
1: කඩල පිටි ටිකක් එහෙම
0: දාලා පාඩ කරලා
1: වැඩි ගන්න විකුණනවද?
0: එහෙම කරන්න එපා.
1: ඒක
0: කල් පවතින්නේ.
1: ඔව් ඇත්ත.
0: කන බොන දෙයට වංචා කරන්න
1: එපා. මොන දෙයට කරත් කියන්නේ
0: නෑ.
1: රපානත් ගැව්වා.
0: කන බොන දෙයට වංචා නම්
1: ඒක නිකන් පැල් කවියක් වගේ නේ අනේ.
0: එපා.
1: ඒක පැල් කවියක් වගේ. එහෙම හරියන්නේ
0: නැහැ. වා කියන්නකෝ බාරට.
1: මං කියන්නේ මං බැරි වැඩ කරන්නේ නැහැ නේ.
0: විරුඳුවක් කියලා වෙන්නද?
1: පෙර පස්සේ බැරි වැඩ.
0: අවුගේ කාලේ නම් කිව්වා මේ තොරන් දෙපුණා.
1: මට සෑහෙන ආදරයක් කුබෑ ගන්න පුළුවන්.
0: මේ වැඩ අඩු කාලේට පඩි නැති වෙනවා කියලා දැන් නෝට් එකක් ගාලා
1: මම යනවා විරුදු කියන්න.
0: තොරණක් හරි බලා හොයා ගන්නවා. ඉස්සරහට දඩ දිනවා කිව්වා. බාරගත්තේ ඔතන.
1: එවත් කරන්න ඕනේ.
0: පොසොන් මම නිවාඩු ඈ.
1: ඇයි ඒ?
0: සිනමෙ නිවාඩු.
1: ඒ මොකද?
0: තොරණක් තියෙනවා.
1: තෝරන්නේ ගියරකමන්නේ මෙහෙ ඇවිල්ලා යන්නේ.
0: බාරගත්ත වැඩක් තියනවා කරන්න ඕනේ. එක කරලෙන්න. ඊට පස්සේ දැන් උගුර යනවනේ ඊට පස්සේ.
1: ඔව් ඒකනේ කතා කරන්න බෑ.
0: පවදත් නෑ 30ත් නෑ මම.
1: එහෙමද?
0: නිවාඩු ගන්න.
1: එහෙනම් ගෙදරම ඉන්නකෝ යා.
0: බෑදී තොරණයට ගියාට පස්සේ එළිය වෙනකන් කියන්න බෑයි. පාන දුරේ සිට පැමිණි චූටි නංගිට එහෙම කියලා ඉතින් කියන්න
1: තියෙනවා.
0: ඕක ඊට පස්සේ ඊළඟට එළිය වෙනකන් කවි කියලා අමාරුයි.
1: ඔව් අමාරුයිනේ. ට්‍රැක් එකට එන්න ආයේ.
0: එන්න අමාරුයි.
1: හා හා.
0: රයිට් විජේ නිෂ්පාදන ගෙදර ගෙනියන්න කියලා අපි කියන්නේ. මොකද රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව හොඳට රසට ගුණට කැම ටිකක් හදාගන්න විජේ නිෂ්පාදන එක පුළුවන්කම තියෙන නිසා. ඒ වගේම ඩෝම මැෂින්ස් මං ඉස්සෙල්ලත් කිව්වා රමේ ඩෝම ඇඹරුම් යන්ත්‍රයක්.
1: හා හා.
0: ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවානේ.
1: ඔව්.
0: අපි ඩෝම ඇඹරුම් යන්ත්‍රයට එහා ගිහිල්ලා පොල් තෙල් හිඳින යන්ත්‍ර මැෂින්ස් ගණනාවක් තියෙනවා. වගකීමෙන් විශ්වාසයෙන් අරගන්න පුළුවන්කම තියෙනවා මාක්ස්මෙන් හෝල්ඩින්ග් සමාගම. මේක ඉතාම වගකීම් සහගත වාට දෙන්නේ අලවින් පසු සේවාවත් එක්ක.
1: ඉතින් යන්න ඕන හොඳම තැන තමයි මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 ගැලහෙන පාර මහරගම තමයි මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැනට ගිහිල්ලා ආද පුළුවන්කම දෙන ඔයගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර උපකරණ මේ හැමදේම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් එකම වහලක් ඇටින් ගන්න. ඉතින් ඒ නිසා කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන් යන්න කලින් ඔයාට පුළුවන් මේ නම්බර් එකට කතා කරන්න. 01179579 කෝල් එකක් දෙලා පුළුවන් කැමතින මාක්ස්මෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: සුරා ජින්දික එවගේම රවීන්ද්‍යා මේ වෙලාවේ සින්දුවකට එකතු වෙනවා කියලා තියෙනවා. සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා මාලමින් තමයි මැසේජ් කරලා තියෙනේ. වගේම ප්‍රභාත් රුබිනී එවගේම සශිකායතුළු කට්ටියම එකතු කරගන්න කියලා නිට්ටඹිව මැසේජ් කරලා තියෙනවා.
1: කොරියාවෙන් නම් චින්තකිනෝ මේ වෙලාවේ අපි වහගෙන තිකම පුස්සැලව පැත්තට ගියාම අනුරේ ඉන්නවා. ඊට පස්සේ යන හදන HKD ගාමන්ට් එක පැත්තේ පැති ඉන්නවා මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, රංගි, ගායනි, කාන්ති, බේ හැවොම ගොඩක් ආදරේ එකතු කරගන්න.
0: 4:22

ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: Call Drive Victor.
2: Lock on. Evening Drive.

0: හතරයි 38 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන අය දන්නවා මෙතනින් ලැබෙන සේවාව නැත්නම් යාළගේ සර්විස් එක සම්බන්ධව හොඳට අවබෝධයක් තියෙනවා. හැබැයි දන්නේ නැති අයට අපි කියන්නේ RDB බැංකුවට ගිහිල්ලා බලන්න. ශාඛාවන් 200 ගාණක් තියෙනවා නේ.
1: 272ක් තියෙනවා.
0: 272ක් කියන්නේ ලංකාවම ආවරණය වෙන විදිහට හොඳ ශාඛා ජාලයක් තියෙනවා. එතනින් මෙතන එකක් දෙකක් තියෙන හතුපිපෙන වගේ හිටපු ගමන්
1: වැහෙන
0: හතුපිපිල වගේ නේද? එක සැරේටම වැහිලා යනවා. ඒ වගේ මූල්‍ය ආයතනයක් නොවන RDB බැංකෝ කියන්නේ අවුරුදු ගානක් 30 දශක ගණනාවක් තිස්සේ මිනිසුන් එක්ක ගනුදෙනු කරලා එයාලා දන්නවා කොහොමද මිනිසුන්ට මේ සර්විස් එක දෙන්න ඕනේ කියන එක. ඒ අවබෝධයෙන් වැඩ කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වාගේ ස්ථාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳ පොලියක් දෙන තැනක් බලලා විශ්වාසවන්ත තැනක් බලලා ඒකට අපි යොමු වෙන්න ඕන. අන්න එහෙමනම් යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඒකේ විදිහටම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාවය ඉහළම රැකවරණයත් එක්ක ස්ථාවර තැන්පතුවක් ඔයා දැන් දානව නම් ඒකට ඉහළම පොලිය ලැබෙන්නේ RDB බැංකුවෙන්. වාගේ සල්ලි ටික වාගේ මුදල් ටික පරිස්සමක් ඇතුව දෙන්න පුළුවන් බැංකුවක් තමයි RDB කියලා කියන්නේ. ඉතින් විශ්වාසෙන් වාට ගිහිල්ලා ඔයාගේ සේවාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම දැන් විදුලි බිලට තිත තියන්න ඕන කියලා විදුලි බිල අඩු කරගන්න ඕන කියලා අපි එක එක දේවල් කරනවා. ෆ්‍රිජ් එක ගේනවා. අර මොනවාද මේ ඔය අඩුවෙන් විදුලිය වැය වෙන ෆ්‍රිජ් දැන් අලුත් තාක්ෂණයත් එක්ක ඉන්වර්ටර් එක අපි ගන්නවා.
1: ඊට
0: පස්සේ අයන් එක අපි පාවිච්චි කරනකොට දවස් සතියෙම රෙදි ටික එක දවසේ මැදගෙන ওই වගේ එක එක උපක්‍රම භාවිතා කරලා අපි විදුලි බිල අඩු කරන්න හදනවා.
1: රෑට ෆ්‍රිජ් එක ඕෆ් කරලා තියනවා.
0: ඔව් ඒක නම් කරන්න එපා. ෆ්‍රිජ් එක එකෙන් ගොඩක් නරක් වෙනවා කියලා කියනවා.
1: එහෙමද?
0: සවුත් වෙනවා කියලා කියනවා. මේ කැඩෙන්න බලනවා.
1: හා
0: ඒ වගේ ෆ්‍රිජ් එකක් කියන එක එක දිගට පාවිච්චි කරන්න ඕන කියලා කියන්නේ. හදිසි අවස්ථාව කැරෙන්න ඕෆ් කරලා තියන්න එපා කියලා කියනවා. ඉතින් ඒක අර දොර අරින වාහනයකින් ඒ දේවල් වලින් අපිට විදුලිය කන්ට්‍රෝල් කරගන්න කරන්ට් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ උපක්‍රම භාවිතා කරලා සමහර වෙලාවට අපිට හරි ලේසියෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැන් අපි අතහැරලා දානවා.
1: අපි මගහැරෙනවා.
0: වතුර මෝටරේ කියන්නේ අපිට ඕන හැටි අපිට දැන් පුළුවන්කම තියෙනනේ සූර්ය ශක්තියෙන් වැඩ කරන වතුර මෝටරයක් කරගෙන ඒක එතනින් සම්පූර්ණයෙන් වතුර මෝටරේට යන කරන්ට් එක සම්පූර්ණයෙන් කට් කරන්න පුළුවන්. ඒකට ගන්න ඕන ඩීප් ටෙක් වෝටර් පම්ප් එක. එතනින් ඒක ගත්තා කියන්නේ ලොකු විදුලි බිලට සහනයක් ලැබෙනවා කියන එක.
1: ඉතින් දැන් අපේ හැමෝටම තියෙන ප්‍රශ්නේ ඔය විදුලි බිල කියන එක. ඉතින් අපේ ගොවි මහතුට මේක හොඳ චාන්ස් එකක්. අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනයත් එක්ක සම්බන්ධනොත් එහෙම සුවිශේෂී මිලාරු කිරීමක ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් ගන්න. එකෙන් අපේ ගොවි මහතුන් ගෑස් ගන්න සරු කරගෙන පිරවැය අඩු කරගන්න මේ දෙකම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඩීප් ටෙක් වලට බය නැතුව යෝජනා කරන්නේ. වර කතා කළ විස්තර දැනගන්න පුළුවන් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන
0: වාසනාව උරගා බලන්න. වාසනාව අද කොතනද? අද මට ළඟා වෙන දවසද කියලා හිත හිත ඉන්නවා නම් ඔන්න හීන බලාපොරොත්තු ගොඩාක් එක රැයකින් හැබෑ කරගන්න ඕන කරන පාර හොයා ගන්න පුළුවන් ගොවිසතලුතරයක් අද ඔයා ගෙදර යන ගමන් අරගෙන ගියෝති.
1: අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ එකබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසතලුතරයි. ඉතින් ඔන්න ආටත් පුළංකම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලස්සන තෑගි වැඩිම ගොවිසතලුතරයි ඔන්න හිතේ හැටියට මිලදීගෙන ජයග්‍රහකයෙක් වෙන්න.
0: අද සිකුරාදා දවසේ හවස කටිය කලින් පැනලා යන්න බලනවා වෙන්න පුළුවන්. දැන් පැනලා යන ගමන් වෙන්න පුළුවන්.
1: දුවනවා වෙන්න පුළුවන්.
0: හෙට අනිත් දවස් දෙක නිවාඩු දවස් දෙක නිසා නිවාඩුව හොඳට එන්ජොයි කරන්න ඕන කියලා හිතාගෙන යන අයට අපි කියන්නේ යන ගමන් සිඳුවක් අහගෙන නිදහසේ පාඩුවේ සුව පහසුව යන්න පුළුවන්.
1: හරි.
0: ඉවිනින් ඩ්‍රයිව් එක ටියුන් කරලා තියාගත්තා නම්.
1: ඉතින් මේ පැත්තට මැසේජ් එකක් එවන්නත් වඩ පුළුවන්කම තියෙනවා. අමතක කරන්න එපා 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 වගේ WhatsApp message එක මේ පැත්තේ එවන්න.
0: 4:42 වෙලාව.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
3: Cool drive එකට
4: ලක්කන even in drive.

0: හවස 4 විනාඩි 51යි වෙලාව. අපිට කලාතුරකින් හම්බ වෙන සමහර කෙනෙක්.
1: හා?
0: අපිට දැක්කන පස්සේ කියනෝනේ.
1: මොකද්ද?
0: ඔයාද වෙනස් වෙලා?
1: හා?
0: එහෙම කියලා කියන.
1: ඔව්.
0: අපිට දෙන ලොකු ප්‍රශ්නයක් තමයි. මු කියන්නේ හොඳ පැත්තට අපි වෙනස් වෙලා කියලාද? නරක පැත්තට වෙනස් වෙලා කියලාද?
1: අහහ.
0: අර කොන්දොස්තරගේ රුපියල් 2 වගේ තමයි.
1: ඕනේ කැඳෙනකම් බලාගෙන ඉන්නවා වගේ.
0: දෙනකම් ඉඳ බලාගෙන ඉල්ලනවද නැද්ද කියලා අපි ගමනාන්තේ වෙනකම් කල්පනා කරන්නේ.
1: හ්ම්.
0: දැන් ওই රුපියල් දෙයිද දන්නේ නැහැ.
1: දැන් දෙයිද දැන්. පොඩක් පේන්නත් ඉන්නවා ඉතින් ඉසිසි.
0: දෙයිද දන්නේ නැහැ. කවන්නේ බහින කොට ඉල්ල ගන්නවා. බහින කොට හිතනවා කවන්නේ ඔය රුපියල් 2නේ මොකද්ද ඕක කියලා.
1: ඒ වගේ තමයි බහලා යනවා ඉතින්.
0: ඒ වගේ තමයි අර කෙනෙක් හම්බෙලා කිව්වට පස්සේ දැන් ඔයා ලස්සන වෙලා කිව්වද ඕකේ.
1: ඕකේ ඕකේ.
0: හොඳයිනේ.
1: ඔව් ඒක තමයි මං කියන හදලා ආයි හිටියේ නේ.
0: ඔව් දැන් සමහර වෙලාවට කියන්නේ නැහැ එහෙම මොකද්ද කියලා.
1: හහ් එකපාරට කියනවා.
0: ඔය දැක්කම කියන ඔයා වෙනස් වෙලානේ.
1: හහ්
0: කියලා කිව්වහම
1: දැන් අපි හිතන
0: මාර ප්‍රශ්නයක්.
1: ඔව් කොහෙන්ද දැන් අපි වෙනස්?
0: මොන් කොඳ පැත්තට වෙනස් වෙලාද නරක පැත්තට වෙනස් වෙලාද?
1: මේ මිනිස්සු මොකද්ද මේ කියන්නේ?
0: ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා.
1: ගොඩක්
0: ගොඩක් හිතවත් කෙනෙක් නම් ආ කියවංගෝ ඉතින් මොකද්ද දැන් වෙනස් වෙලා
1: තියෙන්නේ ලස්සනයිද කියලා කැතයිද කියලා
0: සමහර අය ඉන්නනේ එහෙම බෑ හරි ප්‍රොෆෙෂනලි හම්බ වෙන මිනිස්සු ඉන්නවනේ
1: ඔව් ඒකනේ
0: එතකොට අහන්න බෑ නිකන් මචන් ටයිප් එකෙන් අහන්න බෑනේ මේ මොකද්ද දැන් මගේ හොඳ වෙලා තියෙන්නේ හරි නරක වෙලා තියෙනවද කියලා හැම අහන්න බෑනේ
1: ඉතින්
0: බොහොම හිර වෙච්ච වෙලාවල් මම හිතන්නේ
1: නෑනේ
0: වඩාත් මතක්
1: දැක්කට පස්සේ කියනවා ඉතින්නේ
0: කල්පනා කරනවා තාමත් ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා මෙහෙම එකක් කිව්වා මගේ මොකක් හරි අඩුපාඩුවක් වෙලාවද්ද ඒ නිසා මෙහෙම කිව්වද ඔයා වෙනස් වෙලා කියලා. එතකොට නරක පැත්තටද? එහෙම නැත්තම් මම දැන් හොඳ දෙයක් කරලාද?
1: ඔව්. හැබැයි මං කරපු හොඳකුත් නැහැ.
0: මං කරපු හොඳකුත් නැහැ. ඒ වුණාට දැන් මේක මෙහෙම කිව්වා.
1: ඔව්.
0: කොච්චර අපිට වැඩ නැතුවට
1: කල්පනා කරා. මොනවද මේ කියන්නේ කියලා.
0: ඕම බුදෝ කොටික ප්‍රශ්නයක් ඔලුවට දාලා යන වෙලාවල් තියෙනවා. මේ කිසිම වැඩක් නැතුව.
1: දිත්තේසන් වගේ මට.
0: බුදු අම්මේ මට ප්‍රෙෂර් ඊට පස්සේ.
1: ඔව්.
0: රයිට් අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. තේ එකක් කෝපි එකක් බොන්න ඕන රසට බොනෝ වගේ මේක බිව්වට පස්සේ හොඳ ෆ්‍රෙෂ් එකක් ඇඟට තියෙන්න ඕන. ඒක නිසා එහෙම ෆ්‍රෙෂ් එකක් ගන්න බලාගෙන තේ එකක් කෝපි එකක් බොනෝ නම් විජේ නමින් ගන්න විජේ කෝපි විජේ තේ තියෙනවා. කෑම වේලක් රසට වෙනස් විදිහට ගන්න හදා ගන්න ඕන කියලා හිතනවා නම් එතෙන්ට ඕන කරන දේවල් ගණනාවක් කියලා. නූඩ්ල්ස් ඉන්දියා පෙපිටි සුදු නම් සුදු රතු නම් රතු.
1: ඕන විදිහකට.
0: තෝසෙ පිටි මිශ්‍රණය. එතකොට කුරක්කන් මේ වගේ නිෂ්පාදන පෙළක් වාඩ විජය නමත් එක ගන්න පුළුවන්කම තියෙනවා.
1: අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ආද පුළුවන්කම තියෙනවා. ලැගම වෙනස් සැලෙන් සුපිරි වෙනස් සැලෙන් ගන්නට බය වෙන දෙයක් නෑ. විජය කියන නමින් අපිට ලැබෙන නිෂ්පාදන වල ප්‍රමිතිය තියෙනවා සහ විශ්වාසය තියෙනවා. ඉන්සයි අපේ රසය රටේ සමර විතරක් නෙවෙයි දැන් ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. එසිස් වසරක පාරිභෝගික විශ්වාසය
0: ස්ථාවර තැන්පතු සඳහා ෆික්ස් ඩිපොසිට් වල පොලිය වැඩි වෙයි වගේ කියලා පොඩි කසුකුසුවක් දැන් මේ දවස්වල තියෙනවා. අර ආර්ථිකයේ එක එක කාලෙට වෙනස් වෙනවනේ. ඉතින් ඒ වෙනස් වීම එක බැංකු පොලිය අනුපාතත් වෙනස් වෙනවා. ණය පොලිය අනුපාතය සහ ස්ථාවර පොලිය අනුපාතයන් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් නිකන් කසුකුසුවක් යනවා ස්ථාවර තැන්පතු වල පොලිය වැඩි වෙයි දෝ කියලා.
1: ඉතින්
0: එහෙම බලාගෙන ඉන්න අයට දැන් වැඩි ස්ථාවර පොලියක් එක්ක වාට වාගේ මුදල් ඉතිරි කරන්න ඕන කියලා හිතනවා නම් ඔන්න තෝරගන්න පුළුවන් RDB බැංකුව විශ්වාසවන්ත වගකීම ඒ වගේම සුහදශීලී සේවාවත් එක්ක දැන් එයාලා සූදානම් ඉන්නවා ඔබට සේවය සලසන්න.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ කිව්ව විදිහටම දැන් ස්ථාවර තැන්පතුවක් දාදවා නම් ඒ සඳහා ඉහළම පොලියට ලබා ගන්න පුළුවන් විශ්වාසවන්තම වගකීමක් තියෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: අවසහතරයි විනාඩි 55යි වෙලාව වෙමින් ඩ්‍රයිව් එක.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: රයිදා වයි බී එකට mix winner

0: அவசர் பஹாய் வினாடி பஹாய் விழாவ இவனின் டிரைவ் வேக் பேகுது விழாவ
1: මේ ස්ටීම් බටගෙන් ඔයාගේ සහල් වලට ඉහළම ගුණාත්මක බවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඉස්සරහට යන්න ඒකයි අපි කියන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් තෝරගන්න කියලා. වාට පුළුවන් ඔයාගේ යන්ත්‍ර අවශ්‍ය විදිහට තෝරගන්න නම්බර 31 කැලහෙන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගියොත්.
0: දැන් අර පහුගිය දවස්වල මේ අපි ගිහන් හිටිය නේද පොඩ්ඩක් ඇඹරි ඇඹරි නිදි මතයි.
1: ඕ.
0: ඒක
1: මට
0: තිබුණේ ලොකු කමකට සමහරව කියන්නේ කොලෙස්ටරෝල් තියෙනවා කොලෙස්ටරෝල් මඩ කොලෙස්ටරෝල් තියෙනවා
1: එතකොට මෙච්චරක් තියෙනවා
0: ඩයබටික්ස් තියෙනවා
1: ඔව්
0: ඒවත් ලොක් ෆැටි ලිවර් තියෙනවා ෆැටි ලිවර් ඒවා තියෙනා කියලා
1: මේව හොඳ නෑ
0: හොඳ නෑ
1: ඔව්
0: මම ආඩම්බරෙන් කියන්නේ මේ
1: ඇයි එහෙම කියන්නේ
0: තමයි ඉතින් ඒ කියන්නේ ලොකු ලොකු ලොකු මිනිස්සුන්ට මේක තියෙනවා කියලා මිනිහත් ආඩම්බරෙන් දැන් කියනවා
1: තියෙනවා කියලා
0: මිනිහත් ලොකු පොරක් විදියට පෙන්නන්නේ ආස කොලෙස්ටරෝල් තියෙනවා කියලා ගැම්මෙන් කිව්වා
1: ගැම්මෙන් කිව්වා
0: හැබැයි ડોક્ટર ගාවට දැන් බෙහෙත් ගන්න ගියාට පස්සේ පොරට කියලා
1: හරි
0: මේ ඔයා මේ බෙහෙත් බොන අතරේ හොඳට ව්‍යායාම කරන්න
1: ව්‍යායාම
0: කරන්න ඔව් ඔව් ඔව් ඒ අතරේ දවසකට විනාඩි 45ක් විතර
1: හා

0: একটা ঘেবু দিয়ে হালাতে হালা দেন বেদ
1: দিয়ে
0: ও বেহরি ভাত বেদ দিলা দেন এবিদিনও হারে
1: අඩු
0: කරගන්න ඕන මේක මට වාගේ තියෙන අපහසුතාවයන් මොනවද මේ දේවල් මට දවස් පහකින් කියන්න
1: ඒ දේවල් කරන ගමන්
0: දවස් 2 කිලෝමීටර 10 ගාන ඇවිදින ගමන් වාමට අප්ඩේට් දෙන්න දවස් පහෙන් පහට කියලා කියලා
1: මොනාරි
0: පපුවේ අමාරුවක් ඉර වෙනවා මොනාරි අපහසුතාවය තියෙනවා කියන්න කියලා. ඒ නිසා දැන් දවස් පහකට පස්සේ මෙයා කෝල් කළා ડોක්ටර්.
1: හා ડોක්ටර් කෝල් කරා.
0: කෝල් කරාට පස්සේ ડોක්ටර් අහලා දැන් කොහොමද? කොහොමද පුතා?
1: ෆිට් එකේ ඉන්නවද?
0: ෆිට් එකේ ඉන්නවද? කොහොමද? කියලා.
1: හරියටම
0: දහය ගානේ පොර දවස් පහක් ගිහිල්ලා
1: ඒකනේ ડોක්ටර් කියපු දේ එනකල්
0: කිලෝමීටර 50ක් ඈදී ඉන්න පොර හවස 5 විනාඩි 10 වෙනවා.

0: රැසියාවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077777374 ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි. බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි.
4: කෝල් ඩ්‍රයිව් එක දෙට
1: ලක්කාඩ ඊවෙනින් ඩ්‍රයිව්.
5: හයි විනාඩි 22යි වෙලාව. මේ දවස්වල FIFA World Cup එක ගැන හැමෝගෙම අවධානය දිනාගෙන තියෙනවා. ලෝකෙම අවධානය මේ වෙත යොමු වෙලා තියෙනවා නේද? දැන් FIFA කිව්වට පස්සේ මේක ගැන අපි අර සමහර වෙලාවට ක්‍රිකට් වලට උනන්දු අය FIFA වලට එච්චර ඉන්ට්‍රෙස්ට් නෑ කියලා කවුරු හරි හිතන්න
6: පුළුවන්.
5: ලෝක කුසලානයක් කිව්වහම ක්‍රිකට් ලෝක කුසලානටත් වැඩිය FIFA World Cup එකට
6: ඒ වචනේ හැරෙකට ඇත්ත ඇද්ද?
5: ගොඩක් අය හරි මේ උමනාවෙන් උනන්දුවෙන් ඒ ගැන හොයනවා. ඒකේ විශේෂතා ගැන, ක්‍රීඩකයෝ ගැන, ක්‍රීඩකයන්ගේ හෙයාර් ස්ටයිල් ගැන කට්ටිය අනුකරණය කරන්න පවා අනවා. ඒ නිසා මේ සැරෙත් දැන් 2026 FIFA ලෝක කුසලානය ගැන ගොඩාක් අය උනන්දුවෙන් ඉන්නවා. මේ සැරේ මේගොල්ලෝ සෙල්ලම් කරන බෝලේ ගැනත් ලෝකෙම කතා වෙන්න පටන් ගන්න තියෙනවා. වෙනද නැති මොකද්දෝ මේ පුදුමය කියලා. ඉතින් අරුම පුදුම ෆුට්බෝල් එකක් තමයි මේ සැරේ මේ තරගාවලියට ලැබිලා තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම මේක චාර්ජ් කරන බෝලයක්. ෆෝන් එකක් වගේ චාර්ජ් කරන බෝලයක් තමයි මේ සැරේ මේ තරගාවලියට ලැබෙන්නේ. ඉතින් මේක ඇහුවමත් පුදුමයි මොකද්ද මේ කියලා. චාර්ජ් කරන බෝලයක් කිව්වම ඇයි මේකේ මොකද්ද මේක චාර්ජ් කරලා ගන්න ප්‍රයෝජනේ?
6: චාර්ජ් කරන්න තරම් මේක
5: ලයිට් පත් වෙනවද
6: කියලා අපිට හිතනවා. ඉතින් නේද
5: කලුවරේ ප්ලේ කරනකොට බෝලේ හොයා ගන්නද? ලයිට් එකක් පත් වෙනවද? එහෙම කියලා කටින් ප්‍රශ්න.
6: මේක ලොකු කතාවක් තියනනේ.
5: ලොකු කතාවක් මේක ඇතුලේ තියෙනවා මේ බෝලේ ඇතුලේ. ඉතින් නිකන්ම නිකන් හුලංගහ බෝලයක් නෙමෙයි මේක. හොඳටම චාර්ජ් කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිත්තු 90ක් මේක චාර්ජ් කරන්න ඕනේ. එතකොට පැය 6ක් මේකෙන් හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ මේක චාර්ජ් කරලා ගත්තට පස්සේ. ඉතින් විශේෂයෙන්ම මේකේ මේ ඇතුලේ තියෙන සෙන්සර් එකක් තියෙනවා. ඉතින් මේ ක්‍රියාකාරීත්වයට තමයි මේ විදිහට මේ චාර්ජ් කරන්න ඕන කියලා කියන්නේ. එතකොට මේකේ බෝල ඇතුලේ තියෙන මේ විශේෂ චිප් එක හයි කරලා ඒකෙන් ක්‍රීඩකයන්ට ලොකු සපෝට් එකක් දෙනවා. සහ විනිසුරුවරුන්ට තව පැත්තකින් ලොකු සපෝට් එකක් ලැබෙන විදිහට තමයි මේ බෝලේ සකස් කරලා තියෙනවා කියලා කියන්නේ. ක්‍රීඩකයන් බෝලයට පහරක් ගැහුවට පස්සේ මේ සෙන්සර් එකෙන් තත්පරයකට 500 වතාවක් බෝල යන වේගය සහ කැරකෙන විදිය එවැගේම යන දිශාව මෙන්න මේ කියන දේවල්
6: විනිසුරුවරට පේනවා.
5: ඔව්. දත්ත බලපෑ මේ හරහා දත්ත හරහා මේ විනිසුරුන්ට
6: දැනගන්න
5: පුළුවන්කම ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේක VR සිස්ටම් එකක් කියලා කියන්නේ.
6: ඉතින්
5: කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය යොදාගෙන එවැගේම මේ තියෙන චිප් එක හරහා මේකට මේ අවශ්‍ය කරන බලය දීලා තියෙනවා කියලා කියන්නේ.
6: ඔය දැන් ඉස්සර බෝලේ එහෙම අතේ වැදුනාද නැත්නම් ක්‍රීඩකේ ඔෆ්සයිඩ් හිටියද කියලා අපිට හොයාගන්න අනික අමාරුනේ විනිසුරු වරුන්ට.
5: එයාගොල්ලෝ ඒ කාලේ කරේ රීප්ලේ කරලා බලනවා මේක කොහොමද මෙහෙම වුනේ කියලා. දෙතුන් සැර දැන් ක්‍රිකට් වලදීත් ඔක තියෙනවනේ. කඩුල්ල මුවා කරාද?
6: හරි.
5: කඩුල්ල මුවා කරනකොට බැට් එකේ බෝලේ වැදුනාද?
6: හා.
5: දෙතුන් පාර අර ක්‍රීඩකේ ඉස්සරහට පස්සේ තල්ලු කරලා එහෙම මෙහෙම කරලා බැට් එක උස්සලා පහත් කරලා
6: මහන්සි නැද්ද මන්ද
5: බෝලේ ආයිමත් ඉස්සරහට පස්සේ අරගෙන බලනවනේ.
6: දශමෙන් දශමේ
5: බලනවා.
6: හරි.
5: ඉතින් එතකොට
6: දැන් ඒක ලේසි වෙලා තියෙනවා.
5: එහෙම ඒ වගේ තමයි දැන් මේ FIFA වලදිත් ෆුට්බෝල් වලදිත් බලනවා මේක බෝලේ වැදුනද අතේ වැදුනද ඒ වගේ දේවල් බලනවනේ. ඒවා බලන්නේ රීප්ලේ කරලා
6: මිලි තප්පරයකිනුත් තීරණ දෙන්න පුළුවන්ලු.
5: ඔව්. දැන් මේ තාක්ෂණයත් එක්ක මේ චිප් එක බෝලෙට තියෙන එකෙන් මේකේ පුළුවන්කම තියෙනවා මිලි තප්පරයකින් තීරණේ දෙන්න.
6: සිංහ
5: බෝලේ කෙනෙක්ගේ කොණ්ඩ ගහක වැදුනත්
6: හරි
5: මේකෙන් හරියට සෙන්සර් එකෙන් විනිසුරුවරුන්ට අඳුරගන්න පුළුවන් ඉතින් අමුතුම හැඩය සහ තාක්ෂණය එකතු වුණු ෆුට්බෝල් එකක් විදියට මේක දැන් ෆිෆා වර්ල්ඩ් කප් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් අර ඉස්සර බෝලෙට වැඩිය ඉස්සර බෝලෙට පහරක් ගැහුවට පස්සේ මේක හුළඟ තියෙන දිශාවත් එක්ක සමහර වෙලාවට මේකේ මේ දිශානතිය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තිබ්බා. දැන් මේක හැබැයි මේ බෝලේ ඒ වගේ අභියෝගවලට අභියෝග කරමින් හරියටම දිශානතියටම පන්දුව පහර එල්ල කරපු දිශානතියටම අරගෙන යන්න දැන් හැකියාව තියෙනවා කියලා කියනවා මේ නවතම මේ චාර්ජ් කරන බෝලයත් එක්ක.
6: මිනිත්තු 90ක් චාර්ජ් කරොත් ඇති පැය 6ක් සෙල්ලම් කරන්න පුළුවන්.
5: පැය 6ක් සෙල්ලම් කරන්න පුළුවන්. මේකෙන් එක පැත්තකින් ක්‍රීඩකයොන්ට වාසියක් සහ අවාසියකුත් තියෙනවා. සමහර වෙලාවට අතේ චුට්ටක් ඇදුනට විසුරුවන්න හා ගන්න බැරුණොත් ඒක වාසිය ගත්ත වෙලාවල් තියෙන පුළුවන්.
6: බෝලේ ඔන්න කියනවා දැන්.
5: දැන් බෑ ඒක. දැන් මේ චිප් එකෙන් එයි තාක්ෂණයෙන් මේක හරි පහසුවෙන් විසුරුවන්නට තීරණ දෙන්න
6: පුළුවන්
5: වෙලා තියෙනවා. ඒ නිසා තරගාවලියේ තීරණ සම්බන්ධයෙන් තාම විනිවිද භාවයක් දැන් ඇවිල්ලා තියෙනවා මේ තාක්ෂණය මුසුවීමත් එක්ක. මේ
6: පහන ප්‍රයෝජන ගොඩක් ප්‍රයෝජනවත් ඒ
5: විනිසුරුවරුන්ට තමයි මේක ගොඩාක්ම වාසිය වෙලා තියෙන්නේ. එයාලට මහන්සි වෙන්න ඕනේ නැහැ. වැස් කඩාගෙන මේක රීප්ලේ කර කර එහෙම බලන්න ඕනේ වෙන්නේ නැහැ. හරි පහසෙන් තීරණ ගන්න දැන් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම තරගාවලිය හරිම සාධාරණ
6: තීරණයක් ගන්න පුළුවන් වෙනවා. එතකොටනේ
5: සාධාරණ තීරණ ලැබෙන තරගාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ෆිෆා වර්ල්ඩ් කප් එක සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් උනන්දුවෙන් ඉන්න නිසා මේ කතාව කියන්න හිතුවේ. තව ඉස්සරහට ලොකු ලොකු කතා අප්ඩේට් වෙයි නේද?
6: ජූලි 19 වෙනකන් තියෙනවා ෆිෆා ඉවර වෙන ජූලි 19 කියලා කියනවා.
5: අපිත් එනේන අප්ඩේට් එකක්
6: කියන්න ඉතින්.
5: හවස 5:28යි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම බෙරිලා?
3: බෙරිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: තුමයි මේ කඩලා බලන්නකෝ.
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
4: කැරකින රෝතේ කළු ගල් මූලි කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සෙනෙහස පුතුමු.
5: සෙනෙහස පුතා අම්මාවරුන් වගේ.
4: ජුනි 21 ඉරිදා

ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: පහයි විනාඩි 35යි වෙලාව විනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව ස්ථාවර තැන්පතුවක් වෙනුවෙන් මුදල් යොදවන්න බලාපොරොත්තු වෙන අයට දැන් විශ්වාසවන්තව වාගේ ස්ථාවර තැන්පතුව හොඳ පොලියක් එක්ක දාන්න පුළුවන් කමක් තියෙනවා. ඔන්න RDB බැංකුවත් එක්ක සම්බන්ධ වුණොත්
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියන්නේ RDB එකට. ඉතින් ආට පොලෑංකම තියෙන කිව විදිහට ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්, වාට විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් තමයි RDB කියලා කියන්නේ. ඒත් එක මේ ස්ථාවර තැන්පතුවට වාට ඉහළම පොලියක් ගන්න පුළුවන්කම තියෙනවා RDB සමගින් වාට එකතු වුණොත්. එහෙම යන ළඟම තියෙන RDB ශාඛාවර ශාඛා 272ක් තියෙනවා දිවයිනේ පුරාම. වාට ළඟම තියෙන ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: විජය නූඩල් එකක් හදලා කාපු අය දන්නවා ඒකේ තියෙන රහ මොකද්ද කියලා. විශේෂයෙන්ම මේක අර අපි එක එක රසකාරක වලින් නැත්නම් කෘතිම දේවල් වලින් රස ගන්නවල නැහැ. අපිට තියෙනවා වෙළඳ පොළට ගියාට පස්සේ ගන්න ඕන තරම් නූඩල්ස් පැකට්. ගත්තට පස්සේ මේ කේක රසවල් තියෙනවා කියලා තියෙනවා.
1: මේ රස අර රස
0: චිකන් කියයි.
1: හරි.
0: එක එක රසවල් තියෙනවා කියලා කියයි. පැකට් එක දැක්කම තාස හිතෙනවා.
1: හා ඒක දාලා කද්දි තාස හිතෙනවා.
0: තාස හිතෙනවා.
1: මාර රහයි කියලා.
0: කාලේ විරුණාම තමයි ආස හිතෙන්නේ.
1: වතුර තිබහට.
0: වතුර වීලි ඉවරයක් නැහැ.
1: හා
0: වතුර වලට පුදුම ආසාවක් ඇති.
1: ඕ. ඇයි ඉතින් වතුර බොන්නේ එහෙම?
0: එහෙම වතුර බොන්නේ හිතෙන්නේ ඒවයි තියෙන කෘතිම දේවල් නිසා. රසකාරක නිසා.
1: ඔය
0: වගේ දේවල් නිසා. ඉතින් එතකොට විජේ නූල්ස් කියන්නේ අපි හැමදාම අවුරුදු 30ක් තිස්සේ අපිට හරි දේවල් හොඳ දේවල් දීපු ආයතනයක් විදිහට ලබා දෙන කෘතිම දේවල් නැති වසවිස නැති හොඳම නූඩල් එකක් තමයි විජය නමින් අපිට හම්බ වෙන්නේ.
1: ඒ විශ්වාසයත් එක්ක තමයි තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔන්න අපේ රසේ රටේ සමට විතරක් නෙමෙයි දැන් ලෝකයේ සමටත් විජේ නිෂ්පාදන අරගෙන යනවා. ඉතින් අර පුලංකම තියෙනවා අද රෑට වෙනස් විදිහ දෙයක් හදලා කන්න ඕනේ කියලා වගේ හිතනවා නම් ඔන්න පුළුවන් විජේ නූඩල්ස් එකක් වරදින් නැතුව ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව ප්‍රශ්න නැතුව රහට හදලා ඔන්න ගෙදර අයත් එක්ක කන්න පුලංකම තියෙනවා. ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. ඔන්න පුළුවන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: කවුද ඉන්නේ අපිට සින්දුවක් අහන්න මැසේජ් කරපු අය? මෙන්ට මතක් කරමු සුදාර මැසේජ් කළා තියෙනවා සින්දුවක් අහන්න ගිතු කරගන්න කියලා.
1: නෙට්ටු
0: බින්නවා කියලා කිව්වේ. වගේම දීපාල අරුණ චන්දි මායතුළු කට්ටි මෙගිතු කරගන්න කියලා කනිෂ්ක මැසේජ් කරනවා ගම්පහින්. වගේම ආනන්ද ඔයාවත් එකතු කරගන්නවා කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමන් මේ වෙලාවේ කෑගල් ඉඳලා මැසේජ් කළා තියෙනවා.
1: කොලියාපිටියේ නිලක්ෂි ඉන්නවා මේ වෙලාවේ එකතු වෙලා අපිත් එක්ක වටක් දෙන්න සින්දුවක්. ඒත් එක්කම යන හදනේ තල් අරුව පැත්තට ඒ පැත්තේ ඉන්නවා ඉන්දික. හොඳ ඉන්දිකව ඔයාවත් එකතු කරගන්නවා. ගලේකඩේ ඉඳන් සරච්චන්ද ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. දැරිණිය ගල පැත්තට යන හදන දිශිනී ලාභ කඩේ කටිය මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. දෙස්සනි දුවයි අපේ නුණු වයි කඩේ වැඩ කරන අය හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒත් එක්කම වෙනද වගේම පන්වැල්ලෙන් උපුල් ඉන්නවා මේ වෙලාවේ අපිව අහගෙන.

0: අවස පහයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300 කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ආදරී අහංකාරී හිතේ උපන් මාගේ
5: ඉසේකාරී. කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ
6: නැහැ. ජහොත් මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළ මේ වගේ වැඩ කරනවා
5: පොඩි මුලිය අඩුපාඩුවක් නම් තියනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
7: විසේකාරේ
5: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිතක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමති වෙද? එහෙම මිනිස්.
8: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
7: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
9: ලකන්ද රේඩියෝ ITN
0: 5:45.
9: ලකන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
0: සම අනු

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු අවධානම තවත් ඉහළට රෝගීන් ගණන 44,000ක් තික්මුවයි එල්නිනෝ අභියෝගයට මුහුණ දීමට කෘෂිකර්මාන්තය සූදානමින් ශෂීන්ද්‍ර සමග තුන් දෙනෙකුට අධිචෝදනා යලි ඇරඹුණු තමුත්තේගම ජල ව්‍යාපෘතිය අමරිකා ඉරාන සාකච්ඡා අවලංගු කෙරේ
2: ලක්කඩ ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න

0: අතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6176 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: Cool drive එකට
2: ලක්කන evening drive.

0: හවස පහයි විනාඩි 51යි වෙලාවයි විනින් ඩ්‍රයිව් අහගෙන ඔයාගේ සල්ලි ටිකට සාධාරණයක් කරන්න ඕන.
1: ඔව්.
0: සල්ලි වැඩි වෙනකොට සමහර වෙලාවට අවශ්‍යතාවත් එහා සමානව වැඩි වෙනවනේ.
1: ඔව්.
0: අපි මුලදී හිතන් ඉන්නවා අපිට ලක්ෂයක් අපිට තිබුණොතින් මං ජීවත් වෙනවා සැපේ ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ලක්ෂෙන් අන්ති ලක්ෂයක් හම්බ වෙනකොට අනේ අම්මෝ ලක්ෂෙන් මොනවද කරන්න පුළුවන්
1: කියලා
0: හිතනනේ. ඕකනේ අපේ සාමාන්‍ය තියරිය. හැබැයි පුළුවන් නම් ලක්ෂයක්ද දෙකක්ද නැත්නම් 50,000ද දන්නේ ලැබෙන කීයේ වුණත් පුරුද්දක් කරගන්න පොඩි ගාණක් හරි ඉතුරු කරන්න.
1: ඒක තමයි
0: වටින්නේ. ඒ ඉතුරු කරගන්න මුදල ස්ථාවර තැන්පතුවක් විදියට හරි තැනක ස්ථාවර විදියට දැම්මොත්
1: වඩා
0: හොඳ පොලියක් එක්ක නැති දවසක මොනවා හරි විශේෂ අවශ්‍යතාවයකදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඒ කියු විදිහටම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ඔන්නාට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඒකට ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න ශාඛා 272ක් තියෙන අපි කලින් කිව්ව විදිහටම. ඉතින් දිවයින පුරා තියෙන ශාඛා 272ම උන් ඔබට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන සූදානම්ගෙන. ඉතින් අර විශ්වාසයෙන් වගකීමෙන් යන්න පුළුවන් තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔයාගේ ළඟම තියෙන ශාඛාවර්ගයට පුළුවන් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: මෙජ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්න බස විසෙන් රසකාරක තොරින් තොරව ඔයාගේ කැම වේල හදාගන්න ඕන නම් විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන. චාරු දැන් මේ දවස්වල ඩෙංගු සම්බන්ධයෙන් තියෙන අවදානම තවදුරටත් ඉහළ ගිහිලා දැන් අපිට හෙඩ්ලයින්ස් වලින් තහන්න ලැබුණා. ඉතින් රෝගීන් ගණන 44,000 ඉක්මවලා කියලා කියනවා. මේක ලේසි පහසු තත්වයක් නෙවෙයි. ගිය අවුරුද්දට වැඩිය 50%කින් 55%කින් මේ අවුරුද්දේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම වැඩි වෙලා තියෙනවා.
1: ඔව් දැන් ඊයේ කතා කරා දී හවස් වේදී 43,559යි.
0: දැන් 44,000 44,000 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඉතින් දවසට
1: මරණ
0: සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. සම්පූර්ණ සවිස්තරාත්මක තොරතුරක් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශන වලට දැනගන්න පුළුවන්. අපි මේ කියන්න හදන්නේ දැන් අද සිකුරාදා.
1: හෙට
0: අනිද්ද නිවාඩු දවස් දෙක නම් ඔයාට තියෙන්නේ.
1: හරි.
0: කරුණා කරලා. මෙච්චර දවස් හොඳින් කිව්වා.
1: ඔව්. දැන් අහන්නේ
0: නැහනේ. අහන්නේ නැහනේ. කරුණා කරලා.
1: ඔන්න ඔය ටික සුද්ධ කළා දැන්.
0: වට පිටාව සුද්ධ කරගන්න අපිට බෑ මේ වදේ විඳින්න. හරිද? ඔයාගේ වට පිටාව ඔයා සුද්ධ කරගත්තා කියන්නේ ඔයාට වගේම වට පිටාව ඉන්න මිනිසුන්ටත් ඒක ලොකු සේවයක් සහනයක්. පොදු ස්ථානවල විශේෂයෙන්ම විහාර ස්ථාන, පාසල් මේ වගේ සමිති සමාගම් තියෙන ස්ථානවල මේ වගේ තැන්වල අපි ගියාම මොන හරි කුණු බැහැර කරන්න නැත්නම් අපි බැහැර කරන දේවල් කිසිම සැලකිල්ලක් නැතුව විසිකලා දානවා. වතුර බෝතලයක් බිව්වද
1: පොදු
0: තැනනේ ගෙදර නෙමෙයි. තාප්පෙන් එහා පැත්තට දැම්මා. ගහක් මුලට විසිකරා. දැන් ඔතන හැදෙන මදුරුවත් ඔයාලා ගෙදරට එන්න පුළුවන්. එයා පන්සල් වත්තේ ඉන්න හාමුදුරුන්ට විතරක් නෙමෙයි සලකන්න. ඒක නිසා ඒක ඒ වගේ පොදු ස්ථාන පිරිසුදු කරගන්නත් වෙලාවක් යොදා ගන්න. ওই සමිති සමාගම් තියෙනවනේ. ඕවා එකතු කරන්න ඕන. තමන්ගේ මේ යහපත වෙනුවෙන් මුදල් කීයක් හරි ලැබෙන දෙයකට
1: එහෙම
0: නැත්නම් ට්‍රිප් එකක් යන්න
1: ඔය
0: වගේ දෙයකට විතරක් නෙමෙයි මේ වගේ පොදු කාරණාවලදීත් රැස් වෙන්න එකතු වෙනවා කියලා අපි දන්නවා.
1: ඉතින්
0: විශේෂයෙන්ම මේ වගේ වෙලාවකදී එකතු වෙලා පන්සල් වත්ත සුද්ධ කරන්න, පාසල් වත්ත සුද්ධ කරන්න. දැන් ගුරුවරු විදුහල්පතිවරු කොහොමත් මේකට දෙමව්පියෝ කැඳවනවා.
1: ඒ
0: වගේ පොදු ස්ථාන තියෙනවා නම් මේවත් පවිත්‍ර කරගන්න, ඔයගේ ගෙදර වටපිටාව සුද්ධ කරන වගේම. ඉතින් පොදු ස්ථාන කෙසේ වෙතත් ගෙදර වටපිටාව අනිවාර්යයෙන්ම සුද්ධ කරගන්න.
1: මේකෙන්
0: ලොකු බලපෑමක් එල්ලවෙන එක නතර කරගන්න පුළුවන් ඩෙංගු වලින්.
1: ඔව් නැත්නම් ඉතින් අපිට හැමදාම මෙච්චරයි අච්චරයි කිය කිය දැන් ඔය 44,000 කොයිතරම් දුරට යයිද අපි දැන්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති වුණා.
0: 50,000 පරිණව වැඩි කන් ලෝ ගිහිල්ලා. ඒ නිසා ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න පුංචි දරුවොන්ට, වැඩිහිටියන්ට බෝන ඕන රෝග හර වෙලින් පෙළෙන සමහර වෙලාවට අසාධ්‍ය මට්ටමේ ඉන්න රෝගීන් වෙන පුළුවන්. ඉතින් බෙහෙත් වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඩෙංගු වතුරක් කෑවා කියන්නේ ඉතින් වැඩක් නැහැ ආයි මත දෙන්නේ. ඒ චිකන් ගුන්න බෝ කරන්නේත් මේ මදුරුවමනේ.
1: ඉතින්
0: චිකන් ගුන්න හැදුනහම තියෙන වේදනාව හැදිච්ච මිනිස්සෙක් තමයි දන්නේ. අස්ති රිදෙනවා.
1: ඒක කාලයක් ගියත් රිදෙනවා. ඒ කියන්නේ හොඳ වුණත් ඒක තියෙනවා කැක්ක.
0: සමහරුන්ට ජීවිත කාලෙම මේකේ වේදනාවක්
1: තියෙනවා. බලපෑම තියෙනවා.
0: ඉතින් ඒ නිසා මේවා මේ සරලව ගන්න පුළුවන් කාරණා නෙමෙයි. හිතලා කල්පනා කරලා වැඩ කරන්න හෙට අනිද්දා නිවාඩු දවස් දෙක නම් අනිවාර්යයෙන්ම වටපිටාව සුද්ධ කරගන්න ගැන හිතන්නම වෙනවා. හවස 5:56 වෙලාව.

0: 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි වෙලාව දැන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
5: කැරකෙන රෝදේ කළු ගල් මෝලේ කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සෙනෙහස පුතුමෝ.
6: සෙනෙහස පුතා අම්මාවරුන් වගේ
5: ජුනි 21 ඉරිදා පියවර

හවස 6 විනාඩි 13යි වෙලාව. මේ වෙලාවේ ඔයාට මතක් කරන්න දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි විජය නිෂ්පාදන ගැන මතක් කරන්නත් ඕනේ. දෙකම එයාට RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. මුලින්ම මම ඔයාට RDB බැංකුව ගැන මතක් කරලා ඉන්නම්. දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. අපි ඔයාට කතා කරා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රකවරණය සමගින් දැන් ඔයා ස්ථාවර තැන්පතුවක් දාන්න තීරණය කරගෙන ඉන්නවා නම් ඒකට හොඳ වගකීමක් තියෙන විශ්වාසයක් දිනාගෙන තියෙන බැංකුවක් හොයන ඔයාට තමයි RDB තියෙන්නේ. ඔයාට පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න RDB බැංකුවත් සමගින් පැටලෙනවත් එක්ක ඉහළම පොලියක් එක වඩ පුළුවන්කම තියෙන අගේ ස්ථාවර තැන්පතුව බයක් සැකයක් නැතුව විශ්වාසයෙන් ඔන්න RDB බැංකුවත් සමගින් ආරම්භ කරන්න. දැන් දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB. ඉතින් ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න. RDB කියලා කියන්නේ හැමෝගෙම විශ්වාසය දිනාගත්ත, ඒ වගේම හැමෝම පරිස්සමින් බලාගන්න ඔයාගේ සල්ලි ටිකගේ මුදල් ටික ගැන ඔයා දෙපාරක් නෙවෙයි තුන් පාරක් විතර හිතනවානේ. ඉතින් එතකොට ඒ දේවල් වලට නියම වටිනාකමක් දෙන තැනක් තමයි RDB කියලා කියන්නේ. ඒ දෙකම මට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන

ගෙන දැන් කැම ටික රස කරගන්න අපි වාඩි කිව්වා විජය කුළුබඩු එකතු කරගන්න කියලා. මොකද හැම ගෙදරකම ගෘහණියගේ වගකීම තමයි රසට කැම ටික හදලා ගෙදර අයට කන්න දෙන එක නේද? ඉතින් එතන දුවා නියම කුළුබඩු ටික හොයනවා නම් ඔන්න ඒ වෙනුවෙන් තමයි ඔයාට විජය කුළුබඩු එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන දිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ආට පුළුවන්කම තියනවා විජය කුළුබඩු ළඟම තියෙන වෙළඳ සැලෙන්ගෙන පුළුවන්. නැත්නම් සුපිරි වෙළඳ සැලෙන්ගෙන පුළුවන්. මිලදී ගන්නට පුළුවන්කම තියනවා. අපි තවත් ටිකක් වෙලා ඉන්නවා ඉවිනින් ඩ්‍රයිව් එක. ආඩ පුළුවන් ඉවිනින් ඩ්‍රයිව් වහන්න. දැන් වෙලාව 6:05.

0: අවසහයයි විනාඩි 23යි.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
4: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ලඟ වෙලා තියෙන. යන්න කලින් මතක් කරන්න ඕන, ඔයා ගෙදර යනකොට අද වාසනාව අරගෙන යන්න අමතක කරන්න එපා. කොතනින් හරි කමක් නැහැ, වාසනාව තියෙන්නේ අපි කොහෙද කියලා දන්නේ නැහනේ. ඒ නිසා හම්බ වෙන මුල්ම තැනින් ඔයාට ටිකට් එකක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ගොවිසෙත ලොතරැයියක් අරගෙන යන්න. ඒ වාසනාව අරගෙන යනවා වෙන්න පුළුවන් ගෙදරට.
0: ඔන්න ඔයාගේ කෝටිපති හිණය හැබෑ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. සතිය දවස් 7ම දිනුම් මදින ගොවිසෙත ලොතරැයිය අරගෙන ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හිණ හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩිම ගොවිසෙත ලොතරැයිය හිතේ හැටියට මිලදී ගන්න.
4: රයිට්, එවනම් ඉතින් අපි යනවා. සුබ දවසක් ඔබට. මම ශමිත්.
0: ඉතින් එන්න ඔයාට සුබ දවසක්. මම චාරු.

Wakanda Radio ITN. Even in driving, Chomit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමහ ව්‍යාරය විතින් ගෙන් අපිතාහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි පන්සේ හැතනමයි පන්සේ හැතනමය
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: настала.
1: ඩෙංගු අවධානම තවත් ඉහළට රෝගීන් ගණන 44,000 ඉක්මවයි. එලිනෝ අභියෝගයට මුහුණ දීමට කෘෂිකර්මාන්තය සූදානමින්. ශෂීන්ද්‍ර සමග 3 දෙනෙකුට අධිචෝදනා. යුකේ ක්‍යු ටී අවෝඩ්ස් උළෙලේදී ස්වාධීන රූපවාහිනියට සම්මාන. ලබන අගෝස්තුවේදී මෙට්‍රෝ බස් 104ක් මෙරට ධාවනයි. යලි ඇරඹුණු තමුත්තේගම ජල ව්‍යාපෘතිය. අමරිකා ඉරාන සාකච්ඡා අවලංගු කෙරි.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදු කර තබා ගැනීමෙන් දිනෙන් දින වැඩිවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩු කරගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ ඩෙංගු මර්ධනයට ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවයි.
2: අද දින වෙන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 44,480ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් රෝගීන් 28 දෙනෙක් මියගිහිපු බවත් වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, නුවර, කොළඹ මහනගර සභා සීමාව, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක. ඒ පිළිවෙලට තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. ඇතිවන කඩින් කඩ වර්ෂාව නිසා මේ දිනවල මදුරු කීට ඝනත්ව පරිසරයේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි රෝගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් ආයතන සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීමට තමයි අද නියමිත වෙන්නේ. ඊයේ දවස පාසල් සඳහා වෙන් කරලා තිබුණා. ඉතින් අපි හිතනවා සෑම පුරවැසියෙක්ම මේ වෙලාවේ මේ මදුරු මර්ධනයට සහාය වීම කරනවා ඇති කියලා. විශේෂයෙන් හැම කෙනෙක්ම තමන්ගේ පරිසරයේ තියෙන පොල් කට්ටක්, ටින් එකක්, බෙලෙක්කයක්, මේ වතුර පිරෙන තැනක් අයින් කරගත්තොත් අපිට සති කීපයක් ඇතුළත මේ රෝගය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා.
1: කොඩා ප්‍රදේශයක සිට වැඩි පිරිසකට දෂ්ට කළ හැකි ඩෙංගු වෛරසය සහිත මදුරු කීට ගණත්ව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය පෙන්වා දුන්නා. ඩෙංගු මදුරු මර්ධන මෙහෙයුම පිළිබඳවද පැහැදිලි කරමින්,
3: සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන කීට විද්‍යා සමීක්ෂණ වලින් 225,532 නිවාස ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කරලා තියෙනවා. එම පරිශ්‍රාතුරින් 20,860 පරිශ්‍රවල ඩෙංගු මදුරු කීටයන් බෝ වෙලා හමු වෙලා තියෙනවා. අපි කීට ගණත්ව දර්ශකාගය ගත්තොත් එහෙම ඒක 9.2% වගේ ප්‍රමාණයක් වෙනවා සාමාන්‍යගේ ජනවාරි ඉඳන් ජූනි මාසයේ වෙනකන්. නමුත් අපි මැයි මාසයේ සහ ජූනි මාසයේ විතරක් දත්ත සලකලා බැලුවොත් එහෙම මේ වෙද්දි ඒ අගය 12% වගේ මට්ටමකට වැඩි වෙමින් පවතින්නේ. සාමාන්‍යයෙන් ඊඩිස් ඊජිප්ටයි මදුරු ගහණයේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. ඊඩිස් ඊජිප්ටයි මදුරු වගේ තියෙනවා එක බිහේවි එකක්. එයාට මල්ටිපල් ෆීඩින්, ඒ කියන්නේ බහුවාර භෝජනය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. කෙටි කාලයක් තුළ කුඩා ප්‍රදේශයක සිටින පුද්ගලයන් කීප දෙනෙකුට වෛරසය පැතිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මදුරු දෂ්ටණයෙන් වැළකීම සහ මදුරන් බෝවන ස්ථාන වළක්වා ගැනීම.
1: මේ අතර දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයට අයත් කඳවල කොට්ටාෂයෙන් ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී තිබෙනවා. ඒ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී SS දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලයේ සිට මුලතෙව් කංකසන්තුරේ කල්පිටියේ කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි. මෙම මුහුදු කලාපවල සුළං වේගයේ 50 කිලෝමීටර් 50 60 අතර අගයක් ගන්නා බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
4: ඊයේ දිනට සාපේක්ෂව අද සහ හෙට දින යනදී වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අද දිනේ බස් නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කරනවා. මීට අමතරව ඌව පළාතෙත් පොළොන්නරුව මුලතිව් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සියෝගී කුරුණු සහිත වැසි අපේක්ෂා කරනවා. දිවයින රටාවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුවොත් අද දිනේ හලාවත සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝගී කුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සුළං තත්ත්වය සැලකුවොත් සුළං නිරිත දිශාවෙන් හමායන්හි සාමාන්‍ය වේගයේ 50 කිලෝමීටර් 30-40 අතර වේගයක පවතිනවා. කෙසේතත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 50 කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාව පවතිනවා.

එල්නිනෝ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලෝකේ. මෙන්න මේක ජූලි මාසේ ඉඳන් ඇති වෙයි කියනවා. එතකොට අපි මේ යල්කන්නේදී යම්කිසි වර්ෂාවේ අඩුවක් වෙයි කියලා අපි පුරෝකථනය කරලා තියෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට බලපාන මේ තෙත් කලාපයට බස්නාහිර දකුණ මධ්‍යම සබර්ගම වාගේ පළාත්වල දිස්ත්‍රික්ක කීපයකට මේ වර්ෂාපතනයේ අඩුවක් ලැබෙයි. ඒත් එක්කම යම් වර්ෂාපතනයක් අර උතුරු නැගෙනහිර ඇතුළු වියලිස අතරමැදි කලාපවලටත් අඩුවේ. නමුත් දැන් විශේෂයෙන්ම වගාව ගත්තොත් මේ වෙනකොට අපේ කන්නේ අවසානයේ ඉන්නේ හින්දා ලොකු අස්වැනු හානි වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉරිගේෂන් එකේ සහ මාවැල්ලියේ ජලාශවල සෑහෙන මට්ටමකට වතුර තියෙන නිසා මේ ජල සම්පාදනය කරන වගාවලටත් ගැටලුවක් වෙන්නේ. දැනටමත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ගොවි මහතුරුන් දැනුවත් කරමින් යනවා. කොහොමද මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක තමන්ගේ වගා කටයුතු ඉදිරියට කරගෙන යන්නේ කියන එක.

0: හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු වෙත්තිකරුවන් තුන්දෙනෙකුට රේව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ අද අධිචෝදනා ගොනු කළා. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා. වෙත්තිකරුවන්ට රේව චෝදනා 10ක් ඉදිරිපත් කෙරුණා. සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 32 සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ඇස් වන ගල කිරිබම්බව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස 9 ඇති වරගලේදී හානියට පත් වුණා. ඉන්පසුවම දේපළ සඳහා වන්දිගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහාම කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ රජය ඇතැම් නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් කර රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීමෙන් දූෂණ නැමැති වරද සිදු කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් උයි චෝදනා එල්ල වුණේ. මේ අතර ලංකා ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්. ගුණරත්න මහතා අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇනවුමක් කරහා අම්බන්තොට ලුණු සමාගම වෙත ලක්ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් 1,43,00,000 ආසන්න මුදලක් පාඩු කිරීම එක් චෝදනාවක්. එමෙන්ම සැපයුම්කාර සමාගමක ආයුතුවාසියක් සැලසීමේ චෝදනාවද ඕටෙරේව එල්ලව තිබෙනවා. සැකකරුවාද පෙරවරුවේ අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේදී අත්අඩංගුවට ගත්තා. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. ඒ අනුව රුපියල් 150,000 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා නියම කළේ. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රයේද අධිකරණයට බාර දෙන ලෙස නියම කෙරුණා. තවත් නඩු කීපයක් අධිකරණවලදී අද විභාගයට ගත්තා. හෙටපු අමාත්‍ය අනුරපිය දර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 7 එරි නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි කැඳවීමටයි කටයුතු කළේ. ඒ 2014 වසරේ දෙසැම්බර් මාසයේ ගංවතුර ආධාර සපයන බව පවසමින් තෙල් සංස්ථාවට අයත් රුපියල් 161කට අධික මුදලක් සහවද්‍ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු නඩු විභාගයේ ලබන මාස 10 කල් තැබුවා. වෙදෙස්කමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම නිසි දෙවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. ඒ හෝ ඉදිරිපත් කළ මෝසමක් අද කැඳ වූ අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් 30,00,000 අධික වත්කම් අයතාලෙස උපයාගත් බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. මාධ්‍යවේදී ප්‍රදීපෙක් නැණිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුව විශේෂ මහාධිකරණය හමුවේ අද කැඳවා තිබෙනවා. සාක්ෂිකරුවන් 4 සාක්ෂි ලබා ගැනීම අද සිදු කෙරුණා. ස්වාධීන රූපాయనిය සම්මාන උළෙලවලදී නිරන්තර ඇගෙයිමට ලක්වනවා. EITN ප්‍රමිතියනුත් වැඩසටහන් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඊයේ පැවති එවැනි සම්මාන උළෙලකදී ස්වාධීන රූපాయనిියේ වැඩසටහන් කිහිපයක්ම සම්මානයට පාත්‍ර වුණා. එක්සත් රාජධානියේ ප්‍රමිතිගත තත්ත්ව සහතිකයට අනුකූලව ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ආයතනය මගින් පළමුවරටයි මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ. එය පැවතුනේ බත්තරමුල්ල වෝටර්සේජ් පරිශ්‍රයේදී. UK Quality Assessment Private Limited එවත් UKQA නිල ආසියානු නියෝජිතයා ලෙස UKQA Tier Awards 2026 සම්මාන උළෙල මෙලෙස පැවැතුණා. විවිධ ශ්‍රේෂ්ඨවල විශිෂ්ටතම ආයතන අගයමින් මෙහිදී සම්මාන පිරිනමා තිබෙනවා. ඒ අතර ස්වාධීන රූපాయనిටද සම්මාන කිහිපයක් හිමි වුණා. දොරමඩලාව ITN Max පට්ටිගෙදර සහ ටේකියා ඒ අතර වනවා.
1: ස්වාධීන රූපවාහිනී සේවයා දොරමඩලා වැඩසටහන ගැන කතා කරද්දී
2: This is the title Outstanding Digital Streaming Platform of the Year Connecting Sri Lanka to the World.
1: The award goes to
2: ITN Max. Congratulations.
1: Digital Teledrama. මොකද ස්වාධීන රූපවාහිනිය ITN Surakimu Magatota.
2: Take care.
0: ලබන අගෝස්තු මාසයේදී මෙට්‍රෝ බස් 104 ආනයනය කිරීමට රජයේ සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. එම රට ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තත්ත්වයට ගෙනීමේ ආරමුණින්. චීනයේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන ෆෝටෝන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි. ඒවායේ තාක්ෂණික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට ගැළපෙන අයුරින් තවදුරටත් සකස් කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට බලධාරීන් කණ්ඩායමක් මේ වනිට චීනයට ගොස් සිටිනවා. ඔවුන් සමාගම සමග සාකච්ඡා කළා. ඒ අනුව බස් රථ ලබන අගෝස්තු මාසයේ මෙරට රැගෙනීමට නියමිතයි. කඩවත සාරාත්මලාන ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා ධාවනාංගන ඉදිකිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පසුගිය කාලයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒවා කඩිනමින් විවෘත කර සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම අපේක්ෂාව බවයි රජය පවසන්නේ. ඒ තමුත්තේගම ජල ව්‍යාපෘතියද මෙවැනි සංවර්ධන වැඩසටහනක් බව පෙන්වා දෙමින් ඒ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයා බැලූ අප නියෝජිත සඳලි රත්නසූරිය ගෙනෙන වාර්තාවක් දැන්.
3: තමුත්තේගම ජල ව්‍යාපෘතිය මේ හරහා පවුල් ලක්ෂයකට අධික පිරිසකට සුපිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. 2018 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. විවිධ හේතුන් මත මෙම ව්‍යාපෘතිය අතර මග නතර කිරීමට සිදු වුණා. ඉතින් අද දවසේ සූදානම් අපි මෙම දැවැන්ත ව්‍යාපෘතිය තොරතුරු ඔබට කියන්නේ. තමුත්තේගම ජල ව්‍යාපෘතියට ජලය සපයන ප්‍රධානතම මූලාශ්‍රය තමයි මේ අංගමුව ජලාශය. ඉතින් ග්‍රාම සේවා වසම් 42ක ජනතාවට මේ හරහා සෙත සැලසෙනවා.
0: 2018 වසරේ තමුත්තේගම ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. වැගේ මුදල රුපියල් බිලියන 32ක්. අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් ව්‍යාපෘති කටයුතු පිළිබඳ සොයා බැලුවා.
4: ජාතික ජන බලවේගයේ පාලන කාලය තුළ පානීය ජල පුනරුදයක් ඇතිකරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට විශාල වුමනාවක් තියෙනවා රටේ පානීය ජල පහසුකම් නැති පවුල්වලට පානීය ජලය ලබා දීමේ විශාල වුමනාවක් තියෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපහන මණ්ඩලය හරහා, ඒ වගේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුව හරහා ජනතාවට පානීය ජලය සැපයීම සඳහා විශාල මුදලක් මේ අවුරුද්දෙත් වෙන් කළ තියෙනවා. ලබන අවුරුද්දේ දෙවැන්ත මුදලක් රජයේ විදිහට ආයෝජනය සූදානම් කළ තියෙනවා. අපේ බලාපොරොත්තුව අපේ පාලන කාලය ඇතුළත අවම පවුල් ලක්ෂ 10කටවත් පිරිසිදු සුරක්ෂිත පානීය ජලය ලබා දෙන එක. අපි දන්නවා රට බත සපයන්නේ ගොවියෝ. ඔවුන්ට සුරක්ෂිත පානීය ජලය ලබා දෙන එක අපේ වගකීමක්. දවසකට ඝන මීටර් 18000ක් ජල පිරිපහදු කරන්න පුළුවන් ධායතාවක් සහිතව ඉදිවෙන්නේ මේ ව්‍යාපෘතිය.
0: තමුත්තේගම ජල ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද ලොකුහරණ මහතාද මෙහිදී අදහස් පළ කළා.
5: දැනට ජලය ලබා ගැනීමේ අපිට කිසිම ගැටලුවක් නැහැ. ජලාශයේ ජලය ප්‍රමාණවත් පරිදි තියෙනවා. ඉදිරි නියං කාලයක වුණත් මේ අංගම ජලාශය කියන්නේ කුඩා වැස්සකදී වුණත් ඉක්මනින්ම බාන්දාන මට්ටමට ජලය පිරෙන ජලාශයක්. ඒ හින්දා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කිසිම ගැටලුවක් නැතුව අපිට මේ ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. අංගමෝ ජලාශයේ ප්‍රධාන ඇලෙන් අපේ තුළුමුවට වතුර හරවලා එතන ඉඳන් පොම්පීකරණ පද්ධතියක් හරහා තමයි ගෙනියන්නේ. ඒ නල පද්ධතියේ විස්කම්භය අඩි 2ක් වෙනවා, මිලිමීටර 600ක් වෙනවා. ඒ වගේ නල මාර්ගයකින් තමයි කිලෝමීටර 12.7ක් දිගයි ඒ නල මාර්ගය. ඒකෙන් තමයි නල්ලච්චිය පිහිටි නව පවිත්‍රාගාරයේ වෙත ජලය රැගෙන යන්නේ.
0: මෙම ජල ව්‍යාපෘතිය ලබන මාසයේ ජනතා ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ පිළිබඳව ජනතාවද සියදහස් පළ කළා.
6: මේ දේ ඇත්තටම කියනවනේ ලොකු දෙයක් මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය. ඒ කියන්නේ සෞඛ්‍යයට මිනිස්සුන්ගේ දැන් ඇත්තටම ඉස්සර මේ වතුර බත් එක යුයපුවාම ඒකේන ක්ලෝරින් ගන්න. ඒක කන්න අමාරුයි සමහර වෙලාවට. ඒක වතුර ටික ටිකක් කියලා තියලා ටිකක් කියලා අර මිදෙන්න තියලි වෙලා තමයි ඒ දේ පාවිච්චි කරන්නේ. දැන් එහෙම නැහැ.
7: කල් මරණය වෙලා තිබුණ මේකට පණ දීලා මේක අද 99%ක්ම වැඩ ඉවර කරලා තියෙනවා. දැකීම පුදුම සතුටක් දැනෙන ගම්වාසියෙක් විදිහට පවතින රජයටත් අපේ ගෞරවනීය අමාත්‍යතුමා ඇතුළු මේ ව්‍යාපෘතියේ කළමනාකාරීත්වයට මේට නන් අයුරින් උදව් උපකාර කරපු හැමෝටම පින් අනුමෝදන් කරනවා.
0: ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම දරුවන්ට සෞන්දර්ය සහ ක්‍රීඩා වැනි කටයුතු වල අධ්‍යක්ෂීම් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. රටට අවශ්‍ය කරන අනාගත නායකත්වය බෙහි කිරීමට ඒ අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ පොල්පිතිකම ජාතික පාසලේ පැවති පුංචි අපන්නු 2026 ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගැයීමේ උත්සවයට එක්වෙමින්
8: මේ දරුවන් හරිම දක්ෂයි. කොච්චර නිර්මාණශීලීද අපි ඒගොල්ලන්ට අවස්ථාව දුන්නම ඒ ලෝකය පොඩ්ඩක් විවෘත කළා දුන්නම ඒගොල්ලන්ට යන්න පුළුවන් දුර අපි ඒවා සංගවා තබා ගැනීම එහෙම නැත්නම් ඒවට ඉඩ නොදීම මොන පවක්ද පොඩි අවස්ථාවක් අපි දෙන්න තියෙන ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ පිහාටුව ඇති පියාඹගෙන ඉදිරියටම යන්න ඒක තමයි අපි මේ අධ්‍යාපනය තුලින් කරන්න හදන්නේ. ජනප්‍රිය පාසලකට යනවද නැද්ද කියන එක නෙවෙයි. පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙනවද නැද්ද කියන එක නෙවෙයි. ඒවා අවශ්‍යයි, විභාග පාස් වෙන්න ඕනේ. නමුත් අධ්‍යාපනය කියන්නේ ඒක විතරක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඒක විතරක් නෙවෙයි. సౌందర్య, ක්‍රීඩාව, සමාජ වගකීම, මේ සියල්ලම අපේ දරුවන් ලබා ගත්තම තමයි අපිට මේ රටට අවශ්‍ය ඒ නායකත්වය, ඒ පුරවැසිය අපිට බිහි කරන්න පුළුවන් වෙන්නේ. දරුවන්ට දරුවන් ලෙස සැහැල්ලුවෙන් මෙහෙම අධ්‍යාපනය ලබා ගන්න, මෙහෙම සිනාමුසු මුහුණින් ඉන්න, ඒක තමයි අපි දෙන්න ඕනේ.
0: ප්‍රධාන පෙළේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරුණා. එයා මාතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දීපත්වීම් පිරිනමා තිබෙනවා. ඒ අනුව කාසල් වීදියේ කාන්තා රෝහල, දසොයි සාමාතෘ රෝහල, මහාමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහරෝහල වෙනුවෙන් නව අධ්‍යක්ෂවරුන් පත්කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කළා. සබරගමු සහ නැගෙනහිර පළාත් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් පත්කිරීමද මෙහිදී සිදු වුණා. බදුල්ල, පුත්තලම, මහනුවර, මොණරාගල සහ කළුතර දිස්ත්‍රික් සඳහා නව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත පත්වීම් ප්‍රදානය කෙරුණේ අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන්. මානසික සෞඛ්‍ය, ලාදුරු මර්ධන ව්‍යාපාරය සහ ආහාර පරිපාලන ඒකකයේ සඳහාද නව අධ්‍යක්ෂවරුන් පත්කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණය වෙනුවෙන් ගන්නා තීරණ කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්‍රියත්වයක් වෙනුවෙන් නොගන්නා බවයි පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැහැදිලි කිරීමක් කළා. යානායනය සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම මේ අරමුණ බව පෙන්වා දෙමින්, ගැසට් නිවේදනයෙන් ආනයන අපනයන කටයුතු සීමා කිරීමක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
9: මේ අරමුණ කිසිදු ආකාරයක ආනයනයේ සීමා කිරීම නෙමෙයි. ආනයනයේ කිරීමේ මුවාවෙන් ලංකාවෙන් පිටතට ඩොලර් ගලාගෙන යෑම මේ ප්‍රවණතාවයක් තියෙන නිසා ආනයනය කිරීමට අදාළ විදේශ විනිමය ගෙවනකොට එය නියාමනය කිරීම, එය සොයා බැලීමට කරන ලද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකු ඒ හරහා මුදල් ලැබීමේදී, විශේෂයෙන් අත්තිකාරම් මුදල් ලැබීමේදී බැංකුවක් විසින් දැන් සිදු කළ යුතු වෙනවා. සෑම බැංකුවක් විසින්ම ආනයනය කරනු ලබන සෑම ගනුදෙනුවකටම නිශ්චිතව වෙන් කරන ලද අංකයක්, හඳුනා ගැනීමේ අංකයක් අවශ්‍ය වෙනවා. ඒ අංකයත් සමග වලංගු බදු ගෙවීමේ අංකයක් අපිට අවශ්‍ය වෙනවා. කාගේද? ආනයන කරුගේ. ඒ වගේම ආනයන කරුගේ ලිපිණිය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ආනයනය කරු විසින් මුදල් යවන, මුදල් ලබා ගන්නාගේ ලිපිණිය අවශ්‍ය වෙනවා. මුදල් ලබා ගන්නාගේ බැංකු ගිණුම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ආනයනය කිරීමේ කාර්ය සඳහා ඔවුන්ට රේගුවේ ලියාපදිංචි වෙන්න සිද්ධ වෙනවා.
0: පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉතා වෙනවිධ භාවයකින් යුතුව සිදු කරමින් පවතින බව යුක්ති සටනේ ජනතා සාමූහිකය පවසනවා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින් සාමාජීය සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා කියා සිටියේ පරීක්ෂණ කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා දිය නොදිය යුතු බවයි.
10: මේ පාස්කු ඉරිදින සිද්ධිය සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ අය හඬ අවදි කරන්නට පටන් අරන් තියෙනවා. ඇයි මේ කලබලේ? මේ අවුරුදු 6ක් තිස්සේ 7ක් තිස්සේ තිබ්බ විමර්ශන නැත්තම් ඒ වැඩ කටයුතු ගැන හඬක් අවදි නොකරපු අය ඇයි මේ කලබලේ? ඇයි මේ නිදාගෙන හිටියා වගේ හිටපු අය දැන් සංවිධානාත්මකව හඬ අවදි කරමින් විමර්ශන ක්‍රියාවලියට බාධා එල්ලවන ආකාරයේ ක්‍රියාදාමයන් වල යෙදී සිටින කියන එක අපිට අහන්නට වෙන. දේශපාලඥයෝ හිටපු අය කලබල වෙලා, ඉන්න අය කලබල වෙලා, එතකොට වෙනත් අංශ කලබල වෙලා, මේ ඔක්කොම කලබලයට මුල දැන් මේ විමර්ශන අර සහරාන්ගෙන් නැවතින් නැතුව ඊට ඔබ්බට යන්නට පටන් අරන් තියෙන නිසා කියන එකයි අපිට හැඟෙන්නේ. එක පැත්තකින් විමර්ශකයන්ට මඩ ගහනවා, එක පැත්තකින් මේ ගැන කතා කරන අයට මඩ ගහනවා, සභාවට මඩ ගහනවා, පුළුවන් තරම් ඔවුන්ගේ චරිත ඝාතනය කරන්නට උත්සාහ කරනවා. ඇයි මේ? ඒ ඔක්කොම කරන්නේ මේ වේගන යන විමර්ශන අඩපණ කරන්න, එහෙම නැත්නම් ඒ වේගන යන විමර්ශන කඩාකප්පල් කරන්න කියන එක තමයි අපිට හැඟෙන්නේ. මේ අවුරුදු 7ක අරගලේ අපි අතාරින්නේ නැහැ කිය. අපි අනිවාර්යම මේ අවසානය දක්වා රැගෙන යන කන් එසේ රැගෙන ගිහිල්ලා මේ ව්‍යසනේ පිටුපස හිටපු මහ මොලකරුවන් යුක්ති හමුවට පමුණුවන තෙක් අපි අවදියෙන්.
0: ජෝලියන් පැට්‍රික් පියතුමාද මෙහිදී අදහස් පළ කළා.
10: සැබෑ යුක්තිය සාධාරණත්වය ඉල්ලන පිරිසක් නම් සැබෑ යුක්තිය සාධාරණත්වයේ නීතියේ පරමාධිපත්‍යය ගැන කතා අවංකව වේශ මහන්සි වන පිරිසක් නම් මේ සම්බන්ධයෙන් කතා කළ යුතුය තිබෙන මේ රටේ ඉතිහාසයේ ගොඩක් කාලයකට ඉස්සෙල්ලා සිදුවෙන්නට පුළුවන් විවිධ අපරාධ රාශියක් සිදු වෙලා සුරේස්සලේ නැමැත්තාව විතරක් අත්අඩංගුවට ගත්තායින් පස්සේ තමයි මේ සාධාරණත්වය මේ යුක්තිය ගැන ඔවුන්ට මතක් වෙලා තියන්නේ. සුරේස්සලේ මහත්මයාට අධිකරණ ක්‍රියාවලිය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඔප්පු කරන්නට තියෙන අවස්ථාව ඇයි ඔබ කෙලසා ගන්න උඩ බලාගෙන කෙල ගහනවා වගේ තමයි දැන් මේ සිද්ධ වෙන දේවල් තුළ ඔබතුමාට සිදුවන්නේ. අපි කියන්නේ නැවත නැවතත් කරුණාකර තමුන්ගේ සේවාදායකයා එහෙමත් නැත්නම් තමුන් සහයෝගය දෙන තැනැත්තාගේ නඩු කටයුතු වලට සාධාරණයක් කරන්න ඔය කරන දේවල් නවත්තන්න කියලයි අපිට කියන්නට තියෙන්නේ.
0: වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියා සිටියේ පවතින නීති අනුව රජය කටයුතු කළ යුතු බවයි.
11: මේ අවුරුද්ද තමයි අපි දිගින් දිගටම කියන්නේ රාජපක්ෂලා නිදැල්ලේ ඉන්න අවසන් අවුරුද්ද. අපි දැක්ක ඊයත් අහනවා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මේක දේශපාලන මූණුවරක් කරන් තියනව නේද? දැන් මේකට දේශපාලන බලපෑම් නැද්ද? තියනවා දේශපාලන බලපෑම්. ඒ උඹලගේ. උන්ට තමයි මේක කර තියාගෙන යන්නේ. උන් තමයි අට්ටාල ගහන් ඉන්නේ. කවුද මේ අට්ටාලේ හිටියේ? පුළුවන් නම් කියන්න මුං ගහපු අට්ටාලේට ආවද මේ රට එක මිනිහෙක්? හිතක් පපුවක් තියෙන එක මිනිහෙක් ගියාද මුංගේ අට්ටාලේට? ගියේ කවුද? ගියේ ඔක්කොම ගෝඨාභයගේ කේවට්ටේ උටික. මේක බෙදුම් රේඛාව පැහැදිලි. සටන තියෙන්නේ මිනිමරුවන් සහ ජනතාව අතර. මේක ආණ්ඩුව කරන සටනක් නෙමෙයි. ආණ්ඩුවට තියෙන්නේ ඒ පවතින නීතියට අවශ්‍ය විදියට කටයුතු කරන්න. සටන තියෙන්නේ ජනතාවට මේ මිනිමරුවන්ට එරෙහිව.
0: අමරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බව රොයිටර් පුවත් සේවයේ වාර්තා කළා. ඒ ස්විස් ශ්‍රාන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අමරිකා උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටී ඇති බවයි ස්විස් ශ්‍රාන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. දෙගු කාලීන සාමයක් උදෙසා අමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ස්විස් ශ්‍රාන්තයේදී අද පැවැත්වීමට නියමිතව තිබුණා. සාකච්ඡා සඳහා ඇමරිකා උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ස්විස්සලන්තේ බලාපිටත් වීමට සැලසුම් කර තිබුණද සංචාරය ප්‍රමාද කළ බවයි දවල මන්දිරයේ නිවේදනය කළේ. ඒ සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා. අෆ්ගනිස්තානයේ කණ්ඩායම සමග අද පැවති එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 103කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමත් වුණා. කාසි වාසීමි කරගත් අෆ්ගනිස්තානයේ මුලින් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකාවේ කණ්ඩායම පන්දු වාර 50දී කඩුවාටක රැස්කල් ලකුණු සංඛ්‍යාව 322ක්, අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 110යි, නිරෝෂන් දික්වැල ලකුණු 66ක් රැස් කළා. පන්දු යැවීමේදී අෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆරිඩුන් ඩවුට් සායි කඩු 4ක් බිඳ හෙළුවා. පෙළතුරින්ම ක්‍රීඩා කළ අෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු 5කදී සියලු දිනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 219ක් පමණයි. හසන් ඒසාකිල් ලකුණු 74යි. දුලාට් සමුදිත ලකුණු 25කට කඩු පහ බිඳ හෙලීමට සමත් වුණා. ලකඬ ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩෙංගු අවධානම තවත් ඉහළට, රෝගීන් ගණන 44,000ක් ඉක්මවායි. එල්නිනෝ අභියෝගයට මුහුණ දීමට කෘෂිකර්මාන්තය සූදානමයි. ශෂින්ද සමග තුන්දෙනෙකුට අධිචෝදනා. අමරිකා ඉරාන සාකච්ඡා අවලංගු කෙරේ. අදට නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලකඬ ප්‍රවෘත්ති.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
14: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
15: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
16: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ආදරය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 10000 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979579
4: සුබ සන්ධ්‍යාවක් අයිබෝන් ජීවිතයට ආදරය දැනෙන සතුට දැනෙන සැහැල්ලුව දැනෙන තවත් සුන්දර දවසක ආදරෙන් අපේ මේ හමුවීම ලකන සඳ දිය දහර සමක ඔබ හිතට දැනෙන බොහෝ දේවල් අහන්න බලාපොරොත්තු වෙන ඔබේ හිතේ රැඳිලා තියෙන ඔබේ මතකයන් අතර රැඳිලා තියෙන ගීත අහන්න බලාපොරොත්තු වෙන තමයි අපිත් එක්ක අදත් එක් වෙන්නේ රැඳවෙ වෙනතුරු කියලා අපි හොඳටම දන්නවා ඒ නිසාම ඔබ ආදරය කරන කෙනෙක් එක්ක ඔබ කැමැතිම සින්දු ගොඩක් අහන්න බලාපොරොත්තු වෙන තමයි අද අපි හමු වෙන්නේ පුංචි තිරෙන් සිනමාවෙන් නිරන්තරයෙන් ඔබව හමු වෙන රංගන ශිල්පියෙකුට රංගන වේදිකාවට අපි ආරාධනා කළා අපිත් එක්ක කනට කියලා මේ කතා බහට ඔහුගෙන කියද්දී කියන ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මම හිතනවා ඔහුත් එක්කම කතා කළොත් හොඳයි කියලා. මුලින්ම මතක් කරලා ඉන්නම්කෝ මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙන් ඔබට පට්ටි ගෙදර ටෙලිනාට්‍ය ඔස්සේ සති අන්තයේදී ඔහු හමු වෙනවා. වැඩි කතා බහ නැති තාත්තා කෙනෙක් විදිහට. ඉතින් ඒ වගේම තමයි සැබෑ ජීවිතයේදීත් ටිකක් අඩුවෙන් කතා කරන, වැඩියෙන් වැඩ කරන කෙනෙක් විදිහට තමයි අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. රංගන පරම්පරාවකින් පැවතගෙන ආවට රංගනය හිතේ නොතිබිලා අහඹු ලෙස රංගනයට අවතීර්ණ වුණු කෙනෙක්. මේ චින්තක වාස්. අයිබුවන් අයියෝ සුබ සන්ධ්‍යාවක්.
5: අයිබුවන් මොනිකා සුබ සන්ධ්‍යාවක්.
4: ඉතින් එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයාගේ සංගීත ආශ්‍රමයේ එහෙම නැත්නම් ඒ සංගීත පාසලට නොගියනම් චින්තක වාස් කියලා නළුවෙක් අද අපිට දකින්න නැති වෙයිදෝ කියලා මට හිතෙනවා.
5: ඔමර කියන්නේ දැන් මෙහෙමයි මේ දැන් ඒ සංගීත ශිල්ප ශාලිකාවට ඒකනම් ඒ කාලේ සැරිසර සංගීත ශිල්ප ශාලිකාව ඒකට ඇතුළු නොවුනා නම් මම අද මේ අසුන්නේ නැහැ. ඒ කියන්නේ නළුවෙක් විදියටත් සහ සමාජ ක්‍රියාකාරී කෙනෙක් විදියටත් මේ අසුන්නේ මම නැහැ මුලික.
4: ඉතින් අපි කතා කරමු ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේ දවස්වල සෑහෙන ප්‍රතිචාර ලැබෙන ටෙලිනාට්‍ය කිහිපයකම රංගනයෙන් අපිට හමු වෙනවා. හැබැයි ඉතින් අපි වැඩිපුර කතා කරන්නේ ගීත ගැන. සාමාන්‍යයෙන් අපි හිත මිතුරන් එකතු වුණාම එහෙම නැත්නම් අපිට තනිකමක් පාළුවක් දරන වෙලාවක අපි අපේම කියලා විඳින ගීත එකසුවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි කැමැතිම ගීත ටික තෝරගන්නේ කියලා කොහොම කට්ටිය තෝරගන්නේ මෙන්න මේ ගීත. අපි බලමු මේ අද ඔබ තෝරගෙන තියෙන ගීත අතරේ එහෙම ගීත කීයක් තියෙනවද කියලා. මුලින්ම අපි ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක් අහන්නේ. මේ ගීතය යන්නේ ප්‍රේම ගීත ඇල්විස්. අපේ ජීවිතවල සමහර දවස් තියෙනවා අපි බුද්ධියට විතරක්ම නෙවෙයි හැඟීම් වලටත් ඉඩක් දිය යුතු. එහෙම නොවි වෙහෙසට පත් වෙලා හැල්මේ දුවගෙන යනකොට අපිට හිතගම මතක් වෙනවා අපි හැඟුම් වලටත් ඉඩ දෙන්නට ඕනේ, වියතක් හරි අපි වෙනුවෙනුත් ඉඩ ලබා ගන්න ඕනේ කියලා. එහෙම නේද?
5: ඔව්. ඒක දැන් මෙහෙමයි, මම මේ ගීතය ගැන අර්ථකථනය මම කරන්නේ මටම. ඔබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් මොනිකා මට තියෙනවා මගේ ළමා කාලය ගැන චුට්ටක් සඳහන් කරන බොහොම කෙටි මම කියන්නම්. අපේ ගෙදර එතකොට තිබ්බේ අපි පදිංචිල හිටියේ මග්ගොන ප්‍රදේශයේ බේරුවල. බැටරි කෑලි දාන රේඩියෝ එකක් තමයි තිබ්බේ. ඒ රේඩියෝ එකේ මොනිකා බැටරි කෑලි වල බලය, ඒ කියන්නේ බැටරි බැහැගෙන යද්දි කියලා අපි කියන්නේ. එහෙම යද්දි සින්දු අඩුවෙන් ඇහෙන්නේ. එතකොට ශබ්දේ අඩුයි, වැඩි කරාට වැඩක් නැහැ, වොලියුම් එන්නේ. එතකොට ඉතින් තාත්තා බැටරි කෑලි ගෙනලා දානවා. ඔහොම තමයි අපි ගීත ඇහුවේ. දැන් වගේ තාක්ෂණයේ දිනුන නැති කාලේ ෆෝන් එකකින් සින්දු අහන්න පුළුවන් අද කාලේ. එතකොට ඒ කාලේ ඉඳන් ඇහින සින්දු තමයි මේ තියෙන්නේ. මෙතනට නවපරපුරේ එකම සින්දුවක්වත් නැති වෙන්නේ ඒවා අයින් කරන්න පුළුවන් ගීත නිර්මාණ කියලා නෙවෙයි. නමුත් අර පැල්පදියම් වෙච්ච හදවතේ එහෙම නිසා. දැන් මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. මේ ගීතේ තෝරගන්න හේතු වෙන්නේ අර මං කලින් කිව්වාගේ ප්‍රධාන අත්තිවාරම් වෙන්නේ අපේ කනේ තිබ්බ මේ සින්දුව පසුකාලීනව. එතකොට අපි ළමා අවදීනේ, පසුකාලීනව අපි යව්වන වියට එළඹෙද්දි අපිට තේරෙනවා එදා හපු සින්දු අදත් ඇහෙනවා. මේක මොකක් හරි අපේ ජීවිතේට අවස්ථා සම්බන්ධයක් තියෙනව නේද කියලා. ඉතින් මේක කතා කරන ප්‍රේමකීර්ති හරි සරල වලියනවා මේ හරි ලස්සන ආදරයක් අහිංසක ආදරයක් ප්‍රේමයක් දෙන්නෙක් අතර තිබෙන කෑනු ළමයා සහ පිරිමි ළමයා. ඒකේ මම දැන් සාමාන්‍යයෙන් ස්ථායි කොටස අන්තරා කොටස එහෙම කියලා තියෙනවනේ. ඒකේ ස්ථායි කොටසේ තියෙනවා අපි හැඟුම් වලට ඉඩ දීමු උතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හැඟුම් වලට ඉඩ දීලා හැඟුම් වලට ඉඩ නොදී හිටියොත් අපි අතරේ පරතරයක් නැහැ. වියතක පරතරයක් තබාගමු. ඒක අපි දෙන්නටම හොඳයි කියන කොටස. මම ඒකට හරි ආසයි. මොකද එහෙම ලියන්න හැමෝටම බැ. ඉනුත් දෙවෙනි අන්තරා කොටසේ තියෙනවා හිර කර හස රැල්ලෙන් හැඬුම්. අපි හින හැමු සපුරා පැතුම්. මතු ආත්මයේ හමු වෙන පැතුමින් යමු වෙන් වී හිමිදිරි. නමුත් මේ පෙම්මුතුන් යුවල අවසානයේදී වෙන් වෙන්න තීරණය කළා හෝ වෙන් වෙන්න වෙනවා කියලා හිතලා හෝ ඒ ගීතය නිමා කරනවා. ඒකේ තියෙන ලස්සනට හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ. ඒක හරි ලස්සන විෂුවලි. හරි හරි කියන්නේ අසන්නාට ඇහැට දකින්න මුකුත් නැතුණාට මනසට ලියලා තියෙනවා. එහෙනම් මම

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர அகින ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතිකලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් සන්දිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතෙමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට
0: සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරෙන් අහගෙන ඉන්න ඔබ අචර පඬිත් අමරදේවයන් උමාරියා සිංහවංශත් එක්ක ගායනා කරන ගීතයක් ඔබේ ගීත ලැයිස්තුවේ මෑතකදී නිර්මාණය වුණු ගීත අතරේ ගීත දෙකයි තියෙන්නේ ඉන්නේ එක් ගීතයක් තමයි මේ ජනක සිරිවර්ධන ගීත ලියුව අරුණ ගුණවර්ධනයි සංගීතවත් කළේ ජීවිතවල තියෙනවා එහෙම සිහින අපිට ගොඩාක් දුරයි කියලා දැනෙන. අපි කොයිතරම් කැමැත්තෙන් හිටියත් ලං කරගන්න අපිට ඒක සංස්කෘතිකමය වශයෙන් වෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෙන්න පුළුවන් මොනම අතකින් හරි බාධාවන් තියෙන. බලාවැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.
2: ඔව් මුලින්ම කියන්න ඕනේ මොනිකරන්ගේ මේකේ WD අමරදේවයන් සමග යුග ගීයක් ගායනා කරන්න වර්තමානයේ නවපරපුරේ එවකට නවපරපුරේ උමාරියා සිංහවංශ කියන ගායිකාව වාසනා ලද්දියක්. එතකොට හැමෝටම මේ WD අමරදේව ශූරින් එක්ක යුග ගීත ගායනා කරන්න බෑනේ. එතකොට උමාරියා හරි ලකි ඒ කියන්නේ. මමත් එඩ්වඩ් ජයකුඩි සර් ළඟ සංගීතය හදාරන කාලේ WD අමරදේව ශූරින්ට යුග ගීත නෙමෙයි අත්වල් ගායනෙන් සහයෝගය දීලා තියෙනවා. ඒක මටත් ආවරණයක්. එතකොට මේ ගීතේ කියවෙන්නේ මේ ජානක සිරිවර්ධන ලියන්නේ මම හිතන විදියට මේ වැළපීමක් බලා වැළපෙන නෙලා ගන්න බැරි හන්තාන සිහිනයක් නිසා දරා නෙත් අග දොවා සිත්මල ගොතනු මැන ලඳුනේ සංසාර සීදී මේකේ අපිට ගීතේ අහද්දිම තේරෙනවා වියපත් වෙච්ච පෙම්වතෙක්ගේ හඬක් ආචාර්ය අමරදේවයන්ගෙන් වියපත් වෙච්ච හඬක්. එතකොට කාන්තා පාර්ශ්වයේ හඬ උමාරියාගේ හඬ හරි තරුණ ශාපීනි කටහඬක්. එතකොට මේ දෙක කොහොමද මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ PX හදුවෙක්ගේ හඬවල් දෙකක් හා සමවිය යුතු කටහඬවල් පරාසයක ආදර ගීතයක්. අපිට ඒක උපකල්පනය කරන්න පුළුවන් මොනිකරන්ගේ මේ ඒ කියන්නේ වියපත් කෙනෙක් සමග දෙමින් බැඳිච්ච තාරුණ්‍යේ ප්‍රේමයක්. මම එහෙමයි මේ ගීතේ දකින්නේ. මම මේ ගීතේ රස කරන්නේ අමරදේව ශූරින්නේ අල්ලගෙන නැතන් අතහරින නැතන්. එතකොට වැළපීම වියෝව ප්‍රේමයේ තිබෙන අත්හැරීම මේ සියලුම දේවල් හොඳටම මුසු වෙච්ච ගීතයක්. කුමාරියත් හරි ලංකා

0: सौंदर्य आत्मक वियमन
1: संतती तहारा
2: माझेरे सुनेले आरे रत्न अन मेगीते लियाने एचएम जयवर्धन यांगे संगीतेट आचार्य नंदा मालनीय मेगीते गायना करणवा मे गीते असुले तीन कथाव गत्ताहम अपिट मे दृष्टिकोण देखकिम गान्न पुले एकने गीते लियाने माझेरे तुमाने एतकोट मेक प्रेमी पार्श्वे दक्मक विदिहटत एतकोट गायना करणे आचार्य नंदा मालनीय हिंदा कांतावकगे दक्मक विदिहटत දෙපැත්තෙම ගත්තාම අපිට තියෙනවා මේ අපි විසින් සමහර වෙලාවට පනවාගත්ත තහංචි. හැබැයි අපිට ඒවා ඉවත් කරලා එයින් මිදිලා අපි කැමති ලෝකයකට යන්න අවශ්‍යයි. නමුත් අපිව කෙනෙක් භෞතිකව කියන්නේ අපි හත්පස විමසලා බලුවොත් එහෙම කෙනෙක් අපි වල්ලගෙනත් නැහැ. හැබැයි මොකක්දෝ මන්ද නොහැකියාවකින් අපි එහෙම හිර වෙලා ඉන්නවා. කතා කරන්න ඕන තැන්වල ඉවත බලාගෙන යන්න වෙලා තියෙනවා. ඉවත බලාගෙන ගිහලා සුසුම් හෙලන අවස්ථා තියෙනවා අපේ ජීවිතවල.
3: දැන් ඔය කියන ටිකට මට ටිකක් තියෙනවා එකතු කරන්න. මේක ග්‍රාමීය පරිසරයක් විදිහට තමයි මේ ගීතේ මූල ආරම්භයෙන් කඩමණ්ඩිය. කඩමණ්ඩියක් තියෙන සාමාන්‍ය ග්‍රාමීය පරිසරයක කඩමණ්ඩිය 12යිනේ. 12ක් අසල තියෙන කඩමණ්ඩියක්. එතකොටම මේකෙන් පේනවා ඒ පරිසරය මුල්ම වචන පෙළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒක අසන්නාට දෙනවා. කොහොම හරි නැවතී බලනවා නැවතී බලනවා මොහොතක් කොහොම හරි. එතකොට කතා නැතුව හිටියත් මුළු වෙලා අපි 1000ක් දේ කියා ගන්න බෑ. 1000ක් දේවල් තියෙනවා. නිකන් හරි හිතන්න මේ ලියලා තියෙන විදිහට මේ දෙන්න එක තැනකදී හම්බ වුණොත් ඒක අපි හිතමු විනාඩි 15කට විතර කොච්චර දේවල් කතා කරයිද කොච්චර දේවල් හිතයිද කොච්චර වෙලාවක් මූණට මූණ බලන් හිඳීද අයිකන්ටයක් තියාගෙන කොච්චර වෙලාවක් හිඳීද. ඒකෙන් කියනවා මහාචාර්යයන් 1000ක් දේවල් තියෙනවා අපිට කියන්න බැරුව. ගහකොළවලට 1000ක් ඇස් තියෙනවා. සුළඟට සියුම් 1000ක් කන් තියෙනවා. අපි කියන්නේ ඔය දැන් මේ කාරංචි වේ දකි එක බැල්මකින් ආදරේ කතාවට කියන්නේ මොන කෙනෙක් ආදරේයි කැස්සයි හංගන්න බෑ කියලා. මේක එලියට යයි. මුකුත් අපි අතර තාම නැහැ. දන්නව කවදාවත්ම උඹ මට නොලැබෙන හින්දා මුනිමත ඊට වඩා හොඳයි. දෙබසින් දුක වැඩි හින්දා. දෙබසක් උච්චාරණය වුණොත් දෙබසකින් ආරම්භ කරොත් මේක දුකක්. ඒක නිසා අපි මේක මෙහෙම යම් කියලා කියන්නේ. නමුත් අන්තිමට හිතනවා ඔහු හෝ ඇය සයුර මුටද සප්ත මහා සාගරයක් තිබ්බට වැඩක් නැහැ. වතුර උගුරක් බොන්න වේ. ඔරුව මොකටද වතුරේ පැදගෙන යන්න බැරි. දෑස මුටද සිතුසේ දැක ගන්න බැරි. කියන්නේ ඇස් දෙකෙන් කොච්චර දේවල් අපි රස විඳිනවද ඇස් පිනවනවද ඒත් වැඩක් නැහැ. සිතුසේ අපිට දැකගෙන ඒක විඳින්න බැරි නම් මලක් කියන්නේ කුසුම මුටද ලන් වී රොන් ගන්න බැරි. ඒක හරි අලංකාර විදියට ආචාර්ය නන්දා මාලනියන් ගායනා කරලා තියෙනවා. තව කල්ප කාලයක් මේ සින්දුව ලෝකේ පවතිනකන් ප්‍රේමණී දැන් මේක පටිගත කරපු අවදියේ අහපු පෙම්මතුන් පෙම්මතියන් අද සමහර විට ආච්චිලා මිත්තනියන් සමහර විට එහෙමත් ඒ කාලවකවානුත් ගෙවල මිය ඇදිලත් ඇති. නමුත් අදටත් තරුණ පෙම්මතුන් අවුරුදු 16 17 18 පෙම්මතුන් පෙම්මතියන් මේ ගීතය රස විඳිනවා. අදටත්

0: ITN රටට වග කියන රේඩියෝව
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකන්ඩ රේඩියෝ ITN. Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩ සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
4: කැරකෙන රෝදේ කළුගල් මූලේ කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සිනහස පුතුම
5: සිනහස පුතා අම්මාවරුන් වගේ
4: ජුනි 21 ඉරිදා පියවරුන් වෙනුවෙන්

ව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගම්ට රටට නොවට ඇහෙන්න ගයන්න.

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power දැවැන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ද රේඩියෝ ITN
4: වෙලාව රාත්‍රී 7:32.
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
5: සංසන්දිය තාරහර
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLB මේකප් අව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පව ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
5: සඳදිය දහර
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අතර නැගෙන ඉන්නේ රූපල වේදේ චින්තක වාසම කියන අද අපි කතා කරන්නේ. දැන් චින්තකයේ මේ අතීතයට ටිකක් යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබ කිසිසේත්ම ඔබ විසින් නොකියන දෙයක් තමයි මේ මගේ තාත්තා වින්සන් වාස් කියන කතාව. සහ ඒක දැන් සමහර වෙලාවට අපිට කෙනෙක් කියන්න පුළුවන් අපි දකිනවා අපේ මේ කලාක්ෂේත්‍රය ඇතුලේ පුතුන් ඉන්නවා දුවරුන් ඉන්නවා තමන්ගේම කියලා නිර්මාණ නොකර තමන්ගේ දෙමව්පියන්ගේ නිර්මාණවලින් ජීවිතේ තමන්ගේ කියන දේවල් සටහන් කරගෙන ඉස්සරහට යන. දැන් ඔබ ඒ සියල්ල පැත්තකට දාලා මේ තාත්තා මං හිතන්නේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් පටන් අරගත්තාම බැද්දේකම ගැටවරයෝ සංදේශය වගේ ලංකාවේ රන්මුතු දුව වගේ කඩයින් සැනිටුහන් කළ සිනමාපටවල රංගන ශිල්පියෙක් වෙලා වසර ගණනාවක් මේ චිත්‍රයේ නිරත වෙලා චිත්‍රපට 70ක විතර වගේ රංගපාලා ඔහු ජීවිතයෙන් සමුගන්න කාලේ තමයි ඔබ රංගනයට අවතීර්ණ වෙන්නේ. කවදාවත් හිතිලා නැද්ද සහ තාත්තා කවදාවත් කියලා නැද්ද මේ ක්ෂේත්‍රය ගැන? මොකද මේ ඔහුට අත්දැකීම් තියෙනවා තාක්ෂණයේ දියුණුව ටිකෙන් ටික මේ සිනමාවට එන විදිහ, රූපවාහිනී ආගමනයත් එක්ක සිනමාවට වෙන දේ, මේ සියල්ල ගැන ඔහුට දැනිලා තියෙන්නේ නැති, ඔහුට අත්දැකීම් තියෙනවා. ඒ දේවල් එක ඔබට යෝජනා කරලා නැද්ද? අවස්ථාවක් දීලා නැද්ද? නැත්තම් එපා කියලා කිව්වද මේ ක්ෂේත්‍රයට එන්න? අපි ටිකක් අතීතය ගැන මතක් කරමු.
7: ඔව්, දැන් ඒක මෙහෙමයි. මොනකර තාත්තමට සම්පූර්ණ නිදහස දීලා තිබ්බ තමන් කැමති ශේක්ෂත්‍රය තෝරගන්න. කවදාවත් බලපෑම් කරේ නැහැ අපි දරුවෝ පස් දෙනේ. ඒ පස් දෙනාටම බලපෑම් කරේ නැහැ මේ අංශයෙන් යන්න, මේ අංශයෙන් යන්න එපා, මේක හොඳ නැහැ, මේක හොඳයි කියලා එහෙම බලපෑම් තිබුණේ නැහැ. එතකොට තාත්තා කවදාවත් චිත්‍රපට විශාල සංඛ්‍යාවක රංගපෑවත් මාව සෙට් එකකවත් ලොකේෂන් එකකවත් එක්ක ගිහිල්ලා නැහැ. එතකොට තාත්ත හිතන්නේ නැති එවකට මේ ශේක්ෂත්‍රය මෙතනම, අර ඔබ කලින් කිව්වා වගේ මෙතනම් දැවැන්ත නැහැ, මෙතනම් විහිදිලා නැහැ. එතකොට ඒකේ පොඩි කට්ටක් තිබ්බ ගන්න. ඒ හින්දා තාත්ත හිතන්නේ නැති මේ ශේක්ෂත්‍රයට නොවෙනව නම් හොඳයි, එනවා නම් දැනගෙන ඉගෙනගෙන ඒ විදියට එන්න කියන. කොහොම හරි තාත්ත අවසන් කාලේ කිව්වා වගේ තාත්ත නැති වෙන 2014 2013 තමයි මම රංගනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට අන්තිම කාලේ තාත්තා මගේ නිර්මාණ බැලුවා. බලලා මට මුකුත් ඒ කියන්නේ කමෙන්ට් එකක් එහෙම දුන්නේ නැහැ. ලොකු එකක් කිව්වේ නැහැ. හොඳයි කිව්වෙත් නැහැ, නරකයි කිව්වෙත් නැහැ. තාත්තා මූණෙන් පෙන්නුවේ වරදක් නැහැ ඒ වගේ එකක්. කරගෙන ඵලයන් පරිස්සමින් වගේ එකක් තමයි මේ මූණ තිබ්බේ.
6: කරගෙන යන්න, පරිස්සමින් යන්න කියන දේවල් හරියට ඔබ ග්‍රහණය කරගෙන තියනවා කියන එක තමයි අපිට නම් දැන් ඔබ තිරේ දකිනකොට දැනෙන්නේ. අතිශය කාර්යබහුල රංගන ශිල්පියෙක් මේ දවස්වල වැඩ ගොඩාක් කරමින් තියෙනවා. මේ දවස්වල නරඹන්න ඉඩකඩ ලැබෙන සිනමාපට තියෙනවා, ටෙලි නාට්‍ය තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක ඒ තාත්තගේ ආශිර්වාදය ඔබත් එක්ක නිරතුරුවම රැඳිලා ඇති. දැන් ඔබට සුවිශේෂී තවත් පුද්ගලයෙකුගේ ගීතයක් තමයි අපි අහන්නේ. එටචය කොඩි ගායනා කරන මේ ගීතේ කුමාරදාස සපුතන්ත්‍රී ලියන්නේ, ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි සංගීතවත් කරන්නේ. දැන් මේ රාත්‍රියකට හඳ කියන්නේ කොහොමත් ඕන දෙයක්. හැබැයි ඒ වුණාට මේ හඳත් ඕනේ නෑ, මට ඊට වඩා දේවල් මගේ ළඟ තියෙනවා. පිපී දිලෙයි හදේ යෝන් ආදරේ.
7: ඔව්, මම දන්න විදිහට මොනකරගෙ මේක එඩ්වඩ් ජැකොඩි ෂූරින් ගායන ශිල්පියට ඇවිල්ලා ටික කලකින් ඔහු ගායනා කරපු ගීතයක්. ඔහුට හොඳ ගී පද රචකයන් හම්බෙනවා. මේ සපු තන්ත්‍රි වගේ මහත්තුරු, ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහ සමකාලීන අය. එතකොට ඒගොල්ලන්ගේ ඉදිරියෙන් හිටියා ඒගොල්ලෝ, ඒ අයට මඟ පෙන්වන්න, එඩ්වඩ් සර්ලට මඟ පෙන්වන්න හිටියා ඩබ්ලිව් ඩී අමරදේව ෂූරින්, සනත් නන්දසිරිස, ඒ වගේ. එතකොට ඒගොල්ලෝ වල්මත් නොවී හොඳ මාවතක ගමන් කළා. ඒගොල්ලන්ට ප්‍රවිෂ්ඨ වෙන්නම තිබ්බේ මාවත, හොඳ මාවතක්. එතකොට අර ඔස්සේ ගියාට පස්සේ ඒගොල්ලෝ හොඳ නිර්මාණ කරන්න ගත්තා. ඒ විතර නෙවෙයි, ආචාර්ය සුනිල් ආරියරත්න, සමාන සුනිල් ඉදිරිසිංහන් පවා, ඒ වගේ. එතකොට එහෙම මාවතක යමින් හොඳ නිර්මාණ ගොන්නක් ප්‍රේක්ෂකයන්ට, ඕඩියන්ස් එකට, ඒ කියන්නේ අසන්නන්ට අහන්න සැලැස්සුවා. මේ ගීතය මම ආස කරන්නෙම මේකේ තියෙන රිද්මයට. රෝහණ වීරසිංහයන් මේකට නිර්මාණය කරලා තියෙන තනුවට මම හරි කැමතියි. මම හරියට දන්නේ නැහැ, මම ඒක හොයනවා, හොයන්න ඕනේ තනුවට වචන දැම්මද සපෝ කියලා. මම හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ එච්චරට මේ තනුව ආකර්ෂණීයයි. තනුවක් යොදලා ඒකට වචන දමාපු ගීත ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මම හිතන්නේ එහෙමයි. මටත් එඩ්වඩ්ස් ගහන්න බැරි වෙලා තියෙනවා මේක. මම ගොඩක්ම කැමතියි ඒ සින්දු.

0: ආචාර්ය වික්‍රත්නායකයන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක් අපි අයිමත් සඳ දිය දහලතරින් අහනවා. ඔබ තෝරගත්ත ගීත අතරේ ප්‍රේමකීර්ති දල්විස් මේ ගීතය ලියන්නේ. මම හිතන්නේ ප්‍රේමකීර්ති දල්විස් ලියු ගීත අතරේ ඔහුගේ ගීත ගැන කතා කරනකොට බොහෝ වෙලාවට අපි දකිනවා මේ මෑත කාලයේදී නිර්මාණකරුවන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක ගලපගෙන මේ ගීත ගැන කතා කරන ස්වරූපයක්. හැබැයි ඊට එහා ගිහලා නිර්මාණ රස විඳිනවන නිර්මාණය තුළ ඉඳගෙන අපි මම හිතන්නේ මේ සඳ කැන් වැසලා කියන ගීතය ගැන පහුගිය කාලේ මහා ආందోලනාත්මක විදිහට විවිධ කතා බහ ගොඩ නැගුණා. හැබැයි ගීතය හරියට මහන කෙනෙකුට ඊට එහා ගියපු කතාවක්. Tamangeema නිර්මාණයක් මේ ගීතය ඔස්සේ හදාගන්න පුළුවන් තරමට සුන්දර ගී පද වැලක්.
1: ඔව් දැන් මම මේ සමාජයේ ගොඩක් දකිනවා බිරිඳ හැරගොස් එහෙම නැත්නම් සැමියා හැරගොස් විවිධ හේතුන් නිසා මේක සැමියෙක් කියන කතාවක්. බිරිඳ හැර ගිහිල්ලා මේකේ කෙලින්ම කියනවා ජීවිතයම සතු එකම සුවේ. ඒ කියන්නේ බිරිඳ ජීවිතයම සතු එකම සුවේ. හීසර පහරක වෙලෙළු පෙනේ. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු. අසල් වාසියෙකු සොයන දෙන්නේ. මේ අසල් වාසියෙක් තමාගේ ආදරණීය ප්‍රියාදර බිරිඳට අපි කියන ට්‍රයි කරනවා කියන උත්සාහයක. එතකොට අනිත් පැත්තෙන් මේ කෙනා සැනසෙන එක දෙවන අන්තරා කොටසින් කියනවා එයා කමන්නේ මා නැත අන් සතු සිබ්බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බල. අපි අර අද්දක බඳන් අපි අහන්නේ අද්දක බඳන් ඉන්නේ මොකද බං කියලා ඒ වගේ. එයාම සනස ගන්නවා මම අනුන්ගේ හිත් බිඳලා නැහැ. එහෙම නැත්නම් පවුල් කඩලා නැහැ. මේ ලෝ යම් දවසක අපි වෙනුවෙන් අපි රහස් තියෙනවා ගොඩක්. ඒ රහස් අහස් තලයට පවරා. ඒ කියන්නේ ඒවා කවදාවත් එළි වෙන්නේ නැහැ. ඒවා සදාකාලික රහස්. බොහොම හොඳ සැමියෙක්, බොහොම හොඳ ස්වාමි පුරුෂයෙක්, බොහොම හොඳ ප්‍රේමවන්තයෙක් ගැන වික්‍රත්නායක ඒ විදිහට ගායනා කරනවා ප්‍රේම කීර්ති දල්විස්ගේ ගීත රචනයෙන්.

0: 97.7 Luck Hunter Radio ITN.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ඩ රේඩියෝ ITN
3: වෙලාව රාත්‍රී 8:00.

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමනමී සඳතිය දහර අද සොඳුරු හමුවීම රෝපණවේදී චින්තකවාස් දනමේ ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා බේරුවල ඉඳන් කොළඹට එනවා ප්‍රසිද්ධ පාසලකට. එතකොට කෝච්චිය තමයි එන්නේ යන්නේ. තාත්තා තමයි දෙපාන්දර කෝච්චියට ගෙනත් අරලින්නේ ස්ටේෂන් එකට. ඊට පස්සේ සමහර දවස්වලට බහින්න ඕන තැන පහුවෙලා ගිහිල්ලා කෝච්චියෙන් පනින්න වෙනවා. අකරතැබ්බ ගොඩයි. ඔය ඔක්කොම ඉඳන් තමයි අන්තිමට කොළඹට අවතීර්ණ වෙන්නේ. ආපස්සට හිතට බලනකොට දැන් ඔබේ පියා ඔබ වෙනුවෙන් කරපු කැපකිරීමම අද ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කරනවා අපි දකිනවා. දැන් අපි සමහර වෙලාවට ජීවිතේ ලැබුණු දවසේ ඉඳන් කතා බහ කරන්න පුළුවන් සන්ධියේදී ඉඳන්ම දෙමාපියන්ගේම පිහිටෙන්නේ අපේ ජීවිතේ. අපි අපිට එහෙම මේ අනිත් සත්වයින් වගේ නෙවෙයි මිනිස්සුන් කියලා කියන්නේ. අපිට කාගේ හරි හවුහරණක් ඕනේ. දනගාලා බඩගාලා ඇවිදලා දෙපයින් නැගී සිටිනකල් මෞකිර ටිකෙන් අපි ජීවත් වෙන්නේ. ආහාර හපලා කන්න දත්ති කියනකම් මේ වගේ කොච්චර දේවල් තියෙනවද. හැබැයි අපි දකිනවා මේ වර්තමාන වෙනකොට දෙමාපිය දූදරු සම්බන්ධතා ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද? දැන් ඔබට පුළුවන් කියන්න මගේ තාත්තා මට ආදරය කරපු විදිහට මාව රැක බලාගත් විදිහට මම මගේ දරුවන්ට ඒ ආදරය දෙනවා කියලා. හැබැයි සමහරට අපි දකින බිඳුණු පවුල් තියෙනවා, දෙමාපියන් හැරගිපු පවුල් තියෙනවා. ඒ වගේ දේවල් වලදී දරුවන්ට ලැබෙන ආදර්ශات එක්ක ඔවුන් එහෙම වෙනස් වෙලා වර්තමානයේ මේ ගැටුම ඇති වෙලා තියෙනවා අපි දකිනවා. මේක ගැන මොකද ඔබට හිතෙන්නේ?
1: ඔව් කෙලින්ම දැන් ඇත්තටම මම කරන්නේ දැන් ඔබ ඔයනි ප්‍රශ්නයක් අහයි කියලා මම උත්තරයක් ලෑස්ති කරන් ආවේ නැහැ. ඒකට මට ෂණික උත්තරයක් තියෙනවා. හොඳ උත්තරයක් කියලා මම හිතනවා. ඉස්සර මේ පවුල ඇතුලේ තිබුණේ බොහොම පොඩි දේවල්. බොහොම පොඩි. ඒ කියන්නේ අම්මා වතුර අදින්න ඕනේ, වතුර ගේන්න ඕනේ, දර කඩන්න ඕනේ, දර මිටි බැඳලා ගෙනලා වේලන්න ඕනේ, ලිප පත්තු කරන්න ඕනේ, පත්තු කරන ලිපට පිඹින්න ඕනේ. එතකොට හාල් ගරන්න ඕනේ. එතකොට හාල් හොදන්න ඕනේ. එතකොට දැන් මේ වැඩ ගොඩක් තිබ්බ ගෘහණියට. සැමියා මොකද කරේ? ස්වාමීන් පුරුෂයා ඒ බිරිඳට ඒ අම්මට සහයෝගය දුන්නා. ඒක ෂෙයා කරගත්තා. ඒක බෙදාගත්තා. දරුවන්ටත් ඒක හුරු වුණා. ඒගොල්ලොත් ඒකට අත්උදව් දුන්නා. එතකොට මේ මේ මේ මේ එකමුතුකම මේ වැඩවලින් ඇති වුණා. දැන් නවීන ලෝකෙත් එක්ක දැන් අපි හාල් ගරන්නේ නැහෙනේ. පොල් ගන්න නැහෙනේ. පිටිකල පොල් කිරි පවා තියෙනවා. එතකොට රයිස් කුකර් තියෙනවා. ලිපට පිඹින්නේ නැහෙනේ. ගෑස් ලිප් ගෑස් කුකර් අවන් මේ ඔක්කොම තියෙනවා. එතකොට අර පවුල එකමුතුව වැඩ කරලා හැදිච්ච ඒ ඒ එකමුතුකම, ඒ මිත්‍රත්වයේ සුවදත්වයේ අද පවුල් වල නැහැ. ඊට පස්සේ නවීන තාක්ෂණ විශ්වයේ දැන් හරි වැඩ තියෙන ටෙලිවිෂන් එක ගෙදට ආවා. එතකොට හෑන්ඩ් ෆෝන්. එතකොට තව තව දේවල් එක්ක මේ එකමුතුකම ගේ ඇතුළේ නැහැ. ඉස්සර හිම නෙමෙයි අර මම කලින් කිව්වා වගේ. ඒක නිසා මේ ඛේදනීය තත්වයට හේතු ටික තමයි මම ඔය කිව්වා.
0: අපිට මේ ඒ දේවල් වලට පොඩි හරි වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා නම් අපිටම අපේ ගෙදර ඇතුළෙම තමයි මේ දේවල් පටන් ගන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට රට හැදෙනකල් බලන් ඉන්නවානේ. ආණ්ඩුවකින් රජයකින් රට හදනකල් බලන් ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැ රට කියන්නේ අපි කියලා. අපිට අමතක වෙනවා. ඉතින් අපි තනි තනිව හැදෙන්න ගත්තොත් මේ රට හැදෙන දවස වැඩි ඈතක නෙවෙයි. සහ මේ යහගුණ දම් කියන දේවල් දහම් පාසල් පොත්වලට විතරක් නැත්නම් ආගම දර්ශනයට අදාළ වෙන විෂයමාලාවට විතරක් හදාරන නෙවෙයි, අපේ මුළු ජීවිතේ පුරාම පැතිරලා තියෙන දේවල් බවට පත් වෙන්නේ. අපි තව ගීතයකට

0: දෙමාපිය දූදරු සම්බන්ධතාගෙන කතා කරනකොට මේ කතා නොමැති ගෙවල් කීපයක දූල පුතාලගේ කතාවක්. කොළරත්නාරී වංශන් මේ ගීතය ලියන චර රෝහණ වීරසිංහන් සංගීතත් කරන්නේ නීලා වික්‍රමසිංහ ගීතය ගායනා කරන්න.
1: මොනිකලගේ මම මේ ගීතය මේ වැඩසටහනට තෝරගන්න හේතුවක් වුණා. දැන් වැඩිහිටියන් වනේ පොඩි දරුවෝ ආදර්ශයට ගන්න. එහෙමනි කියන්නේ එහෙම තමයි වෙන්නේ. නමුත් මේ ගීතයේදී කොළරත්නාරී වංශයෙන් ආරාධනාවක් කරනවා පොඩි උන්ව ආදර්ශයට ගන්න කියලා වැඩිහිටියන්ට. ඒගොල්ලෝ ආලපාලා ගෙවල් තරහයි. නමුත් ළමයින්ගේ තරහමරා දන්නේ නැහැ. මොනවට තරහ වුණේ දන්නේ නැහැ. අම්මලා තාත්තලා කතා කරන්නේ ඇත්තේ ඇයි කියලා දන්නේ නැහැ. රවණුවා මූණු සමහර වෙලාවට පොලිස් වල එන්ට්‍රි දාලා ඔය මායිම් ප්‍රශ්න සම්මත මණ්ඩලෙන් කතා කරන විවිධ ලොකු ප්‍රශ්න ඇති. දරුවන්ට මේක අදාළ නැහැ. දරුවෝ අර පුංචි ළමයි මල් වගේ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනේ එකතු වෙලා සෙල්ලම් කරන්න, කෑ ගහන්න, හිනාවෙන්න. එතකොට ඒ වගේ අර්ථයක් සපේපු සින්දුවක් මම මේ අහලා නැහැ. මේ මේ මේ මේ ගීත නිර්මාණවල කොළොත්නාරී වංශයෙන් ලියපු මේකට අමතරව. එතකොට මේ මේක කියනවා අම්මලාට හොරෙන් ඇවිත් සෙනෙහසිතින් ආලුවලා පුංචි පැටව් එක පවුලකි වෙල්ලිපනැල්ලේ. ස්වභාවික පරිසරය ගැනත් කියනවා මේ ගමක වෙන සිද්ධියක්. ඊට පස්සේ කතා කරනවා මොනිකා ඒකේ දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ පුංචි සිතේ වස විස නැහැ ලොකු සිත් වාගේ. මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා ජීවිතයේ කතන්දරේ කියා දෙන්නේ. මේ පොඩි වුව පාවිච්චි කරන කුලත් නාරිය මනසෙන් වැඩිහිටියන්ව යහපත් තැනක තියන්න. ඒ ගීත නිර්මාණයට මං හරි ආසයි. නීලා වික්‍රමසිංහන් බොහොම සොඳුරව ගායනා කරනවා. අද ඇය අපි අතරේ නැහැ, ජීවිතුන් අතර නැහැ. නමුත් මේ ගීතය සදාකල් අපිට ආදර්ශයක් සපයලා සදාකල් ගීත ශ්‍රේෂ්ඨිය තුළ තියෙනවා.

0: ಪ್ರೇಮಯೇ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಮನ
1: ಸಂತತಿಯ ತಹಾರ
2: ಕುಮಾರದಾಸ ಸಪುತಾಂತ್ರಿ ಗೀ ಪದ ಸಂಕಲ್ಪನಾವಾಕ್ ಎಚ್ ಎಂ ಜಯವರ್ಧನ ಕೆ ಸಂಗೀತೆಯ ವಿಶಾರದ ಸುನಿಲ್ ಸಿಂಗ್ ಮೇ ಗೀತೆ ಗಾಯನ ಕರನ್ ಅಪಿ ಕಾಟ ತಾಮತ್ ಅಪಿ ಗೀ ಪೂಸ್ ಕೊಲೆಗಾ ವಿಜ್ಞಾನ ಕೊಟ್ಟ ಮೈತನ ಮೇ ಗೀತೆ ವಚನ ತೆಕ್ಕ ಅಪಿ ದಾಮ ಇಸ್ಕೋಲೆ ಯನವಾ ಕೇಳ ದಾನೆನವಾ ದೆನ್ ಮರದಾನ ಶಾಂತ ಜೋಶಪ್ ವಿದ್ಯಾಲಯ ಒಬತ್ ಮೀಟ ಅವ್ರದು ಗಾನಕಟ ಕಲಿಂ ಕಿಯಾ ඊට පස්සේ ලොකු පුතා වරගෙන ගියා දැන් පොඩි පුතා වරගෙන යනවා දැන් සමල් පෙළ විභාගයේ ප්‍රතිපදනකල් බලාගෙන ඉන්නේ එතකොට මේ තාම මේ ගීතේ ඉන්න චින්තක පුතාව ඔබට දැනෙනවා ඇති නේද ඒ මත කියනොත් එක්ක මේ ගීතේ ගැන අපි කියමු
3: ඔව් ඔයා කිව්වාගේ මොන කරන්නේ මට මේක දැනෙන්න විශේෂිතම කාරණාව තමයි මම ගමේ ඉස්කෝලේ ප්‍රාථමික විදුහලකට යනවා දියලකොට මගුන් දියලකොට ඒ ප්‍රාථමික විදුහලේ අත්දැකීමම තමයි මේ ගීතයට තියෙන්නේ. ඒකට කොළඹාවට පස්සේ මේ ගීතයට මගේ අත්දැකීමක් නැහැ. නමුත් ඒ අත්දැකීම වැඩි වෙන්නේ ඔයා හොඳ ප්‍රවිෂ්ටයක් ගත්ත මේකට අත්දැකීම වැඩි වෙන්නේ අර පරිසර දෙක මාරු වෙච්චින්ද. අරක වැඩිපුර දැනෙන්න ගත්තේ. මම කොළඹ ස්කූල්ට ආපු නිසා. ඒ දැනීම තමයි මේකේ තියෙන්නේ. අපි ඉස්සර ස්කූල් ගියාම එන්න පරක් වුණොත් ගෙදරින් හොයන්නේ. දැන් වගේ එන්න පරක් වුණොත් වෑන් එක ස්කූල් වෑන් එකට කෝල් කරනවා ඩ්‍රයිවර්ට ඩ්‍රයිවර්ස් කරේ තන ටීචර් කෙනෙකුට කෝල් කරලා වෙලාවට ඒ ගම එහෙම හරි ආරක්ෂිතයි අනාරක්ෂිතයි එතකොට අපි කීයට ආවත් අම්මල දන්නවා අපි කොයින් හරි කනවා යාළුවෝ ගෙදරින් කනවා එතකොට එහෙම නැත්නම් අපි කොහේ හරි සෙල්ලම් කරනවා දැන් එහෙම නෙමෙයිනේ දැන් අනාරක්ෂිතයි දැන් හැමතැනම ස්කූල් වෑන් එක පවා සමහර තැන්වලදී අනාරක්ෂිතයි එතකොට මේ කියන ළමයා පාසල් ඇරිලා ඒ මෙහෙම හිටියා කියලා මේ හේ විසි ගාගෙන හොවන්න දෙක ලන්දපුරා දුව පැන මේ දවදර නුදුටු දැසි එක දරුවෙක් තනි වෙනවා මේක අද කාලේ පාසල් ළමයට විඳින්න ඇත්තේම නැහැ ගම්බද ඇරෙන්න ගම්බද තිබ්බතේම එතකොට මේකේ ස්වභාවික පරිසරය වර්ණනා කරන ගීත රචක ඉරමල පිපිලා දඹගහ මුදුනේ නෙළුම් රටාවගේ තනගොල්ලේ නීල කොබීරැල පේලි සැදී හිඳ මුතු ඇඳී මදටිය ගානේ ගිනිමත් දහනේ කුසගින නොදෙනී තාමත් ඔහු මේ වන්නේ මේ පරිසරයට පෙම්බඳින මේ ලදරුවා මේ දරුවා ඔහුට බඩගිනිනේ ගිනිමත් දහනේ අවුව තෙහෙට්ටුවනේ තාමත් ඔහු මේ වන්නේ ඉන්නවා මේ ස්වභාවික පරිසරයට සෞන්දර්යයට ආදරය කරන පණ දෙන දරුවෙක් මේක විඳිනවා අද කොළඹ පාසල් යන දරුවන්ට මේ ස්වභාවික පරිසරය අහිමි වෙලා තියෙනවා ඔවුන් ඒවා දකින්න ඈත ගම්වලට යනවා දැන් කොළඹ හා තදාසන්න පෙදෙස් ඉස්සර තිබ්බා ගාමීව දැන් ඒවත් නාගරීකරණය වෙලා එතකොට අන්තිමට ඒක කියනවා පොත්පිටු අතරේ නොරැඳෙන දෑසින් වනවදුලි අසිරී දකින්න පොත්පිටු අතරේ ඒ කොල්ලගේ දෑස් රැඳෙන්නේ වනවදුලිය තමයි දෑස් රැඳෙන්නේ ඒකේ අසිරී දකින්නේ වනවදුලිය අසිරිය පොත්වල පතේ පොතේ පාඩම නැහැ ගම් දරුවන් මැද මේ දරු පැටියා මගේ නිතර කඳුලක් නැගුවේ ගම් දරුවන් අතර තමයි මේ දරුවා ඉන්නේ ගමේ දරුවොත් ඉන්නෝ දැන් හුරු වෙලා තින්නේ පතට පොතට පාඩම් කරන්න ටියුෂන් යන නරක කරන්න මේක කරන්න ඔන්ලයින් ක්ලාස් එක කරන්න ගමේම ඉඳලා ගම මග හැරිච්ච දරුවෝ ටිකක් අපිට දෙමව්පියෝ දෙන්නේ එතකොට අන්තිමට කියනවා ගම් දරුවන් මැද මේ දරු පැටියා මගේ නිතර කඳුලක් නැගුවා ඔහුට මුවාවී පාසල් යන්නේ මා දැයි නිකමට මට සිතන මේ වැඩිහිටියා ගෙන්න ගන්නේ ශ්‍රාවකයට අන්තිම පේලි දෙකේ මේ වැඩිහිටිය කියන්නේ මේ හරි ලස්සන ගීත

0: අපි සඳදිය දහරතුලින් අහන විදින ඊළඟ ගීතය එඩ්වන් ජයසූරිය ලියන්නේ කුලරත්න තෙන්නකෝන් සංගීතවත් කළේ නහරත දිසාසේකර මේ ගීතය ගායනා කරන්න. මේක මේ සැබෑම අත්දැකීමක් ප්‍රස්තුත කරගෙන ලියපු ගීතයක්. මුළු හදින්ම ඇයට ප්‍රමුට අනාගත පෙම් සිහින මැව්වේම. දැන් අපි ප්‍රේම කරන කාලයේදී ගොඩාක් හීන මවනවා. ඒක මං හිතන්නේ මේ සමහර වෙලාවට මේ භවයෙන් නෙවෙයි ඉතින් එහාට ගියපු මතු සංසාරේ පුරාම ගලාගෙන යන විදිහට නේද අපි කියන්නේ. තාදරගත අපි මේ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන යන ගමනක් වෙන්නේ මීට පෙර භවයන් ගණනකදී හමු වෙන්නට ඇති ඊළඟ භවයේත් මම ප්‍රාර්ථනා කරන්නේ ඔයා කියලා. හැබැයි සමහර කාරණා එක්ක ඔය ආදරය ප්‍රේමය කියලා දේවල් පැල දොරින් පලා යනවා ජීවිතේ. එතකොට ඉතිරි වෙන්නේ මතකයන් සහ වේදනාවක් විතරයි. කොහොමද මේ ගීතය ඔබට දැනෙන්නේ?
1: මුලින්ම කියන්නේ මම අර කලින් කිව්වාගේ අර බැටරි කෑලි මාරු කරලා අහන රේඩියෝවේ පොඩි දවස්වල මට ඇහිච්ච ගීතයක්. ඒ තනුවටම මම පෙම්බැන්දා. එතකොට නාරද දිසාසේකර කියන්නේ වැඩි ගී සංඛ්‍යාවක් ගායනා කරපු ගායකයෙක් නොවේ මුනිකලංගේ. කවුරුත් නොදන්න කාරණාවක්. ඔහු ජාතික ගුවන්විදුලියට එන්නෙම ශබ්ද පරිපාලකෙක් විදියට. ඉන්පසුව තමයි ඔහු ගායකයෙක් වෙන්නේ. ශබ්ද පරිපාලකවරයෙක් විදිහට ඔහුට හොඳ කනක් තිබ්බා. එතකොට මේ අපි අහන පරණ සින්දු ඔක්කොම තැටිගත කරලා තින්නේ මේ නාරදයන්. නාරද දිසාසේකර කියන්නේ අපේ සාරංග දිසාසේකරගේ ආදරණීය පියාණන්. එතකොට මේ ගීතේ අර්ථය පිළිබඳව මට විග්‍රහ කරන්න ලොකු දේවල් නැහැ. මේක ප්‍රේමාන්විත ගීතයක්. මම මේක තෝරගත්තෙම නාරද දිසාසේකර කියන්නේ කවුද කියන එක අපිට අමතක වෙලා තියෙනවා. නාරද දිසාසේකරයන් මතක් කරන ඒ වගේම ප්‍රථම සරසව සම්මානයේ හොඳම ගායකයා සරසව සම්මානයේ හම්බෙන්නේ නාරද දිසාසේකරට රම්මුතු දුව කියන චිත්‍රපටයට. ඔහු වැඩිපුර ගීත නිර්මාණය කරන ගොඩක් ආචාර්ය අමරදේව සූරීන් සමග හරි හරියට වැඩ කරපු ගායකයෙක්. හොඳ ශබ්ද පරිපාලක

0: ਦਰਿਆਤ ਨਗਰ ਵਿਯਮਨ ਸੰਦ ਦੀ ਤਹਾਰ
1: ਮੌਸੇ ਹਾਸ ਗੈਨ ਕਥਾ ਕਰਨ ਪਟਾਂ ਗੱਤੋਤ ਕੋਹਿਨ ਪਟਾਂ ਗੈਨ ਕੋਹਿਨ ਕੇਲਵਰ ਕਰਨ ਦੇ ਕੇਲਾ ਹੇਤਨ ਤਰਮਾਈ ਅੰਮਾ ਕਿਨੇ ਕੇ ਬਹੁਮਿਕਾਵ ਤਮਾਈ ਦਰੁਇਕ ਗੇ ਜੀਵਿਤੇ ਇਦਿਰੇਟ ਅਰਗਿਨ ਯੰਨਟ ਹੋ නතර කරන්නට හෝ වෙනස් කරන්නට හෝ ගොඩක් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් සුනිල් දිරිසිංහන් ගැන මේ ගීතය මචර සුනිල් ආරියරත්නන් ලියන්නේ, අචර රෝහණ වීරසිංහන් සංගීතවත් කරන්නේ.
2: බුදුන්නේ මුදුන් මල් කඩවන්නේ බෞද්ධයාගේ. එතකොට දෙවෙනි බුදුන් කෙනෙක් ඉන්නෝ නම් ඒ අම්මා කියලා මචර සුනිල් ආරියරත්නන් මේ ගීතේ ලියනවා. එතකොට මේකේ තියෙනවා ලෝම උවම් කළ ලෝක පිදුම් ලද ලොවට උතුම් ලද වෙන කවුරුත් නෙමේ අම්මා. එතකොට මේක හරි අනුවේදනීයව ගායනා කරනවා, කතා කරන දෙයක් නෑ. ඒක මම විවෘත ප්‍රසංගවලත් තැටි ගත කරපු ගීතවලත් දකිනවා. දෙකේ වෙනසක් නෑ ආචාර්ය සුනිල් දිරිසිංහයන්. ආයි මං හිතන්නේ අම්ම ගැන ගීතයක් කියන්නේ නැහැ කියලා තියෙනවා. මොකද මේ ගීතේ හොඳට ප්‍රමාණවත්. අම්ම ගැන ගීත 1000ක් කිව්වා වගේ තමයි. මේක කියනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ඇසට හඬන්නට කඳුළෙලි දීලා තින්නේ අම්මා. ලතැවුල් දරණා දිලියත් ලබා දීලා තින්නේ අම්මා. මේක දරාගෙන ඇදගෙන ඵලයන් කියන එක. එතකොට ඒ දිරියෙන් ලොව ජය ලබන විට ඔබ මාසිප ගන්නවා නැගනේ. ඒ දිරියෙන් ලෝකේ ජය ගනිද්දි අම්මා ළඟ හිටියනම් අම්මව තුරුළු කරගෙන වැළඳගෙන කිටි කිටි තද කරගෙන අම්මව ඉඹලා මගේ කඳුළු අම්මගේ මූණ ගෑවිලා අම්මගේ කඳුළු මගේ කම්මුල් වල ගෑවිලා කොවිතරම් අදහසක් එයිද කෙනාට. ඉතින් දෙසවන් සනසාමාන ලැබුවෝ මියුරු මියසී අරුත කියාද මියුරු මියසියක් කාට මියුරු මියසී පැත්තකින් තියමුක තාලයකට අප්පුඩියක් ගන්න හරි මුලින්ම අම්මනේ කියලා දෙන්නේ. එතනින් තමයි එන්නේ ලදුරු පාසලේ ගුරුතුමී දෙන්නේ පස්සේ අම්මා තාලෙට සින්දුවක් කිය කිය අප්පුඩි ගහයි. එතකොට ඒ ළමයා අප්පුඩි ගහයි. එතකොට ළමයා නලව ගන්න අප්පුඩි ගහනවා. ළමයා අප්පුඩි ශබ්ද දෙදියා එවුන් කන් දීගෙන ඉන්නවා බලන් ඉන්නවා. එතකොට ඒ මියසියාද මා ගායනා විට මාසිප ගන්න ඔබ මා ළඟ නැති කියලා ආයි කියන. එතකොට මේ අම්මා කියන්නේ ඕනම දුවෙක්ගේ පුතෙක්ගේ හදවතින් ශරීරයෙන් බෙදා වෙන් කළ නොහැකි ශරීරයේ කොටසක්ම තමයි කියලා මට හිතෙනවා.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලකන්ද රේඩියෝ ITN
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
6: ටේකියා සුරකින් මගතොට.
7: වෙලාව රාත්‍රී 8යි විනාඩි 32යි.
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
5: සංසතිය තාරහරා සම්පතියට හර සමගයි ඔබ ඉන්නේ NLB මෙගා පව රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLP. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6796 579.
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
5: සඳතිය දහරහගෙන ඔබ රූපණවේදී චින්තකවා සමග අද අපි කතා කරන්නේ සිංහල සිනමාවේ පියවරුන් ගැන කතා කරනකොට ඒ පියවරුන් කියන මේ විවිධ චරිත ගත්තාම යතරේ ජෝ අබේ වික්‍රම කියන පියාව අපිට මැවෙනවා. ඒ කියන්නේ තාත්තා කෙනෙකුට පුළුවන් ද මෙහෙම දෙයක් කරන්න? තාත්තා කෙනෙකු කොහොමද මේ වගේ දෙයකට මූණ දෙන්නේ? ඒක මහා මේ පුදුම තැනකට අපි වරගෙන යනවා. අපි ඒ ගීතය අහමු. මේ මට ඔබේ තාත්තා ගැනත් මතක් කළා මේ ගැන කියන්න හිතුණා. දැන් ඔබ කුඩා කාලයේදී මේ පවුලේ සිළු දෙනාම එකතු වෙලා ඔරසං කියනකොට මේ ඔබට කියන්න බැරුව ගිහින් තියෙනවා. වචන ගොත ගැහෙනවා, පිට වෙන්නේ නැහැ නිවැරදිව. එතකොට පවුලේ අක්කලා එහෙම hina වෙනවා. ඉතින් හැබැයි තාත්තා කියනවා ඔබේ හිත හැදෙන දෙයක් සහ ඒ වචනත් එක්ක දෙරි ගැනීම එක්ක අද හොඳට කතා කරන කතිකෙක් බිහි වෙලා තියෙනවා. හොඳ වචන හොඳින් ශබ්ද කරන හැඟීම් නියම විදිහට මුහුණෙන් ඉරියව් වලින් දනවන නිර්මාණකරුවෙක් බිහි වෙලා තියෙනවා. තාත්තගේ ආදරය ගැන මේ ගීතයත් එක්ක අපි කතා කරමු.
8: ඕමුණ කෙනෙක් දැන් මෙහෙමයි. මේ මට පොඩි කාලේ තිබුණ ලොකු ගොත. පොඩි කාලේ කියන්නේ පන්තියෙන් ගත්තොත් ඉස්කෝලේ 6 7 8 වගේ වෙනකම්ම තිබුණා. එතකොට අපි ගෙදර, අපි කතෝලිකයෝ, අපි ගෙදර හැමදාම යාඥා කරන ශුද්ධ ජපමාල උච්චාරණය කරනවා. ඒ කියද්දි ඒ ජපමාල උච්චාරණය කළා තමයි අපිට කන්න දෙන්නේ. එතකන් කන්න දෙන්නේ. ඉතින් අනිත් සහෝදර සහෝදරියෝ 4 දෙනා මට ඉතින් අතින් අයින ඉක්මනට කියනවා වඩිගිනියෝ කියලා කියනවා. ඉතින් නමුත් මට වචන එන්නේ නැහැ. ඉතින් මම කියනවා මෙතන අදහසක් දරනවා, මම මතයක් දරනවා. මම මගේ තාත්තා හොඳ වෛද්‍යවරයෙක්. මොකද මේ ගොත ගහන එකට තාත්තට දෙන්න ඖෂධ නැහැ තාත්තලඟ. එතකොට මේ වෝකල් තෙරපි කියලා විශේෂක වෛද්‍යවරු ඉන්නවා කියලා තාත්ත දන්නේ. එතකොට තාත්ත තමයි මට මේ කතා කරන එක හදන්න. බෙහෙත් කරලා නෙමෙයි. කියන්නේ යම් යම් දේවල් ගිලින්න ගුලි ගිලින්න එහෙම නෙමෙයි. බාහිරින් සහ ඇතුළාන්තයෙන් කිසිම දෙයක් ඌරේ ගාලා නෙමෙයි. තාත්ත කියන්නේ අපට පුළුවන්. ඔබ කතා කරපන්. ඔබටයි බැරි. අනිත් ළමයි කතා කරනවා. ඔබට පුළුවන් පුතේ කවදාවත් සැර කරන්න නෑ. ඉතින් මට අදටත් මේක ප්‍රාතිහාර්යක්. කොහොමද මම මෙතනට මෙහෙම මේ කතා කරන තැනට ආවේ කියලා. ඒකට සම්පූර්ණ උත්තරේ වෛද්‍යවරයා මහා ඇදුර මගේ තාත්තා කිසිම බේතක් කරේ නෑ. මානසිකව මාව හදපු එක තමයි කරේ. ඒකයි මම කියන්නේ මගේ තාත්තා ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කියලා. මේ ගීතේ මේ දරුදු කුහුලා කියලාමනේ පටන් ගන්න. එතකොට මේ පූජා කියන චිත්‍රපටයේ ගීතය කවුරුත් බලලා ඇති අපේ ශ්‍රාවකයෝ. මේක WD අමරදේවයන් විසින් ගායනා කරන්නේ. ඊටම සරිලන විදියට ගායනයත් රංගනයත් තියෙනවා. මේක කියනවා මේක අර සාම්ප්‍රදායික විදියට ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි නෙමෙයි තියෙන්නේ. එක ස්ථායි කොටසයි අන්තරා කොටස් එකයි. මව් ඇති දාටත් සෙනෙහස පුදනවා. මව් නැති දාටත් තුරුලේ රකින්න. ඊට පස්සේ කියනවා සසර ගෙවෙන තුරු දරුවන් රකින්න. බුදු බව ලබන පියුල් වෙසෙනා කියලා. එතකොට අපි කලින් කතා කරේ දෙවෙනි බුදුන් ගැනනේ. කලින් ගීතේ අපි මොන කරන්නේ කතා කරේ දෙවෙනි බුදුන් ගැන. එතකොට මේ පිය චරිතයට කියන්නේ මොකද්ද? මොකද්ද දෙන අදහස? තුන්වෙනි බුදුන් කියනවාද? හතරවෙනි බුදුන් කියනවාද? පස්වෙනි බුදුන් කියලා දෙහෙම නැත්තම් දෙවෙනි බුදුන් කියන එකට සමායි කියනවාද? නෑ. හොඳ අම්ම කෙනෙක් දෙවෙනි බුදුන් ලෙස අම්ම කෙනෙක් බිහි වෙනවා නම් ඒකට ප්‍රවිෂ්ඨය හදන්නේ දයාවර ආදරණීය තාත්තා. ඒ කියන්නේ දෙවෙනි බුදුන් වුණා නම් අම්මා තාත්තට එකින් 150ක් හෝ ඊට වඩා හෝ ඒ කොටසක් වෙන් විය යුතුමයි කියලා මගේ අදහස. මේ ගීතය අපි හරි සංවේදී මේ චිත්‍රපටයත් එක්ක බැලුවොත් තමයි හොඳ වෙන්නේ. මේක හරි කතා බහට ලක් වෙච්ච එවකට ගීතයක්. මහමෙර වැනි බර සිතේ උහුලන කඳුලැලි සමුදුර නෙතින් සංවන. ඊට වඩා කතා කරන්න හරි සංවේදී වෙයි පොඩි කරන්නේ.
9: අපේ හැම ගීතේ

0: ආත්මක වියමන
1: සන්තතියතර
2: වයලින් වාදන ශිල්පීන් ගැන කතා කරද්දි මට දෙයක් මතක් වුණා. දැන් MK රොක්සාමි කියන මේ අදටත් සිංහල ගීත ඇතුළේ අපිට ඇහෙන මහා සුන්දර ඒ තනු අපිට නිර්මාණය කළ නිර්මාණවේදියා, ඔහු හමු වීම ඔබේ පියාගේ ජීවිතයේ සුවිශේෂ කඩයිමක් බවට පත් වුණා නේද?
3: ඒකත් නිකන් මට හරි ඩෙඩ්වර්ඩ් ජයකුඩි මහත්මයාරා හර්මන් පීරිස් කියන සංගීතඥයා. හර්මන් පීරිස් කියන්නේ නදීමාල්ගේ තාත්තගේ තාත්තගේ තාත්තා. ඒ කියන්නේ මර්වින් පෙරේරා මහත්මයාගේ පියාණන්. ඔහු අපේ ගම කිට්ටුව පයගල. එතකොට තාත්තටත් වයලින් ඉවක් වයලින් වාදනය කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. ඒ කාලේ එහෙම වෙලා තමයි වයලින් ගහන විදිය දැකලා කවුද කියලා අහලා තමයි රොක්සා මාස්ටර් තාත්තව තෝරගන්නේ MS නායකම ළඟට ගෙනියන්න රඟපාන්න අහංකාරී සිත් චිත්‍රපටයට.
2: ඉතින් අපි අවසන් ගීතයට යන්න හදන්නේ. දැන් මේ පල්ලිය ඔබේ ජීවිතේ කොටසක්නේ. ඔබේ ප්‍රේමය හමු වෙන්නේ පල්ලියේදී. ඔබේ මම හිතන්නේ තාත්තත් තාත්තගේ ප්‍රේමයක් පල්ලියේ ප්‍රේමයක්. ඊට කලිනුත් මේ පල්ලියත් එක්ක, ඒ කියන්නේ මේ ඔබේ සීයා ආච්චිගේ පවා මේ මගේ නම තමයි ආච්චිටත් තියෙන්නේ. එතකොට මේ පල්ලියත් එක්ක තියෙන සම්බන්ධතාවය හරීම මේ ඉහළයි. අදටත් චින්තකයට ඉරිදා උදේට වැඩක් වටුනොත් ඒක සෑහෙන්න වෙන්නේ නැති වැඩක් වෙනවා. මොකද ඔහුට ඉරිදා දහම්පාසලට යෑම අනිවාර්යෙන් කළ යුතු නිසා දහම්පාසලේ ප්‍රධානාචාර්යතුමා මං හිතන්නේ. ඉතින් ඒක නිසා මේ පල්ලිය සහ ඒ ගීතිකා කණ්ඩායම නීති සාමාජිකයෙක් මේ ස්වේච්ඡා සේවය සමාජ සේවය නිරන්තරයෙන් ඔබ වැඩක් එක්ක ඔබව යොදා ගන්නවා නම් අපිට බලන්න වෙනවා ඔබට වැඩ තියෙන දවස් එක නෝ මේ රැකියාවටත් වැඩිය තියෙන ඔබට සමාජ සේවා කටයුතු දානෙකවල් බණකවල් මලකවල් නේද මේ දේවල් එක්ක බොහොම මේ ආදරණීය මිතුරෙක් මිතුරු මිතුරියන් රසක් ඉන්න ආදරණීය මිතුරෙක් ටිකක් අපි ඒ ජීවිතය ගැන කතා කරමු.
3: මිතුරු ඇසුර වැඩි කියන්නේ ඉන්න විදිහට සහ කතා බහ කරන විදිහට ලෙන්ගතු කමට මිතුරු ඇසුර ටිකක් වැඩි. එතකොට මිතුරු ඇසුර වැඩි වෙනවා කියන්නේම මොනිකරංගි මේ වැඩ වැඩි වෙනවා. බණකවල් වැඩි වෙනවා. දානකවල් වැඩි වෙනවා. බර්ත්ඩේ පාටි වැඩි වෙනවා. මගුල් ගෙවල් වැඩි වෙනවා. එතකොට ඉතින් කාර්ය බහුල වෙලේ ගන්න දෙයක්ද? ඉතින් මිතුරු ඉන්න ඕනේ. මිතුරු ගොඩාක් ඉන්නවා. ඉනුත් හොඳ මිතුරන් මිතුරියන් 14ක් ඉන්නවා. ඕනම දෙයකට ඉන්න ඕනම දෙයකට එන යන.
2: අපි අවසන් ගීතය අහමු. අපිට ඇහෙනවා ඇහෙනවා වගේ ඈත පිට ගම්මානකින් ඉතාම දුප්පර ගීයක් ඇය නිදි නොමැති පැලෙන්.
3: සනත් නන්දසිරි කියන දෙවන්තයාට අත්වල් ගායනය කරන එඩ්වඩ් සාර මටත් පුළුවන් වුණා. ප්‍රසංග කීපයකදී වාසනාව තිබ්බා. සනත් සාද අපිත් එක්ක නැහැ. මේ ඈත කියන වචනේ ගායනා කරද්දිම ඒ කොච්චර ඈතද කියලා පෙන්නනවා. එයා ඈත පිට ගම්මානෙ නැගෙන බටලි හඬ අතර කියන්නේ. එතකොට ඒ බටලි හඬ එන දුර ඈත ශ්‍රාවකයට දැනෙන විදිහට තමයි ඒ ගායනය සනත්සහ කරලා තියෙන්නේ. දැන් සනත්සහ අපි අතර නැති නිසා මල්කාන්ති නන්දසිරි කියන එතුමන්ගේ ආදරණීය භාර්යාවත් මට ගොඩක් ආදරෙයි. ගෙදර ගියාම අදටත් ගෙදර ගියොත් ඒකක් නොදී යවන්නේ නැහැ. මට විතරක් නෙමෙයි කාටත් එහෙමයි. ඒකක් බොන්න කියලා කුස්සියට ගිහිල්ලා බිස්කට් ටින් එකකුත් අරගෙන තමයි ඉන්නේ. ටින් එකක් ඒක. කොයි වෙලාවෙත් ලූස් බිස්කට් එකක් ට්‍රේ එකක තියාගෙන ඉන්නේ නැහැ මොනිකනගේ. එච්චර ආගන්තුක සත්කාරයට ප්‍රිය තැනැත්තියක්. එතකොට මට මුලින්ම සරසවි සම්මානයක් ළඟදීම තියෙනවා කියලා සරසවි සම්මාන උළෙල දවස් 8ක් 10ක් තියලා එයා කියන. වා මේ ළඟදීම සරසවි සම්මානයකින් පිදුම් ලැබුණා කියලා. එතකොට ඉතින් මම හිතුවේ නෑ මේ එළඹෙන මේ තව දවස් 10කින් 15කින් තියෙන සරසවි සම්මාන උනේ කියලා. ඒ සර්ස සම්මාන අරගෙන මම එතුමිට කතා කරලා එතුමෝ කිව්වා බිමල් ජයකොඩියටත් මම ඕකම කියලා ඌටත් වැඩි කල් යන්නේ කලින් සර්ස සම්මානයක් හම්බුණා කියලා. ඉතින් සනත් සර්ටත් උපහාරයක් වෙන විදිහට මේ ගීතයට අපි කවුරුත් කැමති. ඒක නිසා අවසාන ගීතයේ වශයෙන් හරි කමන්නේ මම මේ ගීතය තෝරගත්තා.
2: එහෙනම් මේ ගීතයත් එක්ක අපි අවසර ඉල්ලනවා අදට සමුගෙන යන්න. ස්තුතිවන්ත වෙනවා සඳදිය දහර මේ ගීතවත් අර්ථවත් පැය දෙකක කාලය ගත කරන්න ලක්හඬ සඳදිය දහර සමග එක්වීම ගැන ඔබට.
3: බොමිසොති ගොඩක් කල් ගත්ත මම මේ වැඩේට එන්න. ඒකට සමා වෙන්න ඕනේ. මේ ලක්හඬ ගුවන් විදුලියෙන් කරන හොඳ වැඩක්. හොඳ ශ්‍රාවකයන්ට දෙන පණිවිඩ ටිකක් තියෙනවා මේකෙන්. ඒක නිසා මේ නාලිකාවටත් මොනිකනංගියවටත් බොමිසොති.
2: අපි නැවත තවත් සුන්දර ඉසව්වකදී හමු වෙමු. අද රූපණ වේදී චින්තක වාස සමග හිතවතුනේ අපි කතා කළේ. ආදරණීය සුබ රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරලා අවසරයි සම්බුදයන්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 100 60 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. කැමතිමා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.
2: අනුෂ්ක රසංචිත සිල්වා නිර්මාණයක්. පටිගෙතල.
3: ඔය නාගපු යාළුව දැන් මෙන්නද?
4: එනවයි.
3: යාළුවෙක් කිව්වට මං හිතේ නෑ ගැලමෙක් කියලා. හරි. ඔයා කතා කරලා එන්නකො. මම තුලින් ඉන්න. පරක්කලා දිනේ.
2: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙතල.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමලින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7
6: සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නැහැ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැව.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලය සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව රාත්‍රී 10:00 මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මහජන සම්පත NLB ජය ඒ වගේම මෙගා පවලතරය ධන නිධානය හඳහන ගොවිසෙත ඒ වගේම සුබ දවසක් ලොතරැයි මිලදී ගත්තනම් වාසනාව උදා වෙලාද කියලා බලන්න ලොතරැයි පත්තික අතට ගන්න අංක සසඳලා බලන්න ජයග්‍රහී වාසනාවන්තයෙක් වාසනාවන්තියෙක් වෙන්න පුළුවන්
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා ටැගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යති
1: අංක දෙකක් ගැලපුණා
2: රුපියල් 1000ක් වාටි
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: තරුණේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා

0: අයිබෝවන්. වාසනාව හැමදාමත් වගේ ඔබට මුණ ගැහෙනවා. ඒ වාසනාව විශ්වාස කරන්න ඔබ සූදානම්ද? ඔබේ ජීවිත වෙනස් කරන වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. මේ අලෙවි ජාලය වෙත කෙරෙන විශේෂ නිවේදනය ජනාධිපති අරමුදල් පනත මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලෙවි ජාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය සිය දායකත්වය දක්වන බව සතුටින් අපි ඔබට දන්වා සිටිනවා. ජුනි මාස පළවන දින සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා සුදුසුකම් සපුරාලන අලෙවි ජාලයේ මහත්ම මහත්මිය අයදුම් කළ හැකි බව NLB අපි ඔබට සිහිපත් කර සිටිනවා. අද දවසේ අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, වරකාපුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී තරංගනී වෛද්‍යරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියාණී පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණනාධිකාරී HN හෙට්ටිආරච්චි මහත්මිය. NLB ජයතුලින් ඔබේ වාසනාවේ ගමන ආරම්භන්නට අපි දැන් සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 491 වන වාසනාවන්ත දිනුම් භාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ජය ගන්න හොඳම වෙලාව දැන්. ඔබේ ජයග්‍රහණයේ සිහින සැබෑ කරදෙන NLB ජය ඔබේ වාසනාව සොයන වෙලාවයි මේ. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට් ජයංක 5133. මේ වනට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබද වලින් පෙළෙන අතරම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදල දායක වන ඔබේම ලොතරැයිය NLB ජයතුලින් 2026 වසරට 500,000 218 දෙනෙක් සමගින් 50,000 ත්‍යාග ලාභින් 5,556 දෙනෙක් අපි බිහි කර තිබෙනවා. අද දින බරෙන් 500,000 වාසනාවන්තයෙක් රටට බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ බකමූනාල විනියෝජිත KS ලියනගේ. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාග 39ක් ඔබ දිනාගෙන තිබෙනවාද? අද දිනම් බාරයේදී සමස්ත ජයග්‍රහකින් 75,419 දෙනෙක් අතරේ රුපියල් 66,13,960 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාග ලාභින් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1532 වාසනාවන්ත දිනුම් භාරයයි මේ විදිහට දැන් ඇරඹෙන්නේ. ඔව්, නියත ධනයෝග ගලපන්න දැන් හොඳම වෙලාව. හඳහන අද දිනුම් භාරයේ වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරගන්නේ. මෙන්න අද ජයග්‍රාහී ලග්න සංකේතය සිංහ. නියත ධනයෝගය උදාවෙන දවස අද ඔබට විය හැකි. දැන් අපි තෝරගන්න අද දවසේ වාසනාව ගෙන එන ජය අංක මේ විදිහට. මෙන්න අද දවසේ පළමු ජය අංකය අංක 40. යන්ත්‍රය ලබා දෙන දෙවන ජය අංකය අපට ලැබුණා ඒ අංක 41. අඩුම කාලයක් තුළ වේගයෙන්ම රටේ ජනප්‍රිය වුණු ලොතරැය තමයි NLB හඳහන කියන්නේ. වාසනාව තහවුරු කරන තුන්වන ජය අංකය අංක 33. සිංහ ලග්නය අංක 40, අංක 41, අංක 33. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය. මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දුන්නා ඒ අංක 50. ශ්‍රී ලංකාවේ නාමය ලෝ පතල කරවන ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටෝ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන අතරතුර සමාජ සේවා අරමුදල වෙනුවෙන්ද රජ ඒකාබද්ධ අරමුදල දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලාභින් 7 දෙනෙක් අපි බිහි කර තිබුණාද? ඔබේ හඳහන් ගැලපුණේ කොහොමද බලමු. NLB හඳහන අද දෙනුම් භාරයෙන් සමස්ත ජයග්‍රහකයන් 137,162 දෙනෙක් අතරේ රුපියල් 82,18,580 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, සුබඵල ගලප ගන්න හෙට NLB හඳහනෙන් ඔබ දිනා ගන්න රුපියල් 36,50,078,140 දෙවන්ත සුපිරි ත්‍යාගය. ඔබේ කෝටිපති සිහින සැබෑ කර දෙන සද්දිනම ජයනියත ගොවිසෙත 4,465 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. දැන් ගන්න ගොවිසෙත වාසනාවන්ත ලොතරැයිපත් ඔබේ අතට. අද ගොවිසෙත දිනුම් භාරයේ ඔබට වාසනාව ගෙන එන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් තෝරගන්නේ. මෙන්න ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. අද ඔබ කෝටිපතියෙක් වෙන දවස. දැන් අපි තෝරගන්නවා අද ඔබට වාසනාව ගෙන එන වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න අද දවසේ පළමු ජය අංකය අංක 57. රට පුරා සුපිරි කෝටිපතියන් බිහි කළ සුපිරි ලොතරැයියක් තමයි ගොවිසෙත කියන්නේ. මේ ලැබෙන්නේ දෙවන ඡායාංකයේ විදිහට අංක 16. අද තුන්වන ඡායාංකය අංක 9. B අක්ෂරය අංක 57. අංක 16 අංක 9. අද කෝටිපති සිහිනේ ඔබේ සැබෑ කර දෙන තීරණාත්මක අවසන් ඡායාංකය මෙන්න අංක 27. රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට දායක වන ගොවින්ගේ බාර්කාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසතුලතරයින් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 50 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා. අද ඔබේ කෝටිපති වාසනාව ඔබට ලැබුණේ කොහොමද? අද රුපියල් 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැප්පත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. පත්මසිරි පීරිස් මාරවිල TGC ලංකා උස්වැව. එවගේම අද දිනුම් බාරින් සමස්ත ජයග්‍රහකයන් 1,23,407 දෙනෙක් අතර රුපියල් 79,46,880 මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. හෙට ගොවිසෙතෙන් ඔබට හිමිවන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,84,84,528,176 මුදලක්. සුබදාසක් ලොතරැය්‍ය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තිබෙනේ. නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තමයි තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්නට පුළුවන්. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000, අංක 3ට රුපියල් 50,000, ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000 විදිහට ඔබට වැඩි වැඩියෙන් තෑගි දිනා ගන්නට පුළුවන්. NLB සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් අරගන්න. සුබ දවසක්. 339 වන වාසනාවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. සිහින දිනවන සුබ ලග්න සංකේතය දැන් අපි තෝරගන්න. අද ජයග්‍රාහී සුබ ලග්න සංකේතය වෘශ්චික. දැන් අපි තෝරගන්නට සූදානම් සුබ දවසක් සුබ ජයාංක. මෙන්න අද පළමු ජයාංකය අංක 1. මෙලබෙන්නේ දෙවන ජයාංකය විදිහට අංක 16. යන්ත්‍රය ලබා දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 21. දැන් ඔබ සූදානම් වෙන්න රුපියල් 25,000 ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්නට. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 2005. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 213 දෙනෙක් සමග රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,081 දෙනෙක් අපි බිහි කළා. අද දිනුම් වාරෙන් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. S හරිකරන් වාලච්චේනේ KGS ජයතිලක යටි අන්තර්. එවගේම රුපියල් 50,000 ත්‍යාග හතකුත් අද දවසේදී අපි ඔබට ලබා දුන්නා. ප්‍රවර්ධන ත්‍යාග අංකයේ ඔස්සේ රුපියල් 25,000 ත්‍යාග 38කුත් ඔබ අද දවසේදී දිනාගත්තා. අද සමස්ත ජයග්‍රාහකීන් 1,09,125 දෙනෙක් අතරේ රුපියල් 99,21,201 මුදලක් මේ දැන් ඔබට අපි ලබා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට සූදානම් අචලා සමගින් ඩේමියන්.
1: මීළඟට මෙගා පව
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
1: අපි අද තෝරන වාසනාවන්ත අංක ඔබට සදාකල් මතක තියෙන්න පුළුවන්. ඔබේ ජයග්‍රහණයේ අලුත් පරිච්ඡේදය අයලිත් ලියන්න අපි සූදානම් වෙනවා. රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි ත්‍යාග දෙකක් ඔබට දුන් ලංකාවේ එකම ලොතරැයියෙන් මෙගා පව ලොතරැයියෙන්. පුංචි රුපියල් 40කට මේ තරම් ත්‍යාග දෙන එකම ලොතරැයිය මෙගා පව. මෙගා සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් කෝටි 29කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක්, පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබට පුළුවන් දැන් මේ දකින සුපිරි මෝටර රථය ඔබේ කරගන්න. ඔබේ වාසනාවේ කතාව අලුතෙන් ලියන ඔබේ හීන සැබෑ කරන මෙගා පව වසරවන්ත 2571 වන දිනුම් වාරය අපි ආරම්භ කරමු. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරය R අපි දැන් තෝරනවා සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 15. රටක් දිනා ගන්න කැමති මෙගා සුපිරි ත්‍යාගයේ අද රුපියල් 29,51,00,000 වඩා වැඩි ඉංග්‍රීසි

වහන්සේ. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභයෙන් 4 දිනක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභයෙන් 44 දිනක් අපි බිහි කරලා අවසන් රුපියල් ලක්ෂ 2 බැගින් 2 දිනක් දිනාගත්තා. ඒ එක් ලොතරැයි පතක් ඔබට අලෙවි කළේ හිඟුරක්ගොඩ අලෙවි නියෝජිත KM ලියනගේ. අනෙක් ලොතරැයි පත ඔබට අලෙවි වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. සමස්ත ජයග්‍රහකින් 125,137 දිනක් අතර රුපියල් 76,480 මුදලක් අපි බෙදා දුන්නා. අති දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට මෙගා සුපිරිතෑගය රුපියල් 29,53,68,838ක් හෙට පවර් සුපිරිතෑගය රුපියල් කෝටියක් හෙට ග්‍රෑන් සුපිරිතෑගය සුපිරි මෝටර රථයක්. රට පුරාම ජයග්‍රහකින් බිහි කරන ජාතිය මහදන සම්පත දන්නිධානය වසනවන්ත 2253 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. අද රුපියල් 8,44,00,000 වඩා වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න මුලින්ම ඔබ ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. යු ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. වාසනාවන්ත අංක 4 අපි දැන් මේ යන්ත්‍රය ඇසුරෙන් තෝරගමු. අංක 73 පළමු ජයග්‍රහී අංකය, දෙවන අංකය අංක 33, තුන්වන අංකය අංක 24, අවසාන අංකය අංක 56. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභයේ රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 27 දෙනෙක් 272,372 බිහි කළා. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ ගණේවත්ත අලෙවි නියෝජිත VLO පතිරණ. රුපියල් ලක්ෂ 2 බැගින් 4 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් W සිරිපාල යටියන, HHK ජයවීර කැකනදුර, KR රත්නායක මැණික් හින්න සහ ප්‍රසාද් කුමාර නාවලපිටිය. අද වසනවන්ත දිනුම් වාරයේ ජයග්‍රහකයින් 94,631 දෙනෙක් අතර රුපියල් 80,52,320 මුදලක් අපි බෙදා දුන්නා. එසේ මෙසේ නොවන දැවැන්ත සුපිරිතෑගි නම් කවදත් දන්නිධානය තමයි. මතකයිනේ රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දුන් දන්නිධානය හෙට ඔබේ සුපිරිතෑගි රුපියල් 8,44,57,660,672ක්. වසනාවන්ත දිනුම් වාරය 6,223 ලෙස සඳහන් වන ලොතරැයි ලොව රජ කෙරුල මහජන සම්පතින් දිනන්න. එහෙනම් දැන් සෝදානම් වෙන්න. මහජන සම්පත ඔබේ වසනාව වෙනුවෙන් අපි යනවා එහෙනම් දිනුම් දීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක 6 අපි තෝරන්නේ. රුපියල් 2,58,00,000 වැඩි සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ N ජයග්‍රාහි අංක 48.5.7. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 9 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභින් 184 දෙනෙක්, ලක්ෂපතියන් 3,358 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපතාලි විකලේ බලපිටිය අලෙවි නියෝජිත AR.M. සේනානායක. ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 21 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපතාලි විකලේ මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල, රුවන් කුමාර නෑබොඩ, S හරිකරන් වාලච්චේන, SP තුසිත හක්මන, සුනිල් ශාන්ත මීගමෝබි පිහන්දිය, සුබද්‍රා කාන්ති මැදිරිගිරිය, W සහිර් ඛාන් කුරුණෑගල, රණතුංග ශාන්තිලතා කන්තලේ, WMC සෙව්වන්දි බදුල්ල, KW සරත් පුත්තලම, සරත් කුමාර බලංගොඩ, K තයානිදි වන්තරමුලේ, Y යෝගදීපන් මන්නාරම, KN දසනායක දඹුල්ල, සමන් කුමාර හග්ගල්ල, GMG අමරසිංහ කුරුණෑගල, දුලන් දර්ශන ගෝනවල, තිවංක ධර්මසිරි අරනායක, ශ්‍රියානි රත්නායක නිවිතිගල, භාරත නිලුම්ගම හම්වැල්ල සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත ලොතරැයි පතක් ඔබට අලෙවි වුණා. සමස්ත ජයග්‍රාහකයින් 265,956 දෙනෙක් අතර රුපියල් 2,14,95,200 මුදලක් බෙදා දුන්නා මහජන සම්පති. අමතක නොකර හෙට මිලදී ගන්න මහජන සම්පතක් ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි ත්‍යාගයේ ලෙස රුපියල් 2,63,07,976.

0: අද වෙදමට අද මුදාතෑගේ ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත 798 වන දිනුම් වාරය මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතේ නදත් මුදාතෑගේ ඔබ දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ N ජයග්‍රාහි අංක 05.7 රුපියල් 250,000 බැගින් වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයි පතාලි විකලේ මේ අලෙවි නියෝජිතයින් KUI ලක්මාලි බකමූන රජිත ප්‍රසාද් ඕස්හිල් රුපියල් 50,000 බැගින් වසනාවන්තින් 51 දෙනෙක් දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් අතර රුපියල් 1,18,2,600 මුදලක් අපි බෙදා දුන්නා. රටටත් ඔබටත් වාසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය වසනවන්තයින් 956,746 දෙනෙක් අතර රුපියල් 8,16,54,820 මුදලක් බෙදා දුන්නා. අපි සමුගන්නේ අදට විතරයි, හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. ඒ නිසාම අද වගේමයි හෙටත් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.
2: ලව රාත්‍රී 10:18 ඔබ ලක්කන සමග

වෙලාව රාත්‍රී 10යි විනාඩි 25යි. හෙට උදෑසන 6ට හමු වෙමි බලාපොරොත්තුෙන් සමුගෙන යන අවසරයි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

තින හොඳම මිතුරානුවේද අප කැමති දේ බැලීමට ඇසීමට විඳීමට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीतलाव कोहमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුමාර

ආනුභාවයෙන්. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේ.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලක.

또 씻으면 사사도야 내게 되되 리카시에 비리디 라양 미트나데 스나유 반타티에 비네위 메트데 우디레 발자타트에 되되 마나세크 상히디아와 에트위 메트데 헤트원 베벤 마나세크 멘 ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපීරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා.

ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ